0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. ജീവിതയ ദിനം നട പോസിറ്റീവ് വൈബ്സ് വിത്ത് ചാർജ്.
1: ആയുബോവാൻ ശുഭ ദിവസം. යම් මොහතක ඔබව බිඳ දමන දෙයක් සිත වෙලා කෙනෙක් ඉන්නවා නම් ඒ මගින් ඔබට අස්වැසෙල්ලකුත් ස්ථිරවම ලබාගත හැකි බව විශ්වාස කරන්න. මොකද වේදනාව කියන්නේ ආලෝකයේ අපේ ජීවිතයට ඇතුළු වන ඉරිතැලීම වෙන්න පුළුවන්. ජීවිතයේ අනපේ

0: සුරක්ෂිත සිදුවීම් හේතුවෙන් වරෙන් වර ඉරිතැලෙන රිදෙන බිඳෙන අපේ සිතවිලි අපතුරින් අලුත් මිනිසෙක් නිර්මාණය කරනවා. ඒ අලුත් මිනිසා පෙර සිටි දුර්වල ඔතැනේ මිනිසාට වඩා නිසගින්ම බලවත් ශක්තිමත් බුද්ධිමත් ඒකාකාරීව නිසල්මනේ සුවසේ පවතින ජීවිතයක් වුණත් දවසක නීරස වෙන්න පුළුවන්. ඒ නිසා ඉඳ හිටක ඔබේ ජීවිතයේ සිද්ධවෙන ඔබට දැනෙන කම්පනයන් සැලවීම් ගැන දුක් වෙන්නවත් බය වෙන්නවත් කම්පා වෙන්නවත් යන්න එපා. ඒ හැම මොහොතකම සැඟවී තිබෙන ප්‍රහර්ෂය වෙදගන්න. ඒ මොහොතට ආවේනික ස්වභාවය අවබෝධ කරගන්න. පීඩාකාරී ගැටුම්කාරී පරිසරයක සියල්ල අවබෝධ කරගැනීමට දරන උත්සාහය ඔබ ශක්තිමත් මානසිකත්වයකින් සන්නද්ධ කරවනවා. ජීවිතයේ ඔබට දරා ගැනීමට සිදුවන අපහසුතාවයන් දුෂ්කරතාවයන් කැමැත්තකින් පිළිගන්න. එයට එරෙහිව සටන් කරන්න යනවට වඩා සැහැල්ලුවෙන් ඒ පිළිගැනීම තුළින් ඔබට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. එක වරකට එක දෙයක් ගැන පමණක් සම්පූර්ණ අවධානය යොමු කරන්න පුරුදු වෙන්න. විසදුම් සාකැනීමේ විසදුම් නිර්මාණය කිරීමේ පහසුම මාර්ගය වෙන්නේ ඒක. ඔබට මොනතරම් පීඩාකාරී ගැටුම් තුලින් වුණත් ජයග්‍රහී මානසිකත්වයෙන් පිබිදෙන්න පුළුවන් බව හැම විටම විශ්වාස කරන්න. ඒ විශ්වාසය ඔබව දිනවන බව මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
1: Charmi. Lakhanda Radio ITN
3: Velau de haye vinadi kai
4: Kaatak kalin pattara vistara samaga aluthuma turu denaganna Unusummana deshapalanaya Vidis Kreeda turu turu savistarana
5: Lakhanda Morning is Sun
6: Dedetta Gadinat Dedetta Dedetta

0: අයිබෝවන් සුබම සුබ උදෑසනක්. අද ජෝනි මාසේ 9 වෙනිදා අඟහරුවාදා දවස අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩවි ඒ වගේම ලක්කන ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය සටහන් වෙලා තිනෝ විමල් දිලිත් උදය පාස්කු දින ප්‍රහාර විමර්ශනවලට අගතිදායක ලෙස බාධා කරනවා. සැලසුම් සහගත ක්‍රියාදාමයක වක්‍රාකාරව නිරතවන බව CID අධිකරණයට දැනුම් දෙයි කියලයි අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් වෙලා තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Politicians trying to influence Easter Sunday probe. Gamampila, Veerawansa and Dilit named by CID in court. For the more detail, the Criminal Investigation Department yesterday informed the Fort Magistrates of Court that a group of politicians was indirectly interfering with and obstructing the Easter Sunday attack investigation, and such action could jeopardize the integrity of the ongoing probe. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සටහන් කරමින් ඔවුන් තිදෙනාගේ ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරනවා. වැඩිදුර තොරතුරු සටහන් වෙනවා ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශන කටයුතු වලට අගතිදායක වන අයුරින් මෙම කටයුතු වලට බාධා පමුණුවමින් දේශපාලනඥයින් පිරිසක් සැලසුම් සහගතව වක්‍ර ලෙස මැදිහත් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටු මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දැනුම් දී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේමෙන්ම උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර මෙසේ බාධා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. රඳවා තබා ගැනීමේ නියෝග මත සිටින හිටපු රාජබුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවරගත් බව මෝසමක් මගින් අධිකරණයට දැනුවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාරීන් පිරිසක් කොටුව මහේස්ත්‍රාත් පස නමරසේන මහතා වෙත මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. උපවාසයක නිරතව සිටින අතරතුරම ලෙසින් රෝහල්ගත කළ බවත් කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේ මහතා දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබන බවද කියා සිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. විමර්ශන නිලධාරීන් කෙරෙහි මහජනයාතුල වෛරී හැඟීමක් සහ අප්‍රසාදයක් ඇති කරන මෙම විමර්ශනයට එරෙහිව ජනතාව රැස් කර පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විමර්ශන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය කෙරෙහි මහජන විරෝධතාවක් ඇති කිරීමට සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා කියලා තද දිනමින පුවත්පත තවත් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් අද තොරතුරු සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් එතෙක්ම දිනමින පුවත්පත ඇතුළු පුවත්පත් ගණනාවක් අද සටහන් කරලා තිබුණු පුවතක් මේ සම්බන්ධයෙන් මේ පාස්කු දින ප්‍රහාර විමර්ශනවලට දේශපාලන මැදිහත් වීම එපා, රණවිරු ලේබලයට මුවාවී මිනී මරන්න අපරාධ කරන්න බැහැ, සුරේෂ් සලේ අපහාස නඩුව සමත කරන්න කීප විටක් කතා කළා, කතෝලික සභාව කියයි කියලයි අද නිරංජලා වික්‍රමසිංහ දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන. මේ සම්බන්ධිනුත් අද ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරනවා. Let's move to the Daily News newspaper. Easter Sunday attacks probe must continue without political interference, Catholic Church. Saleh's arrest based on finding uncovered. For the more details, spokesman for the Colombo Archdiocese Reverend Father Cyril Gamini Fernando yesterday insisted that investigations into the Easter Sunday attacks must continue without interruption, stressing that the victims and their families deserve to know the truth behind the conspiracy. Yes, the Daily News newspaper said like this. අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන මේ සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙන විමර්ශන කිසිදු බාධාවකින් තොරව සාධාරණව අපක්ෂපාතීව සහ නීත්‍යානුකූලව අවසානය දක්වා ඉදිරියට ගෙන යා යුතු බව අගරදුගුරු පදවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් අවධාරණය කළා. අගරදුගුරු මැදුරේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පියතුමා ප්‍රකාශ කළේ පාස්කු විමර්ශන වලට දේශපාලනඥයින් හෝ දේශපාලන පක්ෂ කිසිදු ආකාරයකින් මැදිහත් නොවිය යුතු බවයි. මෙම විමර්ශන දේශපාලනීකරණය වී ඇති බවට ඇතැමුන් චෝදනා කළත් මේ වන විට තමන්ට පෙනී යන්නේ විමර්ශන අපක්ෂපාතීව සිදුවෙමින් පවතින බව යැයිද එබැවින් විමර්ශන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් සත්‍ය සහ යුක්තිය ඉටුවන තෙක් කටයුතු කළ යුතු යැයිද ඔහු අවධාරණය කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පතේ සටහන. සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට අද මේ සම්බන්ධයෙන්ොත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිබුණා. ඒත් එක්කම මේ සුරේෂ් සලේ වෙනුවෙන් කොටුවේ සත්‍යාග්‍රහයක් කියලාත් අද සඳහන් කළා තියෙනවා. ලංකාදීප පුවත්පත, දිනමින පුවත්පත වගේම දිවයින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. සලේ වෙනුවෙන් කියලායි අද ඡායරූපත් සමගින් ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ. සලේ සත්‍යාග්‍රහයේ අට්ටාලය පොලිසියෙන් ගලවයි. ත්‍රස්ත පනත යටතේ සලේගෙන් ප්‍රශ්න කිරීමේ වරදක් නැහැ. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මෙහෙම කියනවා කියලා තද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු මුලින්ම දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට. සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට කියලා ඒ සඳහන් වෙන්නේ. සුභාෂිනී සේනානායක ගෙනෙන වාර්තාවේ සටහන් වෙලා තියෙනවා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහාරේ සිටින රාජබුද්ධි සෙබේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාටුවකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විටත් ඔහු ආහාර ප්‍රතික්ෂේප කරමින් සිටින අතර සේලයින් ප්‍රතිකාර ලබා දෙන බවයි සඳහන් වෙන්නේ. ආහාර ලබා ගන්නා ලෙස බිරිය, දරුවා සහ නීතිඥවරු ඉල්ලීම් කරන අතර සලේ මහතා ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවද සඳහන් වෙනවා. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් රෝහල්ට පැමිණ ඊයේ සවස ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බහාරේ සිටි සලේ මහතා ආහාර සහ ජලය ප්‍රතික්ෂේප කරමින් උපවාස කිරීම නිසා පෙරේදා රාත්‍රී 8:15ට පමණ කොළඹ ජාතික රෝහලේ වාට්ටුවකට ඇතුළත් කිරීමට පියවර ගැන්වුණා කියලා තමයි දිනමින පුවත්පත සටහන් කරන්නේ. අපේ අවධානය යොමු කරමු මේ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් තොරතුරු වලට. අද දිනමින පුවත්පත ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතට අපේ අවධානය යොමු කරමු. සලේ වෙනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහාරේ සිටියේදී අමානුෂික සහ ක්‍රූර වද හිංසාවලට ලක් වූයේ යැයි විරෝධය දක්වමින් භික්ෂුන් වහන්සේ සහ දේශපාලනඥයින් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළ අවස්ථාව ඡායාරූපයට නංවමින් අද තොරතුරු සටහන් කළ තියෙනවා. බෙංගමුවේ නාලක හිමි මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරත්න හිමි සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදේ ගම්මාඹිල සහ ජයන්ත සමරවීර යන මහත්වරුන්ද මේ ඡායාරූපයට ඇතුළත් කියලත් අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. My son's fate is in God's hand. For more in detail, mother of former State Intelligence Service Director Suresh Sale yesterday said that the fate of her son Suresh lies in the hands of God and she believed that the truth will emerge soon. අද මේ සම්බන්ධිනුත් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කළා තින මේ සුරේෂ් සලේ මහතාගේ මව මේ සත්‍යග්‍රහයට එක්වී සිටින බවයි සඳහන් කළා තින. ඇය සඳහන් කරපු ප්‍රකාශයකුත් අද පුවත්පත් ගණනාවක සටහන් කළා තින ඇගේ ඡායාරූපත් සමගින්. එතෙක් මදිනමින පුවත්පතේ තවත් පුවතකටයි මේ අවධානය. විමල්ගේ බිරියගේ නමට ගත් හෝකන්දර ඉඩමේ ඔප්පුව ලියද්දී ඇය ආවේ නැහැ. නොතාරීස්වරයා උසාවියට කියයි අද චන්දන ජයවීරයි වාර්තාව අරගෙන එන දිනමිනට. ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු කොහොමද සඳහන් වෙන්නේ කියලා. මිලියන 75ක දේපල හිමිකාරීත්වය ඇය නමට ලියලා කියලායි සඳහන් වෙන්නේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇගේ සහෝදරිය සහ මස්සිනා විසින් රුපියල් ලක්ෂ 18කට හෝකන්දර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගත් බව, ඔප්පු ලියන අවස්ථාවේ ඇය නොපැමිණි බවත් නීතිඥ සහ නොතාරීස් ජනක එස් ඔලබෝඩුව මහතා ඊයේ කොළඹ මහාධිකරණ ඉදිරියේ කියා සිටියා කියලා සඳහන් වෙන්නේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ඊයේ විභාගයටගත් අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි කෙටි විරාමයක් ගන්නයි සූදානම. මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත තවත් බොහොමයක් පුවත් අරගෙන එන අපි සූදානම්. රැඳි සිටින FM 93.5 93.7 ලකඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බලා උදේ 6:13.
1: නොතරයියේ පෙරලි කරන MLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය MLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ලකඬ රේඩියෝ.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙලාව 10යි විනාඩි 18යි අපි සූදානම් අවධානය යොමු කරන්න අද ලක්කන ප්‍රවෘත්ති අංශ අරගෙන තොරතුරු වලට පොහොර සහනාධාරයේ කිසිදු බාධාවකින් තොරව ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ගොවීන් ලෙස පෙනී සිටින පිරිසක් පොහොර නොලැබෙන බවට ප්‍රචාරය ගෙන යාමට උත්සාහ දරන බවයි ඒ මහතා චෝදනා කළේ.
1: වගා කරලා තියෙනවා, වගාව ආරම්භ කරලා තියෙනවා. මේ යලකන්නේ හෙක්ටයාර් 450,000 පොහොර සල්ලි දෙන්න නියමිතයි දැනට. මේ හෙක්ටයාර් 450,000 450,000කට අද දවස වෙනකොට පොහොර සල්ලි දාලා ඉවරයි. තව පොහොර සල්ලි දාන්න තියෙන්නේ හෙක්ටයාර් 45,000කට. මොකද වගාව ආරම්භ කරන ස්වරූපය අනුව තමයි මේ සල්ලි දාන්නේ. ඊළඟට පොහොර මිටියක් ආණ්ඩුව දෙන්නේ රුපියල් 10,200ට. ඊට වඩා අඩු ගාණටත් දුන්නා. දැන් 10,200ට මේ දවස්වල දෙන පොහොර මිටියක් ආණ්ඩුව ගන්නේ රුපියල් 15,940ට. අතරමැදියට කොමිස් එක යන එකත් නවත්තලා, කඩමුදලාලිට කොමිස් එක යන එකත් නවත්තලා, කෙලින්ම ගොවියට රුපියල් 10,200ට දෙන්නේ. අද ගොවියෝ නමින් සමහර මේ වොයිස් කට් දෙන අය ඇත්තම ගොවියෝද කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක අපේ රටේ කෘෂිකර්මාන්ත ඉදිරියට අරගෙන යන්න ගොවිය ආරක්ෂා කරගන්න අපි මේ වෙනකොට විශාල මැදිහත් වීමක් කරමින් ඉන්නවා මත්යන්ස විදියට.
0: Let's move to the Daily News newspaper. Printing of vehicle number plates resumes after a year's suspension. For the more detail, the printing of vehicle number plates officially resumed yesterday at the Department of Motor Traffic in Weyerahera following a suspension of more than a year. වසරකට වැඩි කාලයක් නතර කර තිබූ වාහන අංක තහඩු මුද්‍රණය ඊයේ සිට යළි ආරම්භ කෙරුණා. ඒ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී අංක තහඩු මුද්‍රණය අවසන් වීමෙන් පසු වාහන හිමියාට කෙටි පණිවිඩයක් මගින් එය දැනුම් දෙන බව තමයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද සඳහන් කරන්නේ කියලා.
2: මේ වෙනකොට දල වශයෙන් ගත්තොත් එහෙම අපිට ලංක තහඩු මුද්‍රණය කරන්න බැක්ලොග් එකක්. මුද්‍රණය නොකර එකතු වෙලා තියෙනවා වාහන 106ක වගේ මුද්‍රණය කිරීමට තියෙනවා. කොන්ත්‍රාත්තු පිරිනමපු දවසේ ඉඳලා ගත්තොත් එහෙම 101 හමාරක වගේ වාහන ප්‍රමාණයක් තියෙනවා මුද්‍රණය කරන්න. ඒතකොට මේ 101 හමාර මුද්‍රණය කිරීමේ වගකීම පැවරෙනවා මේ කොන්ත්‍රාත් සමාගමට. ඒ වගේම ඉතුරු වාහන ටික මුද්‍රණය කරන්නේ කෙසේද කියන එක තහඩු ටික මුද්‍රණය කරලා ලබා දෙන්නේ මේ සමාගම හරහාමද කියන එක අපි තීරණය කරලා ඉවරලා අපි ඉදිරි කාලේ හිතනවා මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න පුළුවන් කියලා. දැනට දල වශයෙන් දවසකට අලුතෙන් ලැබෙන සියලුම ඒවා මුද්‍රණය කරලා පිටකිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි පටන් ගන්න තියෙනවා යම් කිසි පුද්ගලයෙක් අංක තහඩුව වාහන රෙජිස්ටර් කරලා දුන්නට පස්සේ පැය දෙකක් ඇතුළත නාරයන් පිටින් තමන්ගේ අංක තහඩුව කලෙක් කරගන්න පුළුවන් කියන පණිවිඩයත් SMS එක කරා තමන්ගේ ජම්ගම දුරකථනයට යනවා.
0: දෙවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි අවධානය. කොළඹ කොටස් වෙළඳපොලේ ඩොලර් මිලියන 103ක විදෙස් ආයෝජන රටින් ගිහින් ශාම්නුවන් ගණේවත්තයි අද වාර්තාව අරගෙන ඉන්නේ. කොටස් වෙළඳපොල අප රටට ලැබී තිබූ මිලියන 103ක ආයෝජනය රටින් පිටට ගොස් තිබෙනවා. 2026 වර්ෂයේ මැයි මාසයේ අවසානය වන විට කොළඹ කොටස් වෙළඳපොලෙහි මුළු විදේශ ආයෝජන පිටවීම ඇමරිකානු ඩොලර් මිලියන 103.4ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ කියලා තමයි අද දෙවයින පුවත්පතේ තොරතුරු සටහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු ඇතුළු පිටුවල සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් එය සිදුව තිබෙන්නේ කොටස් වෙළඳපොලෙහි 2025 සහ 2024 යන වර්ෂවලදී වාර්තා වූ මුළු ශුද්ධ විදේශ ගලායම්වලට අමතරවයි කියලයි සඳහන් වෙන්නේ. 2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍යංශයේ කාර්යසාධනය පිළිබඳව දත්ත ප්‍රකාශයට පත් කරමින් මහා බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වෙනවා කියලත් අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. එහි කොටස් වෙළඳපළ ක්‍රියාකාරීත්වය ගැන දීර්ඝ විස්තරයක් අද දවසේදී දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල සඳහන් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. දිනමින පුවත්පතේ සටහන් පුවතකටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් සේලුම් පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. ශිෂ්‍යත්වය අගෝස්තු 9 වෙනිදා, උසස් පෙළ අගෝස්තු 10 වෙනිදා කාල සටහන නිකුත් කරයි කියලයි අද දිනමින පුවත්පතේ සටහන. සඳයා කරුණාරත්නයි අද දිනමිනට වාර්තාව ගෙනෙන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පත සටහන් කරන උසස් පෙළ අගෝස්තු 10 සිට අගෝස්තු 9 වෙනිදා ශිෂ්‍යත්වයේ පැවැත්වුවේ කියලායි අද ඒ සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පද තොරතුරු සටහන් කරන්නේ 2026 වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ සහ අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ කාල සටහන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මේවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන විශේෂ මදුරු මර්ධන වැඩසටහනේ දෙවන දිනය අද ක්‍රියාත්මක වෙනවා. දින තුනකින් සමන්විත මදුරු මර්ධන මෙහෙයුමේ පළමු දිනය ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාස 74ක් කේන්ද්‍ර කර ගනිමින්. පසුගිය 5 වනදා වන විට මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,168ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. වසරේ මේ දක්වා කාලය තුල දිවයින පුරා ඩෙංගු මරණ 20ක්ද වාර්තා වී ඇති අතර ඉන් 3 දෙනෙක් කුඩා දරුවන් බවයි සඳහන් වෙන්නේ. පවතින තත්ත්වයේ හමුවේ සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කර ගැනීම වෙනුවෙන් ජනතාව වඩාත් සක්‍රීයව දායක විය යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණන්ගර මහතා සඳහන් කරනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. ඒත් එක්කම අපි ඔබට මතක් කර සිටිනවා නිරන්තරයෙන්ම ඔබගේ නිවෙස අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම් හැකි ඉක්මනින් ඒවා පිරිසිදු කර සමාජයට සහ ඔබට යන සියලුම දෙනාට ඒ ආරක්ෂාව සපයන්න. එයයි ඔබේ වගකීම රටේ පුරවැසියන් විදිහට. එයයි අපේ වගකීම. අපි අහලා බලමු කපිල කණ්ණන්ගර මහතා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද සඳහන් කරන්න කියලා.
3: 37,000කට ලං වෙන්න රෝගීන් වාර්තාවල තියෙන ලංකාවේ අද ඩෙංගු රෝගීන් එක ඉතාමත්ම වැඩි ප්‍රමාණයක්. එතකොට අපි නගර සභා සීමාව ගත්තොත් එහෙම 2000කට ලං වෙන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවල තිබෙනවා. සියලුම රෝගීන්ගෙන් 5%ක් පමණ මේ නගර සභා සීමාව තුළ. ඉතින් අපි දන්නවා නගර සභා සීමාවට විශාල ජනකායක් එනවා පිටින් එනවා. ඉතින් මේ අයත් මේ තත්ත්වයට මුහුණ පානවා. ඒ නිසා මේ තත්ත්වය ඉතාමත්ම ඉක්මනින් මැඩ පවත්වා ගත යුතු වෙනවා. ජනතාව දැනුවත් කරන්න. මොකද එහෙම මේකට අවනත වෙන්නේ නැත්නම් අපිට බොහොම කනගාටුයි.
0: ලකන මෝර්නින් න්ියුස් අලට අහගෙන ඉන්න බලා උදේ 6:26.
4: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වෙලාව 2:00 විනාඩි 29 ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සැලට් සමගින් ලංකාදීප පුවත්පතටයි අවධානය. මොහොදු තීරයේ ජාවාරම් වලට හවුල් වෙලා ප්‍රශ්නාර්ථයක් සමගින් අද සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. කල්පිටිය පොලිසියම මාරු කරයි, OIC විතරක් ඉතුරු කරලා මුළු කල්පිටිය පොලිසියම මාරු කරලා කියලායි සඳහන් වෙන්නේ. අද හිරන් ප්‍රියංකර ජයසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. කල්පිටිය පොලිසිය ස්ථානාධිපතිවරයා හැර සියලුම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ටාසයෙන් වෙනත් පොලිස් ස්ථානයක් වෙත මාරු කර යවා තිබෙනවා. පොලිස් ප්‍රතිවරයාගේ නියෝග මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් නියෝගය නිකුත් කර තිබෙනවා කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තිබුණා. ඒ අනුව කල්පිටිය පොලිසියේ නිලධාරීන් 24 දෙනෙකු වහාම ක්‍රියාත්මක පරිදිද, අනෙක් නිලධාරීන් 15 දෙනෙකු හෙට සිට ක්‍රියාත්මක වන පරිදිද මාරු කර යවා තිබෙනවා කියලයි සටහන් වෙන්නේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත් කර ඇති 2022-12-14 දින ඇති අංක 2310 ඇල ඉරක් 29 දරන කාර්යපටිපාටික රීති සංග්‍රහයේ 258 වගන්තිය ප්‍රකාරව කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා හැර සියලු නිලධාරීන් මෙලෙසින් පුත්තලම පොලිස් කොට්ටාසය වෙත මාරු කර යවා තිබෙනවා. මේට අමතරව නොරොච්චෝල පොලිසියේ නිලධාරීන් 8 දෙනෙකුද වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ටාසයට මාරු කර යවා තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිකුත් මැයි 15 වෙනිදා දින හලාවත ප්‍රදේශයේ හෝටලයකදී පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සමග රැස්වීමක් පැවැත්වුණා. ඊට පොලිස් ප්‍රතිවරයාද සහභාගී වුණා කියලයි සඳහන් වෙන්නේ. මේ රැස්වීමෙන් පසු අමාත්‍යවරයා පොලිස් ප්‍රතිවරයා සහ පුත්තරම දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින් සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කල්පිටිය ප්‍රාදේශීය දේශපාලනඥයෙකු එම රහසිගත සාකච්ඡාවේදී කල්පිටිය සහ නොරොච්චෝල පොලිසිවල නිලධාරීන් විවිධ නීති විරෝධී කටයුතු සහ දූෂිත ක්‍රියාවල නිරත වන බවට දැඩි චෝදනා එල්ල කර තිබූ බව කියන හේයින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ලංකාදීප පුවත්පතේම සටහන් තවත් පුවතක් වෙතයි මේ අවධානය. පෙරාදෙනි සරසවියෙන් හෙළිදරව්වක් ලංකාවේ නායකාරයන් 35කින් නැගලා අද ශ්‍රේන් ප්‍රනන්දු පුල්ලේ වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාව පෞද්ගලික සහ පරිභෝජනයට අදාළව විවිධ ආයතනවලින් ණය ගැනීම ඉකුත් වසර දෙක තුළ 35කින් පමණ තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා කියලායි පෙරාදෙනි විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. චිරං ජයතු අයිරාංගනී සේරසිංහට වයස අවුරුදු 99යි. අද ඇගේ චාරූපිකුත් සමගින් ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සටහන් කරමින් තොරතුරු සටහන් වෙලා තිනවා. ලාංකීය කලා ශිෂ්‍යයෙ කාගේත් ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදිනියක පරිසර වේදිනියක මෙන්ම සුදු ආච්ච ලෙස ගරු බුහුමනයට ලක් වූ අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ කලාකාරණිය අද ජීවන මගේ 99 වැනි වියට පාතපා තිබෙනවා. 1927 වර්ෂයේ ජූනි මස 9 වැනිදා රුවන්වැල්ලේ උපත ලැබූ අයිරාංගනී රොක්සානා මීදෙනිය විවාහයෙන් පසු අයිරාංගනී සේරසිංහ බවට පත් වී තිබෙනවා. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ බිෂොප් විද්‍යාලයේ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලංකා විශ්වවිද්‍යාලයෙන් BA උපාධිය ලබා ගත්තා කියලායි සඳහන් වෙන්නේ. දෝදරුවෝ ටෙලිනාට්‍යයේ චල්සියාචි, යශෝරාවේ සුදුහාමිනේ යන චරිතවලින් නැයි පුංචි තිරේ ආක්‍රමණය කළ අතර බොහෝ දෙනාගේ සුදු ආච්චි බවට ඇය පත් වුණා කියලායි සඳහන් වෙන්නේ. ඇය කලා කීර්ති ඇතුළු සම්මාන රැසක් දිනා ඇති අතර ඔස්කා සම්මානලාභී දීපා මේතාගේ වෝටර් චිත්‍රපටය ඇතුළු විදේශ චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායක වූවා කියලා සඳහන් කළ දිනවා. ගහට කොළට සිවපාවාට අපමණ ආදරය කළ මේ ජ්‍යෙෂ්ඨ රංගවේදිනියට ලංකාදීපයේද සුබ උපන්දිනයක් මෙන්ම නිදුක් නිරෝගී සුවය පතන්නේ හදපිරි සතුටකින් කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. ලක්හඬ අපෙත් ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. තවත් පුවත් බොහොමයක් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන්න සූදානමින් සිටිනවා. රැඳී සිටින ලකන මෝර්නින් නිවුස් සැලට් එක. ලකන මෝර්නින් නිවුස් සැලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:34.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00 ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලෞදේ 6 විනාඩි 35යි අපි සෝදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මොනවාද කියලා බලන්න ඊයේ ජුනි මාසයේ 8 වෙනිදා සඳුදා දවස මහජන සම්පත 6212 වන ජයග්‍රහ දිනුම් වරයයි දවසේදී ක්‍රියාත්මක වුණේ X ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහී අංක 4 අංක බිඳුව අංක 1 අංක 3 අංක 2 සහ අවසානයේට අංක බිඳුව විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4454 වන ජයග්‍රහ දිනුම් වරේ Y ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහී අංක 13 අංක 33 අංක 46 සහ අවසානයේට අංක 63 විදිහට සටහන් වෙනවා. මෙගාපව 2560 වන ජයග්‍රහී දිනුම් වාරයේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී සුපිරි අංකයේ අංක 11 අනිකු ජයග්‍රහී අංක 7 අංකාට අංක 21 සහ අවසානයේට අංක 25 විදිහටයි සටහන් වෙන්නේ. දරණිදහණය 2242 වන ජයග්‍රහී දිනුම් වාරයේ L ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 12 අංක 24 අංක 61 සහ අවසානයේට අංක 62යි. දරණිදහණය 2242 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුනේ. හඳහන 1521 වන ජයග්‍රහී දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මෙලදී ගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තියෙන්නේ මේෂ ලග්න සංකේතයේද කියලා ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට. ඒත් එක්කම ජයග්‍රහී අංක 13 අංක 22 සහ අංක 35ත් එක්ක අවසානයේට අංක 59යි. හඳහන 1521 වන ජයග්‍රහී දිනුම් වාරේ ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ. අද සම්පත 787 වන ජයග්‍රහී දිනුම් වාරේ X ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 1 අංක 3 අංක 2 සහ අවසානයේට අංක බිඳුව විදිහට. NLB ජය 480 වන ජයග්‍රහී දිනුම් වාරේ X ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 7 අංක 2 අංක 1 සහ අවසානයේට අංක 5. සුබ දවසක්. 328 වන ජයග්‍රහී දිනුම් වාරයේ කන්‍යා ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක 15 අංක 35 සහ අවසානයේ අංක 45. එතෙකම සුබ දවසක්. 328 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 7063 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් ඇලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:37යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

රාත්‍රී 7ට ලක්කනේ ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 6 විනාඩි 43 අපි සෝදානම් දෙවෙනි පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන්න. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. පාකිස්තානයේ අච්චු ගැසූ හොර ඩොලර් මගඩියක් එළියට පණී. ඔබත් අහු වුණා නම් අපිට කියන්න. පොලිසිය මෙහෙම කියනවා කියලායි සඳහන් වෙන්නේ. ධනවතුන් ඇඳු කත පොලිස් ඇමට මාට්ටු. මුලින් විශ්වාසයේ දිනාගෙන පසුව හොර ඩොලර් දීලා. අද හේමන්ත රන්දුනු සහ චමින්ද සිල්වායි වාර්තාව අරගෙන එන්නේ දිවයින පුවත්පතට. ඇගේ චාරූපෙකුත් සමගින් අද තොරතුරු සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ. ඒත් එක්කම ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. Women with haul of 100 US dollars dub bills nabbed. Police have arrested a woman after seizing 60 bundles of counterfeit 100 US dollar notes with a face value of around 700,000 US dollars. අද මේ සම්බන්ධයෙන් සේලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට දිවයින පුවත්පතේ සටහන පිළිබඳවයි අපි වැඩිදුර අවධානය යොමු කරන්නේ. රුපියල් කෝටි 21කට අධික වටිනාකමකින් යුත් ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු තොගයක් මාරු කිරීමට උත්සාහ කිරීමේදී මධ්‍යම අපරාධ විමර්ශනයේ මගින් ඊ අත්අඩංගුවටගත් කාන්තාව ඒ ආකාරයට ව්‍යාපාරිකයින් ධනවත් පුද්ගලයින් ඇතුළු විශාල පිරිසක් රවටා ව්‍යාජ ඇමරිකන් ඩොලර් නෝට්ටු විශාල ප්‍රමාණයක් මාරු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. වැලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ උදෑසනදී අත්අඩංගුවටගත් මේ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මෙරට ඉතිහාසයේ ලොකුම ව්‍යාජ ඩොලර් ජාවාරම කෝටි 21ක හොර ඩොලර් නෝට්ටු සමග මේ කාන්තාව අත්අඩංගුවට අරන් තියෙන කියලා දිනමිණි පුවත්පත අද රන්මලී සෝමසිරි සහ නවෝදය සත්සරණිගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. කුඩු ජාලයෙන් ඉපැයූ පද්මේගේ කළු සල්ලි ඔස්මන් සුදු කරලා ඒජන්තවරිය ඉෂාරා කියලයි අද සඳහන් වෙන්නේ. දිවයින පුවත්පතයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. පාතාල කල්ලි නායක කේල්බද්ර පද්මේ මද්‍රව්‍ය ජාවාරම් හරහා ඉපැයූ රුපියල් කෝටි ගණනක් වූ නීත්‍යානුකූල නොවන මුදල් ගම්පහ ඔස්මන් නැමැත්තා හරහා නීත්‍යානුකූල මුදල් බවට පරිවර්තනය කිරීමේ ජාලයේ ප්‍රධාන ඒජන්තවරිය ලෙස කටයුතු කර ඇත්තේ රැඳවුම් භාරයේ පසු නිෂාරා සෙව්වන්දි නැමැති සැකකාරී විසින් බව කොළඹ අපරාධ කොට්ටාසය කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. කේල්බද්ර පද්මසිය මහා පරිමාණ මද්‍රව්‍ය ජාල හරහා ඉපැයූ රුපියල් කෝටි ගණනක් වූ මුදල් දින කිහිපයකට වරක් ඔස්මන් වෙත බාර දීකමට කටයුතු කර ඇත්තේ ඉෂාරා සෙව්වන්දි විසින් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. එසේ ලැබෙන නීත්‍යානුකූල නොවන මුදල් ඔස්සේ ඔස්මන් නැමැත්තා විසින් ව්‍යාපාරවලට යොදවා ඒවා නීත්‍යානුකූල මුදල් බවට පරිවර්තනය කර ඇති බවද හෙළි වී තිබෙනවා කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. රුපියල නැගිටි ඩොලරය 300 රුපියල් 341ට බසී කියලායි සඳහන් වෙලා තියෙන්නේ. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම පෙරහීමට ලක් වූ ශ්‍රී ලංකා රුපියල ඊයේ සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව එකොත් සිකුරාදා දින රුපියල් 342ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් මාගේ ඊයේ රුපියල් 341.74ක් දක්වා අඩු වී තිබෙනවා. එසේම ඇමරිකානු ඩොලරයක ගැණුම් මාගේද ඉකුත් සිකුරාදා වාර්තාවෝ රුපියල් 332.27 සිට ඊයේ රුපියල් 331.22ක් දක්වා අඩු වී තිබෙනවා කියලා තමයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. දිනමින පුවත්පතටයි මේ අවධානය. අද දිනමින පුවත්පතේ සටහන් වෙලා තියෙන පාසල් දැරියකට අතවර කළයි අරනායක ශ්‍රී ලර්නීප ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්. මේ සම්බන්ධයෙන් අද සමන් විජය බණ්ඩාර සහ චමින්ද ජයලත් වාර්තාව අරගෙන එනවා. ඇතුල් පිටුවලයි වැඩි විස්තර සටහන් වෙලා තියෙන. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. පාසල් දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවටපත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීපාල් බදුවත්ත මහතා මාවනැල්ල මහේශ්වරත් නිලන්ත විමල රත්න මහතා වෙත ඉදිරිපත් කරමින් හෙට දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔහු නියෝග කරලා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මාවනැල්ල පොලිස් වසමේ ගණේතැන්න පදිංචි වයස අවුරුදු 19ක් වන පාසල් දැරියක් විසින් මාවනැල්ල ළමා හා කාන්තා කාර්යංශයට කළ පැමිණිල්ලක් අනුව සැකකරු පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි අද වැඩිදුර තොරතුරු ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දිනමින පුවත්පත් තොරතුරු අරගෙන එන්නේ. රටම එකට මෙහෙයුමෙන් දින 221කදී මත්ද්‍රව්‍ය ටොන් 11ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා අද ගයන් කුමාර වීරසිංහ දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝබර් මාස 30වැනිදා සිට පෙරේදා දක්වා ගෙවුණු දින 221ක කාලය තුළ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුම් වලදී ටොන් 11කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලායි සඳහන් වෙන. මෙම මත්ද්‍රව්‍ය අතර ටොන් 4කට අධික ප්‍රමාණයක් ඇත්තේ අයිස් සහ හෙරොයින් බවයි සඳහන් වෙන්නේ. විවිධ වර්ගයේ මත්පෙති සහ කරල් 1718ක් සහ මේ විවිධ වර්ගයේ මත්පෙති සහ මත් කරල් තොගයක් මේ කාලය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. බොහෝ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට රැගෙන ආ ඒවා බවයි අද දීර්ඝ විස්තරයක් සටහන් කරමින් දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. එතමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයන් විදිහට සටහන් වෙලා තියෙන්නේ. අපේ මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටූන්ස් වල තොරතුරු අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන රැඳී සිටින ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 50යි.
0: මෝර්නින් නිවුස් ඇලර්ට් ලක්කන රේඩියෝ ITN.

0: උලාකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලාව 2:54යි. වහා ජන හිස පැන දූ කිරුලයි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: ප්‍රහාරයක් ඊශ්‍රායලෙන් දැඩි ප්‍රතිචාර කියලායි සඳහන් වෙන්නේ ජයරොබත් සමගින් තොරතුරු සටහන් වෙන දින මින පුවත්පතේ ලෙබනනයේ සමග ඇතිකරගත් සටන් විරාමයක් උල්ලංඝනය කරමින් ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම බීරූට් අගනුවර ඇතුළු පළාත් රැසකට පහර දීම හේතුවෙන් ඉරාන හමුදාව ඊශ්‍රායල වෙත බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ පෙරේදා රාත්‍රියේ අඛණ්ඩව ඊශ්‍රායලට එරෙහිව සිදු කළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් බටහිර සහ මධ්‍යම ඉරානයේ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා කියලා තද තොරතුරු සටහන් වෙනවා. දකුණු පිලිපීනයට 7.8ක ප්‍රබල භූකම්පනයක් 32ක් මියයයි 134කට තුවාල අතුරුදන් වූවන් සොයා දැවැන්ත මෙහෙයුම් කියලාද ඡායරූපත් සමගින් ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. මාස 3ක් ඇතුළත ඉබෝලා මරණ 4000 ඉක්මවීමේ අවදානමක් ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානයේ අනතුරු අඟවයි කියලත් අද වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. මේ සම්බන්ධයෙන් හදිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් අප්‍රිකාවේ ඉබෝලා වසංගතයේ පැතිරීමෙන් ඉදිරි මාස 3ක් ඇතුළත මරණ 4000ක් සහ ආසාදිතින් සංඛ්‍යාව 20000 ඉක්මවීමේ හැකියාව තිබෙනවා කියලයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ විදෙස් තොරතුරු විදිහට. විදෙස් පිටුවෙන් අපි යමු ක්‍රීඩා තොරතුරු වලට. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගය.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
0: ශ්‍රී ලංකා, ඉන්දියා සහ අෆ්ගන් ඒ තුන් කොන් සටන ඇරඹේ. සූර්යවංශිත් අද දඹුලු පිටියට කියලායි සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ අෆ්ගනිස්තානයේ ඒ කණ්ඩායම් එක්වන තුන්කොන් එක් දිනත් ක්‍රිකට් තරගාවලිය අද රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ තරගාවලිය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර මූලික වටේදී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් දෙක සමගින් දෙවරක් තරඟ වදිනු ඇතැයි සඳහන් වෙනවා. ඒ අනුව එක් කණ්ඩායමක් තරඟ හතරක් ක්‍රීඩා කරන අතර මූලික වටේ අවසානයේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා කියලා තමයි සටහන් වෙන්නේ. අද තරඟ කාල සටහනත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. 9 වෙනිදා, 11 වෙනිදා, 13 වෙනිදා, 15 වෙනිදා, 17 වෙනිදා සහ අවසන් මහා තරගයේ 21 වෙනිදා පැවැත්වීමෙන් මේ තරගාවලිය අවසන් වෙනවා කියලා තමයි අද දින මින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. අපේ මුපත්තරවල කාටුන්ස් වලට
1: කාටුන්ස්
0: දින මින පුවත්පතේ අංජනගේ කාටුනේ බස් ධාවනය සීමා කරනවා කියලා ගැමුණු කියනවා. අනේ අපේ බස් වලත් යන්න කියලා පස්සෙන් අඩන්න එපා ඔන්න කියලා තමයි ඊට පස්සේ සඳහන් කරලා තියෙන්නේ දින මින පුවත්පතේ. ඒත් එක්කම අද ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ මහකන්‍ය දක්වා ඇති තරම් හාල් තියෙනවා කියලා වසන්ත කියනවලු ගිනාපුවද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි සටහන් වෙන්නේ ලංකාදීප පුවත්පතේ. අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ මෙහෙම කියනවා. රිලව පලිබෝධකෙක් විදිහට නම් කළා කියලා ඇමති නාමල් කියන්නේ. එතකොට වගාවට වින කරන දේශපාලුවෝ කියලා අද ප්‍රශ්නාර්ථත් එක්ක සඳහන් වෙනවා. අපි අද දිවයින පුවත්පතේම ශ්‍රී සමයන් කාටුනේ තෝරගන්නවා ලකන මෝර්නින් නිවුස් වලට නිමා කරන්න. පළාත් ඡන්දය මැති සභේ අතේ කියලා නීතිපති කියනවලු. අපි හිතුවේ කල් දාපු ලේකම් මතේ කියලා තමයි අද සටහන් මිනිස්ත්‍රී සමයන් කාටුනේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමුගන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලකාණ්ඩ රේඩියෝ ITN

0: good morning උදේ 7යි විනාඩි 6යි වෙලාව සුබ දැස්නක්
1: good morning සුබ දැස්නක්
0: අද 9යි ජූනි
1: අද ජූනි 9 අපි අඟහරුවාද හම්බෙන්නේ
0: අහා
1: දැන් අද දවසේ මට හිතුණා චුට්ටක් අපි කතා කරලා යමු සාමාන්‍යයෙන් අපි ආයතනයකට සේවකයෙක් ගන්න ගියාම
0: අවු
1: අපි යාට තියෙනවා සම්මුඛ පරීක්ෂණයක්
0: ඉන්ටර්විව් කියලා කියන්නේ සිංහලෙන්
1: මුලින්ම CV එකක් ගෙන්න ගන්න
0: හරි
1: ඊට පස්සේ ඒක අනුව සමහරට බලලා අපි ආව කැඳවීමක් කරනවා
0: සුදුසුයි නං
1: ඔය දැන් අපේ වගේ ආයතනයක නම් එන්න කියලා වොයිස් කට් එකක් අරගෙන වොයිස් ටෙස්ට් එකක් කරලා ඊට පස්සේ හැමෝටම කියන එක වාක්‍යයක් තියෙනවා අන්තිමට
0: පස්සේ දැනුම් දෙන්නම්
1: පස්සේ දැනුම් දෙන්න
0: හා
1: හරි
0: ඔව්
1: ඉදිරියේදී දැනුම් දෙන්න
0: හරි කෝල් එකක් දෙන්නම් හොඳයි කියනවා
1: ඊට පස්සේ 1000ක් විතර ඔය වගේ සම්මුඛ පරීක්ෂණයට ලක් කරනවා අවසානයේ අපි දෙන්නෙක් විතර තෝරගන්න
0: ආහා
1: එහෙම තමයි මේ අපි අපේ ආයතනය ගත්තොත් එහෙමනේ
0: ඔව්
1: අපි මෙතන නිවේදිකාවක් විදිහට වාඩි කරවන්න නිවේදකයෙක් විදිහට වාඩි කරවන්න
0: දස දහස් ගාණක් තෝරගන්නවා
1: හොයනවා ලංකාවෙම හොයලා එක්කෙනෙක් දෙන්නෙක් වාඩි කරවනවා
0: අහහ
1: එහෙම කනා ෂොට් එකක් තමයි අපිට
0: ඒව දෙන්න තා අපි දෙන්න
1: කනා ෂොට් එක
0: ඕකේ
1: ඒ වගේ ඕනම ආයතනයකට එහෙමයි සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කළා තමයි හොඳම සේවකයෝ ටික හොයාගන්න. මොකද ආයතනයක් ඉස්සරහට ගෙනියන්න අවශ්‍යයි හොඳම අය.
0: ඇත්ත.
1: වදයක් නැති ඔෆිස් එකට කාර්යාලයට තමන්ගේ ආයතනයට පාඩුවක් නොකරන ආයතනයේ කීර්තිය ඒ වගේම ලාභය උපරිම කරන
0: වැඩ කරන
1: ඔව් ආයතනයේ බොරු නැතුව වැඩ බව පෙන්වමින් වැඩ කරන අය නෙවෙයි.
0: බොරු බිසි නැතුව වැඩ කරන
1: ඇත්තටම ආයතනය ගැන හිතලා වැඩ කරන අය. සායයට තියාගේ ජීවිතේ කොටදා ගන්න තියෙන අවශ්‍යතාවයත් එක්ක. ඔය ඔක්කොම බලන්නේ අපි ආයතනයකට ගන්න.
0: ඔව්.
1: ඒ වුණාට අපි අපේ ජීවිතේට මිනිස්සෙක් ගන්නකොට කිසිම සම්මුඛ පරීක්ෂණයක් නැහැ. ඔහුව හෝ ඇයව
0: හිතුණද ගත්තා.
1: අපි හිතුණද ගත්තා.
0: ඒ
1: කියන්නේ අපි ඔය ඉනර් සර්කල් එක ඇතුළට අපි දාගන්නව හරි ඉක්මනට. වයිනා සේකල්ලක ඇතුළේ මිනිස්සු තමයි අවසානයේ අපිට වින කරන්නේ.
0: ආහහ
1: අපිට අපි කියන්නේ සරලම කරලා කියනවනම් අපිට ෂොට් එක දීලා යනකම් අපි දන්නේ. ආයතනයකට මිනිස්සෙක් ගන්නකොට සම්මුඛ පරීක්ෂණ කිහිපයක් තියලා
0: දහහක් දේවල්යා ගැන හොයලා තව වටෙනුත් අහලා
1: ඕ ඊට පස්සේ තමයි ගන්න. හැබැයි ජීවිතේට මිනිස්සෙක් ළඟා කරගන්නකොට එහෙම ෆිල්ටර් කරන සිස්ටම් එකක් අපි ඔළුවේ නැහැ.
0: ඇත්ත.
1: ඕන hina vela katha karana ona ona vidihata apita hitawatkam paana
0: hari
1: samahariite revatilikara dewal lota api ahu vela ape circle ekatulata ganna
0: ඊට පස්සේ ඉතින් ඉවරයි
1: ඊට පස්සේ අපි දුක් විඳිනවා
0: අහහ
1: ඕක තමයි සරලම කතාව ඒ අපි ඇතුළට ගන්න මිනිස්සු කොච්චර දුරට ෆිල්ටර් කරන්න ඕනිද කියනවනම් ඇත්තටම අපේ inner circle එකතුල ඉන්න පුළුවන් ඉතාම සීමිත පිරිසකට
0: හැබැයි ඔබේ සර්කල් එක ඇතුලේ බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා ඔබට වින කරන
1: දැන් අපේ සර්කල් එකේ කොච්චර ඉන්නවද කියනවනම් ඉන්න ගාන අපිටත් මතක නැහැ
0: අන්නේකනේ
1: ඉන්න ඕන එකක් ඉන්නව
0: හා නැති එකක් ඉන්නවා ඒ තරම් විස බීජ ඔබේ සර්කල් එක ඇතුලේ
1: පස්සේ අපිම කියනවා
0: අහහ
1: අපි ඉන්නේ සුවපහසු වලට පිටාවක නෙමෙයි
0: අහහ
1: අයියෝ මේ ජීවිතේ මට නම් එපා වෙලා
0: හරි
1: අහවලා ආරම කරා එයා මෙහෙම කිව්වා
0: විහින්නේ කරගෙන තියන්නේ
1: අපිට ෆිල්ටරින් සිස්ටම් එකක් නැති නිසා
0: උදේ 7යි විනාඩි 10යි

0: හතයි විනාඩි දා හතරයි දැන් වෙලාව.
1: දැන් ඊශ්‍රායල් ඉරාන යුද්ධය ආයේ ආරම්භ වුණානේ.
0: ඔව් නේද?
1: ආයි කොහොමුණත් පොඩි මේ දවස්වල දැන් මේ ගත වෙච්ච පහේ කීපේ ආයි පොඩි විරාමයක වගේ ඉන්නේ. හැබැයි ට්‍රම්ප් මහත්තයා මාර ලස්සන කතාවක් කිව්වා.
0: ඔව්.
1: මේ බාර උබලා ගහගත්තොත් ඊශ්‍රායලට කිව්වේ. මම නෑ.
0: මම නෑ.
1: හරි.
0: හරි.
1: ආයි ගහගත්තොත් ඊශ්‍රායලට ගහගන්න වෙන්නේ. ඉරානෙත් එක තනියම කියලා.
0: තනියම.
1: මොකද සටන් විරාමයකට ගිහිල්ලා ඉන්න වෙලාවේ.
0: අහහ. මොකටද මේ ගහගන්නේ?
1: ඔව්. සාම කතාවකට ගිහිල්ලා ඉන්න වෙලාවේ.
0: හා.
1: අර තියෙනවානේ පොඩි නසරාණි ගති.
0: ඔව් ඔව්.
1: හරි ඒ ගතිය ඉතින් නැති කරන්න බෑ මේ ඊශ්‍රායලයේ ඉරානයේකින් රටවල් දෙකේම ඉන්න සමහර නායකයින්ගේ.
0: ඔව් නේ.
1: ඒ නිසා ওই මැද පෙරදිග කලාපයේ ආයේ පාරක් යුදමේ තත්ත්වයක් හටගත්තොත් ඉරානයට එරෙහිව කිසිදු බාහිර සහායකින් තොරව තනිවම සටන් කරන්න ඊශ්‍රායලයට සිද්ධ වෙයි.
0: අහහ.
1: නෙතන්‍යාහුට කිව්වා පින් සිද්ධ වෙයි මාව නම් ආයේ ඔබට ගාවන්න එපා.
0: හරි.
1: ඒක මරුනේ.
0: ඔව්. එයා අයින් වුණාම හරිනේ.
1: දැන් මෙච්චර කල් ඊශ්‍රායලයේ ලොකු මේ හයියකන හිටියේ ඇමරිකාව පිටිපස්සෙන් ඉන්න හින්දා නේ. ඒ නිසා මේ දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා සහ ආරක්ෂක එකඟතාවන් මැදේ වුවද අනවශ්‍ය ලෙස යුද්ධයක් ඇවිල්ලා වීමට කටයුතු කළොත් ඇමරිකාව කෝවා දෙන්නේ නැහැ පුතේ සපෝට් එක.
0: හරි.
1: මේක දැන් මේ උග්‍ර වෙන්නයි යන්නේ.
0: හරි.
1: මේක දැන් තුන් හතර පාරක් අපි ගහගත්තා. ඒගොල්ලෝ අපිට ගැහුවා, අපි ඒගොල්ලන්ට ගැහුවා.
0: ඔව්.
1: ඊට පස්සේ ලෝකයේ අනිත් මිනිස්සු අපහස්තාවයට පත් වුණා.
0: සහ ලෝකේ බොහෝ රටවල් මට දොස් කිව්වා.
1: ඔව්. මමයි මේව පටන් ගත්තේ කිව්වා. අන්තිම මම වැරදිකාරයා
0: වුණා. ආහා.
1: දැන් මම මේක සාම කතාවට නේ උඩ ආයි උබලා ගහගන්නවා නะ.
0: මම එන්නේ නැහැ ඔවලට.
1: මම එන්නේ නැහැ ඔවලට. හරි.
0: හරි.
1: දැන් බලන්න ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාගේ දුරදර්ශී නායකත්වය.
0: සහ දුරදක්නා නුවණ බලන්න.
1: ඩොනල්ඩ් ට්‍රම්ප් නැමති මේ නේද ලෝකයේ විශිෂ්ට දේශපාලඥයාගේ දේශපාලන පරිණත දැනුම.
0: ඔය මොකට දෙන්න හදන්නේ?
1: මම කියන්නේ දැන් ට්‍රම්ප් මහත්තයා හොඳයි.
0: අහහ.
1: ගොඩාක් අය කියන විදිහට.
0: ඔව්.
1: දැන් මේ ප්‍රකාශය හරහාම යලි ට්‍රම්ප් මහත්තයාගේ පැත්තට ආකර්ෂණයක්.
0: හ්ම් හ්ම්.
1: එහෙම නැත්නම් අර හොඳ විදිහේ ප්‍රතිරූපයක් ගොඩනගමින් තියෙනවා.
0: අහහ.
1: කොහොමනමුත් ආයි
0: චිත්‍රයක් මවා ගන්න හොම කරනවද දන්නෙත් නැහැ ඉතින්.
1: නෑ මේක මම හිතන්නේ ඇත්තටම හදවතින්ම කියපු කතාවක්.
0: අහහ.
1: ඒක හරි වටින කතාවක්.
0: ඔව් යුද්ධයක් ඉතින් කොහොමත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද?
1: සියලු දෙනා යුද්ධේ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ආයි ඇවිලෙන්නේ නැතුව අවුලන්නේ නැතුව නේද?
0: අහහ මේ වෙලාවේ නිවෙන්න කියලානේ කියන්නේ ඔය.
1: අනිවාර්යයෙන්. 7යි විනාඩි 16යි අපි ක්‍රිමිරාජ් ගැන මතක් කරනවා. ලංකාවේ අපි දන්න කියන නම අවුරුදු 70ක් විතර තිස්සේ ඉඳන්. අපේ ගෙදර තියෙන මොන ඖෂධ අතර එකක් තමයි ක්‍රිමිරාජ් කරල් සහ ගුලි කියලා කියන්නේ.
0: ඒ විතරක් නෙවෙයි දැන් හදිස්සියේ වුණා කිඹිරිස්සාවක් කැස්සක් හතියක් ආවොත් එහෙම ගෙදර තියෙන ඕන ආයුර්වේද ඖෂධ කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මේ ක්‍රිමිරාජ් හරහා ඔබට හඳුන්වලා දීලා තියෙන වැල්මි පැණිය. ඒ වගේම ඔය හදිස්සියේ මේ දවස්වල හිටපු ගමන් වහිනවා. ඉතින් හිටපු ගමන් කිඹිරිස්සාව හැදෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ක්‍රිමිරාජ් පේයාව ගෙදර තියාගන්න. මොකද ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි ක්‍රිමිරාජ් කියන නමින් ඔබට ලැබෙන 75 වසරකට වඩා විශ්වාසය දෙන ගත්ත ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් හොඳම ආයුර්වේද ඖෂධ තමයි ක්‍රිමිරාජ කියන නමින් ඔබේ අතට පත්වෙන්නේ. නිසා වැඩිදුර විස්තර දැනගන්න 0112 752 889 0112 752 889 කියන නම්බරකට කෝල් එකක් දෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
1: විජය නිෂ්පාදන කෑම රස කරනවා විතරක් නෙවෙයි, ඔයා දන්නවා රස රස කෑම හදාගන්න අවශ්‍ය කරන නිෂ්පාදන ගොඩක් තියෙනවා. කොරක්කම් පිටි, උඳු පිටි, දියාප්ප පිටි, රතු සහ සුදු කියලා ඕනම එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා.
0: ඉතින් ඒ නිෂ්පාදනත් එකතු කරලා පදමට හරියන කොළුබඩු ටිකත් එකතු කරගත්තොත් උන් ඔයාට කටට රසට කෑම වේලක් රස බලන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වෙළඳපොලෙන් විජය නිෂ්පාදන මිලදී ගන්නකොට විජය ලාංඡනය තියෙනවද කියලාම බලලා මේ නිෂ්පාදන මිලදී ගන්න. අපේ රසය රටේ සැමට බෙදන්නෙත් විජය නිෂ්පාදන.

0: එකතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 9 වනදා උදැසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී.
2: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට.
4: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සමහර වෙලාවට අපි අපේ රටේ තියෙන සමහර දේවල් ලෝකෙක සංසන්දනය කරන්න ගිහිල්ලා මේ රටේ මෙහෙමයි ඒ රටේ නම් මෙහෙමයි
1: බලන්නකො එහෙ.
0: ඔව් අපි ගොඩාක් වෙලාවට අපේ රට ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට වැරදි කෝණවලින් බලනවානේ. දැන් ඔය ඒ වගේ කතාවක් තමයි ලංකාවේ ඔය සෞඛ්‍ය සම්බන්ධවත් අපිට තියෙනවා. විශේෂයෙන්ම ඔය හදවත් සැත්කම් මෙහෙම කරන දේවල් සම්බන්ධව තියෙන ලංකාවේ තියෙන පොරොත්තු ලේඛනය කියලා එක. ඒ කියන්නේ
1: අර ලිස්ට් එකේ ඉන්න ඕනේ.
0: ලිස්ට් එකේ ඉන්න ඕනේ කියන එක. ඒතකොට ලෝකයේ අනිත් රටවල ගොඩක් අය කියනවා එහෙම ලිස්ට් නැහැ.
1: අහහ.
0: ඒගොල්ලන්ගේ දියුණු ලෝකයක් ඒගොල්ලන්ට රාජ්‍ය ප්‍රමුඛතාවය දෙනවා. මහජනතාවට ප්‍රමුඛතාවය දීලා තමයි අනිත් අයට මොනව කරන්නේ.
1: ඔව්.
0: සමහර තැන් තියෙනවා සමහර රට තියෙනවා රටවල් තියෙනවා මේව නිකන් මේ අර ලින්දේ ඉන්න මැඩි මානසිකත්වයෙන් හිටියා මේව පේන්නේ නැහැ. දැන් ලෝකයේ දිහා එළියට ගිහිල්ලා බැලුවම තියෙනවා සමහර රටවල් තියෙනවා අපිට වැඩි අන්තයි.
1: හා
0: හරි සමහර ශේත්‍ර.
1: ඇත්ත.
0: හැබැයි ඒවා ඒගොල්ලෝ ලෝකෙට දෙන්නේ නැහැ.
1: පෙන්වන්නේ නැහැ නේ.
0: හංගලා ඉන්නේ. අපේ තමයි මොකක් හරි වෙච්ච ගමන් ඇවිල්ලා බුකියේ ලියලා නේද? අර අපි කියන්නේ සලු පිළි උනා දානවා තමන්ගේම
1: රටේ මෙව්වා එළියට දෙනවා.
0: අන්නේ වගේ. එහෙම ඒවා තියෙනවා. ඒ කියන්නේ හරි මේ ඒ මානසිකත්වය කියන නම මොකද්ද කියලා හිතාගන්න බෑ. එහෙම තියෙනවා නේද? අඩුපාඩුම කියාගෙන කියාගෙන හැමතිස්සෙම පොඩි වැළපෙන ස්වභාවයක් අපේ සමහරුන්ගේ.
1: ඔව් හැමෝම නෙවෙයි
0: සමහරු. මම මේ කියන්න යන්නේ පෙනහළු රෝගයකින් පෙළෙන නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි මේට් මාරිට් කුමරිය ගැන. මෙයා පෙනහළු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනයට දැන් ඇතුළත් කරලා තියෙනවා.
1: මේ රජකුමරියව.
0: ඔව්. දැන් අවුරුදු 52යි මෙයාට. 2018 දී ශ්වසන අපහසුතා ඇති කරන දුර්ලභ පෙනහළු රෝගී තත්ත්වයකින් පෙළෙන බව තහවුරු වුණා. පෞගිය කාලයයි වරින් වර නිල රාජකාරි වලින් බැහැර වුණා. මට මතක හැර ලස්සන මේ කාන්තාවක්. එතකොට ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ රෝහලේ පෙනහළු විශේෂඥ වෛද්‍ය හෝම් කියන විදිහට පෞගිය මාස 6 තුල කුමරියගේ තත්ත්වය නරකතට හැරවීම තියෙනවා. ඒ නිසා එය පෙනහළු බද්ධ කිරීමේ ලේඛනයට ඇතුළත් කළා කියලා. හැබැයි ආසන්න දවසක් හම්බෙන්නේ නැහැ. අන්න ඒකයි වැඩි.
1: ඉතින් මෙයා රජකුමරියක් නෙමෙයි මෙයාගේ විශේෂ
0: නෑ නෑ එහෙම ප්‍රයොරිටි දෙන්නේ නැහැ. එහෙම නැහැ. හරි. ඒ රටවලත් දැන් ඔන්න ඔතෙන්දි සමහරලා අපිට අපේ නම් බල පුළුවන්කාරකම් කන්ටැක්ට් වලින් ගිහිල්ලා
1: ලිස්ට් එකේ උඩට කොහෙන් හරි වැටිලා
0: අපි එහෙම කරගන්නේ. ළමයා ඉස්කෝලේට එහෙම දාගන්නේ ලියුමක් එහෙම අරගෙන අමාත්‍යංශ ලේකම්ගෙන් එහෙම නැත්නම් එමත්තුමාගෙන් එමත්තුමා අඳුරන කෙනෙක්ගෙන්
1: හරි
0: කොහොමරි අර එහෙම ළමයි එහෙම දාගන්න.
1: ඔව්.
0: ඒ වගේ තව තව තියෙනවා ශේස්ත්‍ර රස්සා ගන්නවා. එහෙම නැත්නම් ඔය ආශ්වාසුම වගේ වින්න පුළුවන්. එහෙම උත්සාහ කරනවා. එතකොට දිත්වා වගේ ඒවනම් හරියට මං කියන්නේ ඒ නිසි ක්‍රමවේදනෝ සිද්ධ වුණා. නමුත් අපි ගොඩාක් තැන්වල අර ওই බයිපාස් කරලා යනවනේ. ක්‍රමවේදයට නෙවෙයි යන්නේ. දැන් මේ කියන එක හිම එකක් නෙවෙයි. රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් එළඹෙන අගෝස්තු මාසයේ යෙදී ඇති මේ මාරිට් කුමරියගේ රිදී ජුබිලි විවාහ සංවත්සරය පවා කල් දාලා තියෙනවා. එතකොට මේ ජූනි 13 වෙනිදා තමයි මෙයාගේ රිදී ජුබිලි තියෙන්න තිබුණේ. නමුත් අගෝස්තු මාසයට දාලා තිනෝ මෙයාගේ මේ කියන මේ සත්කම එහෙම නැත්නම් මේ බද්ධ කිරීම කියන පෙනහළු බද්ධ කිරීමේ අවස්ථාව. හරි. එතකොට මේ ඔක්කොම මේ සිද්ධ වෙන්නේ ඒ රටේ සෞඛ්‍ය ශිස්ත්‍රයේ සාමාන්‍ය ප්‍රොසීඩියකට.
1: නීතියක් කියලා දෙයක් තියෙනවා නේ රටේ නේ.
0: ඔව්. ඉතින් බලන්න ඇය සෑහෙන අධ්‍යාපනයක් තියෙන කෙනෙක්. ඇය ඉගෙන ගත්ත කියන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඇය ගැන හොයලා බලන්න. කොනවුත් මේ කියන්න උත්සාහ කළේ සමහර රටවල් වල එහෙම තමයි නේද? ඒ ක්‍රමවේද එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. කවුරුත් විශේෂ කොට සලකන්නේ නැහැ.
1: ඔව් හැමෝටම එක සමාන විදිහට සලකන්නේ.
0: ඔව්. ඉතින් අර සමහර තැන්වලදී අපේ රටේ අපි දැකලා තියෙනවා විශේෂ වරප්‍රසාද භුක්ති විඳින සමහර ප්‍රභූ පැලැන්තිය.
1: හරි.
0: එහෙම නැත්නම් ඉහළ පෙළේ අය. ඔය ආයතන තුලත් එහෙමයි. ඊට පස්සේ රටේ දේශපාලනෙත් එහෙමයි. නමුත් මේ රටවල එහෙම නැහැ. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව එන්න ඕනේ වැඩේ කරගන්න.
1: මොන කුමරිය වුණත් එච්චර තමයි නේ.
0: ලොකු නැහැ.
1: ලොකු නැහැ.
0: ඒ රටේ පොරවල්
1: නැහැ. ඒ රටේ 7:28 අපේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් අතර තියෙන නිල ප්‍රතිඵල ටිකත් ඔබට මතක් කරන්න ඕන. ඒකට තව වෙලාව තියෙනවා. වාසනාව ආවට පස්සේ, වාසනාවන්ත වෙලාව ආවට පස්සේ ඒ ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික ඔබට මතක් කරන්නම්.

එහෙනම් ජාතික ලොතරැයි මණ්ඩලය ඔබ වාසනාවන්තේ කරලද ඊයේ ගත්තනම් මහජන සම්පත බලන්න 6212 වෙනි දිනුම් වාරයේ තියෙන්නේ. අපි කිව්වා ලොතරැයි ලොව රජ කිරුල තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් මහජන සම්පත ටිකට් එකක් මිලදී ගන්න. ඔබ එහෙම හිතලා ගත්ත ඊයේ මහජන සම්පත ටිකට් එකේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වුණේ X අක්ෂරය. ජය අංක පිළිවෙලින් අංක 4, බිංදුව, අංක 1, අංක 3, අංක 2 සහ බිංදුව. ගොවිසත Y අක්ෂරයත් එක්ක අංක 13, අංක 33, අංක 46 සහ අංක 63. මෙගා පවර් J අක්ෂරයත් එක්ක සුපිරි අංකය අංක 11 බවට පත් වෙනවා. ජය අංක අංක 7, අංක 8, අංක 21 සහ අංක 35. ධන නිධානය L අක්ෂරයත් එක්ක අංක 12, අංක 24, අංක 61 සහ අංක 62. හඳහන මේෂ ලග්නයත් එක්ක අංක 13, අංක 22, අංක 35 සහ අංක 59. අද සම්පත X අක්ෂරයත් එක්ක අංක 1, අංක 3, අංක 2 සහ බිංදුව. NLB ජය X අක්ෂරයමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක අංක 7, අංක 2, අංක 1 සහ අංක 5. සුබ දවසක්. කන්‍යා ලග්නයත් එක්ක අංක 15, අංක 35 සහ අංක 45 ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙන්.

0: හතයි විනාඩි 49යි වෙලාව.
1: Deep Tech Solar. ගැන අපි කතා කරලා තියෙනවා, ගොඩක් අය කතා කරලා ඇහුවා. Deep Tech එකේද ඔය දෙන්න වැඩ කරන්නේ
0: කියලා. දැන් එහෙම තේරෙනවද?
1: මම ඇයි කියලා. නෑ, ඔයගොල්ලෝ ගොඩාක් කලා Deep Tech ගැන කතා කරනව නේද?
0: ඔව්.
1: ඕගොල්ලෝ ඇයි එච්චර විශ්වාසයෙන් කියන්නේ කියලා කිව්වා.
0: අපිට විතරක් නෙමෙයි, දැන් මුළු රටම විශ්වාස කරන්නේ Deep Tech නේ.
1: Deep Tech පහුගිය කාලේ කරපු ප්‍රොජෙක්ට් එක දිහා පොඩ්ඩක් බලන්න. එතකොට ඔබට තේරෙයි ඇත්තටම Deep Tech ගැන විශ්වාසය තියන්න ඕනේ ඇයි කියලා. මොකද Deep Tech සෝලා තමයි පහුගිය කාලේ වැඩිම ව්‍යාප්ති ගණනාවක, විශේෂයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලිකාංශයේ,
0: ඒ
1: වගේ පෞද්ගලික මේ නිවෙස්වල පරිභෝජනය කරන නේද විදුලි පද්ධතිවල, මේ සියල්ලම සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙක්ගේ අවශ්‍යතාවයට සරලන උත්තරේ දුන්නේ ප්‍රමිතිය නතු Deep Tech.
0: දැන් Deep Tech Engineering Private Limited කියන Facebook page එකට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ අයගේ සර්විස් එක කොහොමද කියලා බලන්න. පොඩ්ඩක් ගිහින් බලන්න කී දෙනෙක් රෙකමන්ඩ් කරලා තියෙනවද කියලා. මේ හැම දෙයක් එක්කම ඔයාට හරියනම සෝලා සිස්ටම් එක සවි කරගන්න පුළුවන්, ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්, මේ ඕනම තැනකට හරියනම සෝලා සිස්ටම් එක මේ අය අඳුරගෙන ඔබට සවි කරලා දෙනවා. ඉතින් විදුලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන කාලයක් මේ කාල සීමාව කියලා කියන්නේ. ඉතින් මේ කාලෙදි සෝලා එකකට ඉන්වෙස්ට් කරනවා නම් හොඳම තැන තමයි Deep Tech Solar කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න 071 711 711 1 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න.
1: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි පැලත නිෂ්පාදන ගැන. පැලත කියලා කොම් නිෂ්පාදන ගොඩක් තියෙනවා.
0: කිරිපිටි පැකට් එකකින් පටන් ගත්තට පස්සේ ඒකත් මේද සහිත සහ මේද රහිත කියන වර්ග දෙකෙම ගන්න පුළුවන්. ඒ වගේම යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල්, මීකිරි මේ දේවලුත් ඔබට ළඟම තියෙන අවුට්ලට් එකෙන් සහ දිවයින පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගන්න අවස්ථාව පැලත නිෂ්පාදන ආයතනය හදලා දීලා තියෙන්නේ.
1: විජය නිෂ්පාදන, විජය නිවුස් සිංහල විජය පපඩම් ගැන කතා කරොත්, ඔයා දන්නවා සාමාන්‍ය පපඩමක් කියලා කිව්වම පපඩමේ ක්වොලිටි එක ගැන අපි එච්චර හිතන්නේ අත්තට හුවෙන පපඩම් පැකට් එක ගේනවා.
0: එහෙම ගන්න එපා. දැන් නියම උඳු පිටිසාරයෙන් හදන, කරස් ගාලා යසට හැපෙන ඔන්න විජය උඳු පිටියේදු පපඩම් වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. පපඩමක් කෑවත් ප්‍රමිතියෙන් යුතු පපඩමක් කන්න, මොකද බත් එකේ රස වැඩි කරනවානේ පපඩම. ඒ නිසා විජය පපඩම් දැන් ඔබට ළඟම වෙළඳ සැලෙන් මිලදී ගන්න පුළුවන්.
1: අපි සින්දුවකට යමු. සින්දුවෙන් පස්සේ පොඩි බ්‍රේක් එකක් අරන් ඊළඟ පැයට යමු.

0: Lakhanda Radio ITN.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
1: සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: good morning velavu their time
1: velavu obaveta kena aave
2: lotarayye peralikarana nlb mega power tabantha mega super tag ekata amatarawa rupiyal koti ekata power super tag saha grand super tag ekata super remote ratya nlb mega power obal adama miladi ganna
3: good morning subodhasana
0: good morning devani paya
3: ඔයාට මතකද යාහූ කියලා කම්පැනි එකක් තිබ්බා
0: යාහූ
3: මේල් Google වලට කලින්
0: තිබ්බනේ
3: යාහූනේ ලෝකේ රන් කරගෙන හිටියේ ඊට පස්සේ iPhone එක ගන්න කලින් තව තව නේද මොබයිල් ෆෝන් ලෝකේ රන් කරගෙන හිටියා
0: හරි
3: ඔයා යාහූ එක ආවට පස්සේ ඕකට ඇටැක් කරන්න ආවනේ Google කියලා
0: එක දැන් යාළුවනේ රජ කරන්නේ
3: yes Gmail නේ දැන් යාහූ මේල් එකක් නැත්තරම නෑනේ. එතකොට යාහූ එකට ඇයි වැඩේ වැරදුනේ?
0: අහහ.
3: කියලා අපි කලින් දවසකත් කතා කළා. ඒක ආයෙ චුට්ටක් මතක් කරන්න යන්නේ වෙන විදියකට. අපි ගොඩාක් කලාවට හිතනවා අපි ගොඩාක් දේවල් ගැන අවධානය දෙන්න ඕනේ කියලා. යාහූ එකත් හිතුවා මෙන්න මෙහෙම එකක්. යාහූ ඒගොල්ලන්ගේ ඔය සර්ච් බාර් එකේ ඒ සර්ච් බාර් එකේ ඒගොල්ලෝ පාවිච්චි කරා නිවුස් Ads, links, animation වගේ දේවල් වෙනුවේ. Google ලැවිල්ල කරේ මොකද්ද? Google කරේ එක search bar එකක් විතරක්.
0: එහෙම
3: නැත්නම් එක option එකක් විතරක් තියලා ඒ ත්‍රුඩික කරා. දැන් Google එකට දැන් ගිහිල්ලා බලන්න. දැන් Google එකේ තියෙන්නේ Google එකකින් search කරන්න එක එක එක option එකයි. Yahoo එකේ එහෙම නෙමෙයි. එක එක links තිබ්බා. ඒවා නිවුස් වලට තිබ්බා
0: Yahoo
3: News Yahoo Ads
0: එහෙම තිබ්බා
3: animation අනමන ගොඩක් තිබ්බා එතකොට එතනට ගිය කෙනා යම් කිසි විදියකින් පොඩ අතරමං
0: දෙලොක් අතර තන වෙන මොකක්ද තෝරගන්නේ කියලා
3: එක gate එකයි Google ලා දැම්මේ Google ලා බැලුවා search bar එක විතරක් දැම්මා එතනින් ගිහිල්ලා ඔක්කොම හොයාගන්න පුළුවන් දෙන්න
0: right
3: එතකොට ලෝකේ ප්‍රකට කියමනක් තියෙනවා less is more කියලා මේ less is more කියන එක තමයි Google ලා හරියට ඇප්ලයි කරේ. 1998 තමයි Google ලා එන්නේ. ඇවිල්ලා Yahoo එකට ඇටැක් කරන්න පටන් ගන්නෙ ඔන්න ඔය කියන concept එකේ.
0: හරි.
3: Less is more. දැන් මේකම business එකට ඇප්ලයි කරොත්. අපි බලමු Apple iPhone එක එනකොට ඔයාලට මතකයි අර buttons ගණනාවක් තිබ්බ පොඩි display එකක් තිබ්බ phone එකට. iPhone එක ඇවිල්ලා challenge කරන්න පටන් ගන්නකොට iPhone එකේ එක button එකක් විතරයි තිබ්බේ. ෆුල් ස්ක්‍රීන් එක දුන්නා එක බටන් එකක් තිබ්බා මුල්ම කාලේ මතක නම් 2007 වෙන්න ඕනි 2007 ආපු iPhone එක ෆුල් ස්ක්‍රීන් එකයි එක බටන් එකයි පළවෙනි iPhone එක හොයලා බලන්න එක බටන් එකයි තිබ්බේ අර මැද මෙහෙම රවුම් බටන්
0: එක
3: රයිට් දැන් ඒකත් නැහැ හරි එතකොට කස්ටමර් සැටිස්ෆැක්ෂන් කියන එක
0: හොඳට මාදුරගෙන තියෙනවා
3: ඔව් ඒ කියන්නේ වරයිටි නොදෙන්න ඕනේ තැනුත් තියෙනවා. තේන? විවිධත්වයේ අපේක්ෂා නොකරන තැනුත්
0: තියෙනවා.
3: වැඩි හොඳට කියලා අපි විවිධත්වය දෙනවා නේ.
0: ඔව්. ඒව අවුල් වෙනවා. මිනිස්සුන්ට සෙට් වෙන්නේ නැහැ. ඇත්ත.
3: ගොඩාක් ඔය Yahoo එකට උනේ ඒක. අර සාමාන්‍ය බටන් ෆෝන් එකේ උනේත් ඒක.
0: හරි.
3: හැබැයි ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් iPhone එකේ ඊට වැඩිය variety තියෙනවා නේ කියලා.
0: ඔව්.
3: ඇතුළට ගියාම.
0: ඔව්.
3: නමුත් අපි කියන්නේ අර ෆෝන් එකේ මෙහෙම බැලූ බැල්මට දැක්ක ගමන් ෆෝන් එක නිකම්ම නේද? නිකම්ම ස්ක්‍රීන් එකක් විතරයි.
0: හරි.
3: දැන් අද දවසේ වෙනකොට ස්මාර්ට් ෆෝන් කියන එක iPhone එක කොපි කරලා තව ගොඩාක් ඒවා හදලා තියෙනවා.
0: හරි බටන් එකක් පේන තෙක් මානකවත්.
3: බටන් කියන්නේ අර පැත්තේ බටන් එකක් පේන්නේ නැහැ.
0: සමහර ලාට නැහැ. ඒකත් ටච් ස්ක්‍රීන්
3: තියෙනවා. ටච් ස්ක්‍රීන්. හරි ඒ වගේ තියෙනවා. ඉතින් ඔය less is more කියන concept එක දැන් ලෝකෙ ගොඩක් තැන්වල මේ වෙනවා. ඔයා කඩයක් කරනවා වෙන්න පුළුවන්. ගොඩාක් varieties වල බඩු තියාගන්න එක නෙමෙයි වැඩේ. හරියට ඉල්ලුම තියෙන demand එක තියෙන market එකට ඕන බඩු ටික විතරක් වා ડિස්ප්ලේ කරන්න.
0: ඉල්ලුමට සැපයුම දෙන්න.
3: සමහරු ඉන්නවනේ කඩේ පිරෙන්න බඩු දිනන බිස්නස් නේ.
0: ඇයි?
3: මිනිස්සුන්ට ඕන කරන ඒවා නෙමෙයි දාලා කඩේ පුරවලා තියෙන්නේ.
0: හරි.
3: ඉතින් ඕක මේ බිස්නස් කරන අය ටිකක් දන්න කතාව. අනිත් ජීවිතේ අනිත් කෙනෙකුටුණත් වෙන විදිහේ දේවල් කරන කෙනෙකුටුණත්
0: තමන්ගේ ජීවිතයට අවශ්‍යම දේවල් විතරක් එකතු කරගන්න.
3: අන්න හරි.
0: හරිනේ.
3: විවිධත්වයක් දෙන්න යන්න එපා අනවශ්‍ය තැන්වලදී.
0: අන්න හරි.
3: ඒක හොඳයි නේ?
0: ඒක හොඳයි.
3: අපි හිතනවානේ අරයට මෙහෙම ඉන්න ඕනේ මෙයාට මෙහෙම ඉන්න
0: ඕනේ මට අරයත් ඕනේ මෙයත් ඕනේ කියලා
3: හැබැයි මෙහෙම ඒකාකාරී වෙන්නත් බෑ ඔය දෙක මැද්දි ගානට ඔක හරියට
0: බැලන්ස් කරගන්න ඕන නේ
3: එහෙම නැත්නම් ඒකාකාරී මිනිස්සෙක් වෙනවා
0: නේ ඇත්ත
3: දැන් තමන්ගේ මාකට් එකට ඕන විදිය ගැළපීමක් තිබුණා නම් ඇති
0: අටයි විනාඩි 6යි 2 set centigrade

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: උදේ 8යි විනාඩි 17යි දැන් වෙලාව.
1: අද ටේකියා වැඩසටහන ක්‍රාත්මක වෙන්නේ
0: මේගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ. අපි තව පොඩ්ඩකින් මේ පැත්තට යනවා. මේ වෙනකොට වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙන කියලා තමයි අපිට කිව්වේ. අපි තව පොඩ්ඩකින් හරියටම විස්තර දැනගමු පැත්තට ගිහිල්ලා.
1: ටේකියා වැඩසටහන දන්නවා රට පුරා මේ දෙවනදීරිය වැඩසටහන මේ ක්‍රාත්මක වෙන්නේ. අපි බලමු තව පොඩ්ඩකින් මේ පැත්තට මුතුමක් අරගෙන 8යි විනාඩි 18යි වෙලාව මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඩෝමා මේ ඔක්කොමත් එක්ක ස්ටීම් බට්ට කලර්සෝට ඇතුළු යන්ත්‍රෝපකරණ සියල්ල ගෙනවා මේ වෙනකොට දැනුවත්. ඉතින් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ලංකාවේ පෞගිය කාලයේ මුළුල්ලෙ ගත්තම් පෞගිය දශකයේ විතර ගත්තම සෑහෙන ව්‍යවසායකයෝ පිරිසක් නේද
0: රටට බිහි කරපු
1: තරුණ ජීවිත ගොඩදාපු තැනක් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්.
0: දැන් අපි ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය ගැන ඔබට මීට කලින් කියලා තියෙනවානේ. ලංකාවේ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයකට අලෙවි වාර්තා තියපු නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වලා තියෙන ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රය තමයි ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය කියලා කියන්නේ. මේකෙදි පැයට වීකිලෝ 1200 අතර ප්‍රමාණයක් සහල් කරගන්න පුළුවන්. ගල් වැලි වී පොතු ඉවත් කිරීම සිද්ධ කරලා තියෙනවා. සහල් පොලිෂ් කිරීම සිද්ධ කරනවා. අවම විදුලි පරිභෝජනයක් යටතේ වාට ඩෝමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙහෙමයි, ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නේ නැතුව වාසි වැඩි නඩත්තු අඩු ඩෝමා එලිවේටර් කණු දෙකේ සංක්‍රිය වීකටීමේ යන්ත්‍රයක් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හරහාම මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න පුළුවන් 011 179 579
1: කාර්යබහුල ජීවිතයේ ඇතුලේ විශේෂයෙන්ම ඔයාට වෙලාවක් නැතුව ඇති ගෙදර අයත් එක්ක සතුටින් කෑම මේසෙට වාඩි
0: වෙන්නවා.
1: අඩුම ධර්මේ වාඩි වෙලා නිකන් වචනයක් දෙයක් කතා කරන්න. ඔය කෑම මේසෙ වාඩිලා කතා කරන දේවල් තියෙනවා නේද?
0: ඒවා
1: හරි නිදහසේ කතා කරන දේවල් නේද? හරි කියන්නේ ඉදිරිය ගැන කරලා හිතලා කරන සැලසුම් හදිසියේ හිමෙහි යන ගමන් කතා කරනවා රෙඩි. ඔතන හරි නිදහසේ සාමාන්‍යයෙන් අපි කෑම ටිකක් කන ගමන් නේද?
0: කනකොට කතා කරන හොඳනේ.
1: ඒ වුණාට අපි කියන්නේ කෑම ටිකක් කන ගමන් කතා කරමු. හරි. ඒ කොහොමනත් කෑම මේස සතුට පරිසම් වෙන්නේ කෑම ටිකේ රස තියෙන්න ඕනේ.
0: රස වගේම ಗುಣ ගැනත් හිතන්න. රස ಗುಣ මේ හැම දෙයක් එක්කම කෑම ටික රසට හදා ගන්නවා නම් දැන් විජය නිෂ්පාදන එකතු කරගන්න පුළුවන්. අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළෙත් රස බෙදන්නේ කොළුබඩු රස නියම රසයෙන් බෙදන්නේ විජය නිෂ්පාදන.

0: අපිට මේ කාලේ ලෝකෙ සිද්ධ වෙනේව රටේ සිද්ධ වෙන ගැන ඇත්තම ලොකු ගාණක් නැහැ.
1: අපි හොයන්නේ නේද?
0: අපි ඊට වැඩිය වෙන වෙන දේවල් වල ඉන්නේ.
1: ඔව්.
0: අවුරුදු 23කට පස්සේ බටහිර ඉන්දිය කොදෙව් වලට ගිහිල්ලා අපේ ටීම් එක එක් දින තරගාවලියක් ජයග්‍රහණය කරා.
1: හරි.
0: ඒක ඊ රාත්‍රී සිද්ධ වුණේ.
1: ඔව්.
0: ඒකට හේතුව පළවෙනි මැච් එක ගැහුවා, දෙවෙනි මැච් දෙකටම වැස්සා.
1: හ්ම්.
0: ඉතින් අවුරුදු 23කට පස්සේ තමයි මේ ජයග්‍රහණය අපේ රටට ලැබෙන්නේ.
1: ඔව්.
0: කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයේ ගැරි කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ හොඳ කම්බැක් එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් වල මේ කණ්ඩායම.
1: ඕකේ.
0: ඉතින් අවුරුදු 23කට පස්සේ එහෙම එකක් හම්බෙනකොට අපි සාමාන්‍යයෙන් අද උදේ බුකිය පුරා වනලා තියෙන්න බෑ ප්‍රවෘත්ති.
1: නෑ නේද?
0: නෑ. ඊට වැඩිය වෙන වෙන කාරණා මතුවලා තියෙන නිසා ඔය සෝෂල් මීඩියා වල ඇල්ගොරිතම් එකත් එහෙම එකක් තියෙනවනේ.
1: ඔව් නේ. අර අනිත් පැත්තර තමයි හැදිලා තියෙන්නේ.
0: ගොඩාක් ඒවා තියෙන්නේ අපේ රටේ දැන් මේ පවතින තත්ත්වයන් එක්ක. එක මාත්‍රිකාවක් උඩ තියෙනකොට තව අනිත් ඒවා එහෙම ඉස්මතු වෙන්නේ නැහැ.
1: ඔව් ඒවා යට යනවා.
0: කොහොම නමුත් ටීම් එක විදියට ගත්තම ලංකාවේ ක්‍රිකට් සම්බන්ධව අපිට සතුටක් තියෙනවා. ඒ වගේම කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි ප්‍රමුඛ මේ ටීම් එක මේ වෙලාවේ ලෝක කුසලාන කාන්තා ලෝක කුසලානෙට ගිහිල්ලා ඉන්නවා. චමරි කියලා තිබ්බා කවුරුත් අපිට වර්ල්ඩ් කප් එකක් ගෑල්ලා මේ තෑග්ගක් විදියට දෙන්නේ ගහලම ගන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ගියේ චමරි බොහෝ විට මේ ලෝකුසලානේ පස්සේ සමහර විට සමු ගන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔක්කොමත් එක අපි ප්‍රාර්ථනා කරමු. ටීම් එක යන්න කලින් සංගක්කාර ඒ වගේම රොෂාන් මහානාම එහෙම හම්බෙලා ගියේ.
1: ඔව්.
0: ඉතින් සෑහෙන උපදෙස් ප්‍රමාණයක් ලැබුණා.
1: හරි.
0: ඉතින් මේ කොහොම නමුත් අපි බලමු ටීම් එකට අපි සුබපතනවා.
1: ඔය ඔය ගැම්ම ඔය විදියටම තියාගන්න ඕන හොඳේ.
0: ඔව්.
1: නැත්නම් ඉතින් මේ කටවල් වලින්ම තමයි ආයි දෙන්න ගන්නේ.
0: නෑ ඒක තමයි කියන්නේ දැන්. ඔය මේ මේ කලබගෑනියස්සේ වුණත් අපේ ටීම් එක වෙස්ට් ඉන්ඩීස් වලට මේක පැරදිලා තිබ්බනා.
1: ඔව්. අද කොහොමද මෙතන?
0: එහෙනම් අර ඔක්කොම ප්‍රවෘත්ති පරාද කරලා ඔටි කුඩ ඇවිල්ලා.
1: ඔව්.
0: දිනපු හිඳ ගානක් නෑ.
1: හා.
0: ඒක ඉතින් අපේ ස්වභාවයනේ. හොඳක් කතා කරනවට වැඩිය අපි කතා කරන්නේ නරකක් වුණා.
1: ඇත්ත.
0: නරක උඩ දාගෙන නේද ප්‍රොමෝට් කරාට හොඳක්
1: ප්‍රොමෝට් කතා කරන්න කවුරුත් නැහැ.
0: වෙලාව
1: වෙලාවත් 8:26යි.

0: 가자.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල් තැන්ගේ ජයගත් විජය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: අපි හෙමනං දැන් යමු මීගමුවට.
1: පරිස්සමෙන් පාර මාරුවෙන්න.
0: දකුණ බලා වම් බලන්න. නැවතත් දකුණම් බලන්න.
1: පාරේ වාහන නැත්තම් ඉක්මනටම මාරුවෙන්න.
0: ඔය මොනවා නොකරත් ඉක්මනට මාරු වෙන එක නම් අපි කරන.
1: අන්න ඒකයි ඕනම තැනකදී නේ.
0: ගීතිශේර මුණ ගැහෙන්න යන්නේ අපි මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේට. ඒක වැඩසටහනේ අද තවත් සුවිශේෂ දවසක්. ගීත් සුබෝදසන.
2: බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇත්තේ වගේම මීගමු අධ්‍යාපන කලාපයට මීගමු අධ්‍යාපන කොට්ටාසේ මීගමු හරිශ්චන්ද්‍ර විද්‍යාලයට තමයි අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් මේ වන විටත් අසංක අපේ මේ පාසලට හරිශ්චන්ද්‍ර විද්‍යාලයට අවට පාසල්වල දුව දරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් සහභාගී වෙලා ඉන්නේ. දැන් ඔවුන්ට අද දවසේදී පළමු අධීර විදිහට ක්‍රියාත්මක වන මාර්ග අනුතර පිළිබඳව මාර්ග සම්දර්ශනය තමයි දැන් පැවැත්වෙන්නේ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ඉදිරිපිට මාර්ගයේදී. ඉතින්
0: ගීත ටිකක් පැහැදිලි මදි දුරකථනයේ ඇහෙනවා. ගීත මම හිතන්නේ දුරකථන මාර්ගයේ යම් බාධාවක් ආවා.
2: අපි අද දවසේ දැන් මීගමු හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ මේ වන විට මාර්ග අනතුරු සම්දර්ශනය තමයි පැවැත්වෙන්නේ. ඉතින් අද දවසේදී මේ දුවදරුවන්ට 19:90 ගිලන් රථයේ ඔස්සේ මාර්ගයකදී යම් පුද්ගලයෙකු අනතුරකට ලක් වුණාට පස්සේ ඔහුව මූලික ප්‍රථමාධාර ලබා දීලා කොහොමද රෝහලකට අතුරත් කරන්නේ මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම අද දවසේදී සිදු කරනවා සංක. ඒ වගේම තමයි රථවාහන මූලස්ථාන පොලිසිය මගින් ඉදිරිපත් කරන මාර්ග අනතුරු සම්දර්ශනය පැවැත්වෙනවා. එහිදී මේ දුවදරුවන්ට සැබෑ අත්දැකීම ලබා දීම සඳහා මේ පොලිස් නිලධාරීන් මේ රියානතුර සිදු කරලා පෙන්වන කොහොමද මේ රියානතුරක් වෙන්නේ, එතකොට මේ රියානතුරකින් කොහොමද පුද්ගලයෙකු තුවාල ලබන්නේ, මේ කරුණු කාරණා සම්බන්ධයෙන් මේ දුවදරුවන් දැනුවත් කිරීම තමයි දැන් මේ වෙනකොට සිදුවන්නේ. ඉතින් මේ වැඩසටහන සඳහා අපිත් එක්ක හැමදාමත් හත්වල් බැඳගෙන ඉන්නේ ක්ලේන් ශ්‍රී ලංකාවේ කම් කාර්යාලය. ඔවුන් තමයි මූලිකත්වයෙන් මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතව තමයි අපි මේ වැඩසටහන අද උදෑසන ආරම්භ කළේ. ඉතින් මේ විදිහට අපි සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප සියම ආවරණය වන පරිදි මේ වැඩසටහන් මාලාව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉතින් අපි තවත් අවස්ථාවක සූදානම් තොරතුරු කියන්න. එහෙම ස්තුතියි මේ වෙලාව අපිව සම්බන්ධ කරගත්තට.
1: හොඳයි, බොහොම ස්තුතියි ගිහන් ගීතිෂේර. අපිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ඉඳලා ටෙක් යාද පැවැත්වෙන මේ වැඩසටහන ගැන විස්තර කිව්ව. දැන් හෙට දවස ගැන කතා කරනකොට හෙට එන්නේ හෝමාගමට. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට අවට පාසල් ටිකක් රැස් කරගෙන ටෙක් යා ඊළඟ වැඩසටහන අපි ඔබට අරගෙන එනවා. උදේ 8:00 විනාඩි 30යි දැන්.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: අටයි විනාඩි 39යි වෙලාව.
1: අපි ගොඩාක් වෙලාවට පොඩි කාලේ කැමති නේද ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබන්න.
0: නැත්තම්
1: කොළඹ නම් කොළඹ පාසලක ජනප්‍රියකක වෙනත් කොළඹින් පිට නම් ඒත් එහෙමයි.
0: හරි.
1: ඒ ප්‍රදේශයේ ටවුන් එකේ පලාදේ තියෙන ලොකුම ඉස්කෝලෙට. නැත්තම් ජනප්‍රියමකට යන්න න්‍යාස.
0: හරි.
1: ගෙවල් ළඟ තියෙන පොඩි ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න ආස නැහැ. ඒක පොඩි මදි පුංචි කමක් විදියට සලකන.
0: ඔව්.
1: එලන් මස් කියලා තියෙන හරි ලස්සන කතාවක්. එයා කියනවා අධ්‍යාපනයයි ජනප්‍රිය පාසලක අධ්‍යාපනයයි පටලව ගන්න එපා.
0: අහහ.
1: මම හාවර්ඩ් එකෙන් ඉගෙන ගත්තේ නැහැ. හැබැයි හාවර්ඩ් එකෙන් ඉගෙන ගත්ත ගොඩක් අය අද මගේ ළඟ වැඩ කරනවා.
0: ඕකේ. ඇත්තනේ කතාව.
1: එලන් මස්ක් හාවර්ඩ් එකේ ඉගෙනගෙන නැහැ. හැබැයි හාවර්ඩ් එකට ගිහිල්ලා ඉගෙන ගත්ත නේද? ගොඩාක් ජනප්‍රිය යුනිවර්සිටි එක හාවර්ඩ් එක. ඒක ඉගෙන ගත්තා අද මගේ යටතේ වැඩ
0: කරනවා.
1: මම ඒගොල්ලන්ගේ බොස්.
0: ඕකේ.
1: එහෙනම් අධ්‍යාපනයයි ජනප්‍රිය පාසලක අධ්‍යාපනයයි පටල ගන්න එපා කියලා.
0: මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි හොඳේ.
1: නෑ. මේ දැන් අපි හිතමු මේ ඔය ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේම ගොඩාක් දෙමව්පියන්ගේ හීනයක් තමයි
0: ළමයා ලොකු ඉස්කෝලේකට දාගන්න එක.
1: ජනප්‍රිය පාසලකට දාගන්න. කොළඹ ඉස්කෝලේකට දාගන්න එක. රෝයල් එකට. ඊට පස්සේ විශාඛායකට.
0: හරි.
1: මියුසියස් එකට.
0: ඔව්.
1: දේවි බාලිකායකට.
0: ආනන්ද
1: නාලන්ද තර්ස්ටන් ඒවට දාගන්න. ඉතින් අවසානයේ ගත්තම එලොන් මස්ක්ගේ කතාව චුට්ටක් ආයි මතක් කරගන්න.
0: හරි.
1: ඔයාගේ පුතා දුව දැන් මේ වෙලාවේ ගමේ ඉස්කෝලේ ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. එයා නිසි විදියට අධ්‍යාපනය ලැබලා එයාගේ ඉලක්කයට ගිය දවසට සමහර විට ඔය කියන ලොකු ඉස්කෝලවලයි එයාගේ යටතේ වැඩ කරන්න පුළුවන්.
0: අහහ.
1: ඉතින් එලොන් මස්ක් ලස්සන කතාවක් කියලා තියෙනවා.
0: අනිවාර්යයෙන්.
1: ඒ ගැනත් මතක් කළා අපි මේ වෙලාවේ ඔයාලට මතක් කරනවා මහජන සම්පත ගැන. ඔයාගේ ජීවිතේ වෙනස් කරනවා වගේම ඔයා වියදම් කරන රුපියල් 40 ලංකාවේ බොහෝ තැන්වලට විශේෂයෙන්ම අරමුදල් ගණනාවකට ශක්තියක් වෙනවා.
0: දැන් රටේ සංවර්ධනයට වගේම සෞඛ්‍යයට අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් ඔබ දන්නවා ගිය අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයෝ 12 දෙනෙක් ඒ වගේම සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයෝ 300කට අධික පිරිසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පතට පුළුවන්කම ලැබුණා. මේ වර්ෂයේ මේ වෙනකොට 9 සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්න ඔන්න ඔවුන් කටයුතු කරා. ඒ කියන්නේ රුපියල් 2,34,00,000 අධික මුදලක් ආණ්ඩියම්බලම් ප්‍රදේශයට ලබා දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිලොව රජකිරුල මහජන සම්පත. ඉතින් 2,00,000,000 සුපිරි තෑගි, 125 ප්‍රථම තෑගි, 100 තෑගිත් එක්ක අනෙකුත් තෑගි දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙමනම් මේ ඔක්කොම කරගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්නවා.

0: අටයි විනාඩි 45 වෙනවා විතර.
1: මේ 8යි කියද?
0: 45යි.
1: දැන් මේ ජූනි 9 වෙනවා.
0: හරි.
1: ඊළඟට එන්නේ දන්සල් සමය.
0: දන්සල් කියන්නේ මේ මේ මේ මාසෙනේ.
1: දවස් කවද්ද?
0: 29.
1: මතක නැහැ.
0: 29 29.
1: පොසොන් වෙනුවෙන් අනුරාධපුර සූදානම් වෙනවා.
0: අහහා.
1: ඒත් අපි දැක්කේ නැහැ වගේ ඉන්නවද?
0: එහෙම ඉන්න බැහැනේ.
1: මම මේ පොඩි ලස්සන කතාවක් කියන්නම්.
0: හා.
1: මේක දිවයින සයිට් එකේ තිබුණ එකක්. අපි ගොඩාක් තැන්වල පිරිහෙන්න හේතුවක් තමයිනේ අපේ නේද? අපේ ආගමික එහෙම නැත්නම් අපේ අපි විශ්වාස කරන වටපිටාව පිරිහෙනකොට අපි ඇතුලෙන් පුද්ගලයෙක් විදියට පිරිහෙනවනේ. නේ? බුදු දහම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කතෝලික දහම වෙන්න පුළුවන්. පන්සල පල්ලිය කෝවිල එක්කම ජීවිත ඉස්සරහට යනකොට ඒ ජීවිතවල යම් හික්මීමක් තියෙනවනේ. අර අපි හැමදාම කියන නීතිය සහ ආගම පැත්තෙන්නේ මිනිස්සාව කන්ට්‍රෝල් කරලා තියෙන්නේ.
0: ඔව්.
1: දැන් මේ අද මේ මම දැක්ක ආටිකල් එක දැනට දශක දෙකකට තුනකට පෙර සුලබ දසුණක් වෙච්ච ඔය ගම් දනව්වල පිඩිසුගා වඩින මහා සංඝරත්නය අද දකින්න නැහැ.
0: ඔව්.
1: එතකොට දැන් ඒ කාලේ දැන් ඔය මහා විහාරයෙන් පටන් ගත්ත නේද මිහිඳු හාමුදුරන් කාලේ ඉඳලා පටන් ගත්ත ඔය අවුරුදු 100 ගාණක් මුල්ලේ පැවතෙන විශේෂම ඔය පිරිවෙන්වල කුඩා ශාමණේර වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය තමයි ඒ කාලේ ඔය කියන පිඩිසුගා වඩින මහා සංඝරත්නයට ඇතුළත් උනේ.
0: ඔව්.
1: එතකොට අද දවසේ පිඩිසුගා වඩින දියා පන්සල්වල පොඩි හාමුදුරුවරුවත් නැහැ. ඒ කියන්නේ 100 ගාණක් කුඩා ශාමණේරන් වහන්සේ ශිල්ප සතර හදාරන්නේ ඒ අවශ්‍ය කරන නේද නිසි මඟ පෙන්වීම යටතේ බුදුදහම සුරක්ෂිත කරගෙන පිරිවෙන් වැහිලා ගිහිල්ලා දැන් මං හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තත් පිරිවෙන් කියලා තියෙන ඉතාලම කීපයයි. එතකොට අනෙත් දිස්ත්‍රික්කවල ගම් වලට යනකොට ඒත් එහෙමයි. සමහර විට විවිධ හේතු තියෙනවා.
0: ඔව්.
1: ස්වාමීන් වහන්සේලා කාර්යබහුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය කරන පහසුකම් නැති වෙන්න පුළුවන්. ඔය ඉතිරි වෙලා තියෙන පිරිවෙන් වලත් අද ඉන්න සාමණේර භික්ෂුන් වහන්සේ 40ක් අතරින් ඔය පෙර තිබුණු තත්වේ ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රමිතියෙන් යුතු පිරිවෙන් අධ්‍යාපනයේ දැන්ට තියෙනවද කියලා ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා. අපි සියලු ආගම් සම්බන්ධව නේද අවධානය යොමු කරන්න ඕනේ. මොකද පන්සල් පල්ලි කෝවිල් තියෙන්න ඕනේ රැකෙන්න ඕනේ. ඒවා තමයි ඉස්සරහට අපේ විශේෂයෙන්ම සදාචාරාත්මක සමාජයක් හදනකොට වැදගත් වෙන.
0: අනිවාර්යෙන් ඒක ඇත්ත.
1: ඒවා අමතක කරලා මේ අපිට මේ
0: ගමන යන්න බෑ.
1: තාක්ෂණික ලෝකෙත් එක රොබෝලා වගේ ජීවත් වෙන්න බෑනේ. ඉතින් මේ දේවල් සම්බන්ධව මේ වගේ කලාතුරකින් හරි මේ ආටිකල් එක දැක්කම ඒක කියන්න හිතෙන්නේ අන්න ඒ නිසා.
0: අන්න හරි.
1: දැන් ඔය වෙසක් පොසොන් වලට විතරක් මේ බෞද්ධකම මතක් කළා වැඩකුත් නැහැ.
0: නේ? එතනින් පස්සේ බෞද්ධකම අමතක වෙනවා නා.
1: ඔව් දැන් ඔය දන්සල් දෙන අය දැන් මේ කාලේ සෑහෙන දන්සල් ප්‍රමාණයක් තියෙනවා පොසොන් එකටත් එහෙමයි.
0: ඔව්.
1: ඉතින් ඒ දින හැම තැනකම ඒගොල්ලන්ට තියෙන්නේ තව කෙනෙකුට කෑම වේලක් මීම ටිකක් මොනෝhari දෙයක් දීලා ඒ බෑන් ලැබෙන ආනිශංස එක්ක තමන්ගේ මේ ජීවිතේ ඊළඟ මේ
0: භවයේ සුවපත්
1: කරගන්න එකනේ. එතකොට මේ දේවල් වලදී පවා ඒ අවධානය දෙන්න විශේෂම සෞඛ්‍ය සම්පන්න විදියට ඒ දන්සල් කටයුතු සිදු කරන්න ලියාපදිංචි කරන්න
0: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානයට මේ දන්සල් නිරන්තරයෙන් ලක් වෙනවා නේද? ඒ නිසා දෙන දේ පිරිසිදුව දෙන්න.
1: යහපත් චේතනාවෙන් කරන දේ ඒ නිසි ක්‍රමවේද අනුව කරමු කියන යෝජනාව අපි මේ වෙලාවේ කරමු.
0: හරි 8:48 දැන් වෙලාව.

0: ලකන රේඩියෝ ITN ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සෙත් සුවඳින් පිරේවා.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
6: අටයි විනාඩි 54 වෙලාව ඩීප්ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ. ඩීප්ටෙක් ගැන ඔයා දන්න කියන ඕනම කෙනෙකුට කියන්න බය නැතුව, මොකද ඩීප්ටෙක් තමයි මේ මෑත කාලේ ලංකාවේ වැඩිම ව්‍යාපෘති ගණනාවක් සඳහා මේ සෝලා පද්ධති සවිකරේ. ඉතින් ඒ නිසා ඔයාට වගකීමේ නිතුව කියන්න පුළුවන් කමක් තියෙනවා ඩීප්ටෙක් ගැන. ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් ගණනාවක් ගැන අයිඩියා එකක් ගන්නවට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න, සෝෂල් මීඩියාවල ඒගොල්ලන් කරපු කියපු දේවල් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ප්‍රමිතියෙන් යුතු නේද මේ සෝලා පද්ධතියක්. ඒ වගේම තමයි කාර්යක්ෂම සේවා, විශ්වාසය, අලවියෙන් පසු සේවාව, මේ සියල්ල ගැන හිතනවා නම් ඩීප්ටෙක් සෝලා. ඉතින් අලුත්ම බ්‍රාන්ච් එක ඕපන් කරේ අනුරාධපුරේ, අනුරාධපුර අලංකුලම හන්දිය, එහෙම නැත්නම් ඔය හොග්ගමුව කියන ප්‍රදේශය තමයි අලුත්ම අවුට්ලට් එක තියෙන්නේ. ඔයාලට පුළුවන් කමක් තියෙනවා කෝල් කරනවා නම් 0771711711 එකට කෝල් එකක් දෙන්න. 0771711711 එක කියන නම්බරකට කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ කල්ලත් නිෂ්පාදන අවුට්ලට් වලින් ගන්න. ලංකාවේ අපේ කිරිගොවීන් දස දහසක් නෑ, 20,000ක් නෑ, ඉත නෑ, 30,000ක්, ඔව් 30,000කට වැඩි පිරිසක් මේ වෙනකොට පැලත් නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඉතින් එයාගේ ජීවිතෙත් ගොඩ ඕගොල්ලෝ කිරිපිටි බෑට්ටක් ගන්නවා කියලා කියන්නේ බලන්න, ඒක වක්‍රාකාරව ගියලා ඒගොල්ලන්ගේ ජීවිතේ පවා සරු කරනවා, එළිය කරනවා. පැලත් නිෂ්පාදන ගැන මතක් කර

ඔබ අදම මිලදී ගන්න.

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ජුනි මාසයේ සඳහා පළමුවරට අද පාර්ලිමේන්තුව රැස්වෙනවා. ඒ පෙරවරු 9:30ට කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිට ලබන 12 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ සඳහන් කළේ. අද මුද්‍රගාසු විශේෂ විධි විධාන පන්ති යටතේ නියෝග සහ වරාය සහ ගෝත්‍රපුල සංවර්ධන පන්ති යටතේ නියමයන් විවාදයටගෙන අනුමත කිරීමට නියමිතයි. හෙට විවාදයට ගන්නේ විදුලි සංදේශ බදු සංශෝධන පනත් කිලුම්පත සහ මුදල් සංශෝධන පනත් කිලුම්පතයි. සම්බන්ධ කරන පනත් කිලුම්පත දෙවන වර කීමේ විවාදයේ සහ සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහගතාවේ දැක්වීමේ පනතේ නියෝගයන් අනිද්දා විවාදයට ගැන්වා. ලබන සිකුරාදා මහ බැංකු පනත යටතේ තිබෙන රීති

විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ඊට අමතරව රුපියල් බිලියන 20ක පරිපූර්ණක ඇසමේන්තුවද අනිද්දා විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබෙනවා. මොල්දෝවා දූපත් රාජ්‍යයට ආසන්න මොහොතේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලිමින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා. ලිබියානු වෙරළ තීරෙන් ගමන් ආරම්භ කර ඇති යාත්‍රාව අන්තරට පත්වන විට ඒ 60 දෙනෙකුට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවයි ඉතාලි වෙරළ ආරක්ෂක බලකාය පවසන්නේ. ඒ අනුව වහම ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. කෙසේ වෙතත් මොහොතේ යාත්‍රා කරමින් තිබූ දීපර යාත්‍රාවකින් පුද්ගලයන් 44 දෙනෙකු බේරාගෙන තිබෙනවා. තවද දිනකෝ අතුරුදන් වෙති බව ඉතාලි බෙරල ආරක්ෂක බලකාය සඳහන් කළා. ලකන මීලඟ ප්‍රවිත ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්නේ. 24 පෑම සිරුවෙන්.

0: Good morning. Udai navayai vinadi thunai dan velava.
1: Sahara kaantare bohoma punchi kotasaka. Solar panels high kalot.
0: Hari.
1: Mulu prithuviyatama ona karana viduliya nipadawanna puluwanda?
0: Danna.
1: Kiyala poda hitala balamu hoyala balamu. ගණිතය සහ භෞතික විද්‍යාව පැත්තෙන් බැලුවොත් මේ කතාව 100%ක්ම ඇත්ත. සහරා කාන්තාරය කියන්නේ ලෝකයේ වැඩිම සූර්ය රශ්මියක් වැටෙන තැනක්.
0: ඔව්.
1: ඒ නිසා පුංචි ඉඩෙන් උනත් මුළු ලෝකයේම වාර්ෂික විදුලි අවශ්‍යතාවය පීවන්න පුළුවන් තරම් විදුලියක් නිපදවන්න පුළුවන් කියලා හිතෙනවා.
0: ඇයි ඉතින් මේක කරන්නේ නැත්තේ?
1: මේක ප්‍රායෝගිකව කරන්න ගියාම මුළු ලෝකයේම දේශගුණයේ අවුල් වෙලා තියෙන ওই විශාල විනාශයක් වෙන්න පුළුවන් තව ටිකක් මේ දේවල් කරන්න ගියොත්.
0: ආහහා
1: බලපාන ප්‍රධාන හේතු හතරක්
0: තියෙනවා.
1: මුළු ලෝකයේම කාලගුණයේ අවුල් වෙනවා.
0: අර
1: කිව්වා වගේ. හරි. ඒ කියන්නේ ස්වභාවික කාන්තාරයේ තියෙන ලා පැහැති වැලි වලින් කරන්නේ සූර්ය රශ්මිය නැවත අභ්‍යවකාශයට හරවා යවන එක. හැබැයි මේ විශාල භූමි ප්‍රමාණයේ කළුපාට සූර්ය පැනල වලින් වැහුවොත් ඒ පැනල මගින් අධික ලෙස රශ්මිය උරා ගන්නවා. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මෙහෙම සහරා කාන්තාරයේ කෘතිමව රත් වුණොත් මුළු පෘථුවියම සුළං රටා වෙනස් වෙනවා
0: කියලා.
1: ඒසා ලෝකේ විශාලම වනාන්තරයේ වෙන ඇමසන් වනාන්තරයට වැසිලා බීම නවතින්න පුළුවන්. වියලි කලාපයක් වෙන්න පුළුවන්. උත්තර ද්‍රවයේ තියෙන අයිස්කඳු වේගයෙන් දිය වෙන්න පුළුවන්. ආසියාවේ අපිට දරුණු සුලිසුලන් ගං වතුර ඇති වෙන්න
0: පුළුවන්.
1: එතකොට විදුලිය ඈතට අරගෙන යන්න අපහසුයි. ඊළඟ හේතුව සහරා කාන්තාරයේ හදන විදුලිය සතපුම් දහස් ගාණක් ඈතින් තියෙන ඇමරිකාව ආසියාව වගේ මහද්වීප වලට ගෙනියන්නේ කොහොමද?
0: වයර් වලින්.
1: වයර් හරහා විදුලිය ගොඩාක් ඈතට ගෙනියනකොට ඔය රීසන්ස් නැත්නම් රෙසිස්ටන්ස් ප්‍රතිරෝධය නිසා විදුලියෙන් විශාල ප්‍රමාණයක් රත් වෙලා අපතේ යනවා. ලෝකෙ වටේම මෙහෙම විදුලිය බෙදන්න දැන් තාක්ෂණයක් නැහැ තාම. ඊළඟ හේතුව තමයි රාත්‍රී කාලයට විදුලිය ගබඩා කරන්නේ කොහොමද? විදුලි පැනල වලින් විදුලිය හදන්න පුළුවන් දවල්ට විතරයි.
0: සූර්ය පැනල් වලින්.
1: ඔව් සූර්ය පැනල් වලින්. එතකොට ලෝකෙ මිනිස්සු වැඩිපුරම විදුලිය පාවිච්චි කරන්නේ රෑට. එතකොට රෑට පාවිච්චි කරන්න නම් දවල්ට පැනල වලින් හදන විදුලිය විශාල බැටරි වල ගබඩා කරන්න
0: ඕනේ.
1: මුළු ලෝකයටම එක රැයකට විදුලිය දෙන්න පුළුවන් තරම් දවැන්ත බැටරි කොහෙද තියෙන්නේ?
0: තාම හදලා නැහැ වගේ.
1: තාම නෑ. එහෙම හදන්න පෘථුවියේ තියෙන ලිතියම් වගේ සීමිත ඛනිජ සම්පත් ප්‍රමාණවත් මදි. ඊළඟ හේතුව හතරවෙනි එක තමයි.
0: හරි.
1: දූවිලි කුණාටු සහ අධික උණුසුම. සහරා කාන්තාරයේ නිතරම දූවිලි කුණාටු ඇති වෙනවා. සති කීපයක් යද්දි සූර්ය පැනල උඩ වැලි තට්ටු පිරෙනවා. එතකොට පැනල වල වැඩ කිරීමේ හැකියාව 40%යි. වතුර පොදක් නැති කාන්තාරයක ලංකා වගේ කහමාරක් විතර ලොකු ප්‍රදේශයක තියෙන සූර්ය පැනල දිනපතා හොදන්න පුළුවන්.
0: බෑනේ එක කරන්න බැරි වැඩක් නේ.
1: ප්‍රැක්ටිකල් නෑනේ.
0: ඔව්.
1: අනෙක් අතට අධික රස්නේ නිසා සූර්ය පැනල වල කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ගණන් හදලා බලද්දි සහරා කාන්තාරයෙන් ලෝකෙටම විදුලිය දෙන්න පුළුවන් වගේ පෙනුනට
0: ප්‍රැක්ටිකලි එක කරන්න බෑ.
1: ඔන්න ඕකයි ප්‍රශ්නේ.
0: ඇත්ත.
1: දැන් ඔයා දැකලා තියෙනව නේද අපේ රටෙත් ඔය පොදු තැන්වල ගහලා තියෙන සූර්ය පැනල. දැන් අපි ඔය ඩීප් ටෙක් ගැන කතා කරනකොට කතා කරන්නේ ෆැක්ටරි වලයි ගෙවල් වලයි.
0: මහා පරිමාණ කර්මාන්ත ශාලා.
1: ඔව්. ඒ ෆැක්ටරි වල ගිහින්
0: ව්‍යාපාරික ස්ථාන.
1: එතකොට දැන් ඒවා නම් හරි විදියට මේන්ටේන් කරනවා.
0: ඔව්. සුද්ධ පවිත්‍ර කරනවා නේද?
1: මේකයි. දැන් ඔය වහලේ උඩ තියෙන පැනල් එක උනත් ඉඳලා හිටලා සති දෙකකට සැරයක් උනත් නිකන් නැගලා හැම බලන්න. ඕවට මොනවද වෙලා තියෙන්නේ?
0: සත්තු ජරා කරනවා නේද?
1: ඊට පස්සේ සමහර විට කොළරොඩු වගේ දේවල් කියන්න බෑ අපි දන්නේ දූවිල්ල වගේ දැන් මේ කියනවා වගේ. ගොඩාක් ඔය නගරබද නේ තැන්වල තියෙනවා අපි කිව්වා වගේ ඉස්සල කිව්වා වගේ පොදු තැන්වල තියෙන ඒවා හොයලා බලන්න ඒවා හොදන්න ඒවා පිරිසිදු කරන්න කවුරුත් නෑ ඇත්තට.
0: හරි.
1: ඔය ගිහින් බලන්නකෝ දියත උද්‍යානේ. දියත උද්‍යානේ මේන්ටේන් වෙන්නේ නෑනේ ඇත්තටම. හරි විදියට මේන්ටේන් වෙන්නේ
0: නෑනේ.
1: එහෙම තිබුණා ඔය ඔය කොළඹ තියෙන ඇලවිලි ටික එහෙම හරියට මේන්ටේන් කරලා ගන්නකොට නේ ලස්සන
0: තියෙන්නේ.
1: ඒ කොළඹට එහෙම ගොඩාක් ඔය කොළඹ නගරයේ තියෙන සූර්ය පැනල වලින් වැඩ කරන ලයිට් තමයි
0: තියෙන්නේ.
1: ඒවා දැන් ගොඩක් ඒවා වැඩ කරන්නේ. ඇයි ඉතින්?
0: හොයලා බලන්නේ පිරිසිදු කරන්නේ.
1: ඔව් ඉතින් ඒවා මේ නගර සභාවට හෝ ඒවා නඩත්තු
0: කරන්න. වගකිව යුතු පුද්ගලයෝ ඉන්නවනේ වලට.
1: පෞද්ගලික අංශ හෝ අපි දන්නේ නැහැ මේ කවුරු කරනවද කියලා. කවුරු කරත් මේක හරියට වෙන්නේ නැත්තම්.
0: එතන අවුලක් තියෙනවා.
1: මේකයි ප්‍රශ්නේ.
0: අවුරුත් කරන්නේ
1: අපි අලුත් පැයකින්
0: 9:09.

රඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියධාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: லக்ஹாண்ட ரேடியோ ITN
1: ඔදේ නමයයි විනාඩි 14යි වෙලාව අර කියපු විදියට අපි හොයන්න ඔබේ හඬ මෙච්චර දවසක් කාමරේට වෙලා නාද කාමරේට වෙලා සින්දු කිව්වනම් පැංගොන්නේ තත්ත්වෙන් මිදෙන්න ඔබට අවස්ථාවක් දීලා තියෙන්නේ ඔබේ හැකියාව රටටම පෙන්වන්න ලෑස්ති ලක්හඬ ස්ටා එක. ඉතින් ඔයාට තියෙන්නේ ඔයා ආසම සින්දුවක ඔයා කැමතිම කොටස රෙකෝඩ් කරලා අපිට වට්ස්ඇප් කරන එක විතරයි. මෙන්න මේ නම්බරෙට තමයි වට්ස්ඇප් කරන්න ඕන. 07 66 166 166 166 කියන නම්බරෙට දැම්ම වට්ස්ඇප් කරන්න. තරුවක් වෙන්න. දැන් ඔය මොනවාද බාත්รูම් සිංගර් වුණා ඇති ඔයා. හරිද? හරි. ලක්හඬ ස්ටා ගැන මතක් කරේ. වගේම අපි දෙක මේ වෙලාව ඉන්න ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරන්න මොනවාට. ක්‍රිමිරාජ නිෂ්පාදන අතර තියෙන ආයුර්වේද ඖෂධ රසක් ගැන අපි කියලා තියෙනවා. මේ අතර පේයාවක් ගැන කිව්වානේ. එතකොට හදිස්සියේ උණක් හිඹිරිස්සාවක් ඇස්සක් ආවට පස්සේ වැල්මී පැණිය ගැන අපි කියලා තියෙනවා. මේ හැමදයක්ම ක්‍රිමිරාජ කියන නමින් මාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ගුණාත්මක ආයුර්වේද ඖෂධ ගන්නකොට දැන් අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත්ත නාමයක් නෙමේ ක්‍රිමිරාජ කියලා කියන්නේ නේ. ඉතින් ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් නිෂ්පාදන තමයි ආයුර්වේද ඖෂධ තමයි ඔබේ අතට ක්‍රිමිරාජ හරහා ලැබෙන්නේ. ඒ නිසා කෝල් එකක් දීලා උනත් විස්තර දැනගන්න ඕන. 011 152 883 889 කියන නම්බරෙට තමයි ඔයා කතා කරන්න ඕන. ඒ වගේම පැල්වතු නිෂ්පාදන කිරියාශ්‍රිත නිෂ්පාදන ශාස්ත්‍රයේ දවන්තය ඔබට ඕන කරන සියලුම කිරියාශ්‍රිත නිෂ්පාදන ටික ඔබ ගන්නෙ දැන් පැල්වත්ත කියන නමින්.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: තිළින කිරීමේ බැති පරතා එකත්වය.
1: මේ සමර හඳුකුරු පත්තු කලාට සුවඳ නෑන. ඒවට ස්ටන්ඩස් නැද.
2: හැබයි අංග්‍රතා ස්ටන්ඩඩ් සල්ට හදර නිසා හැම හඳුකූරම හොඳ සුවඳයි. නිවිලගයට පස්සෙත් සුවඳයි.
3: කෙසිවකට කෙසිවෙකුට හානියක් නැති එස්සලිස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා.

0: නවයයි විනාඩි විසි හතයි වෙලා පාටියකට ගියාම මගෙන් යාළු මගේ යාළුවන්ගෙන් මට බේරිල්ලක් නෑ.
1: ඒ මොකද?
0: එතන සින්දුවක් කියලා පොඩ්ඩක් හාලා දෙන්න කියලා.
1: ඔව් කොහොමත් හාන්න ඉතින් ඔයා රුසියානේ.
0: ඔව් පාටි වලට ගියාම බේරිල්ලක් නෑ.
1: ඔව්
0: සමහරව දැකලා තියෙනවා පාටි වලට ගියාම මයික් එක ගන්න බෑ ඒගොල්ලන්ගේ.
1: ඔව්
0: ඔය වෙඩින් වල ඊට පස්සේ ආවය පොඩි ඔය අර JBL එකක් දාන සින්දු කියන තැන්වල මයික් එක ගන්න වෙනම තරගයක්.
1: අහහ
0: සින්දු කියන්න ගියාම ඉවරයක් නෑ. ඇත්තර මේක දිහා ටික වෙලා බලන් හිටියම හිතෙනවා මේ මිනිස්සුන්ට එහෙම තැනක් නැති හින්දා නෙමෙයි.
1: ඔව්.
0: අවස්ථාවක් ආවම ඒකෙන් ගන්නෙ.
1: අහහ.
0: ඒකනේ වෙලා තියෙන්නේ.
1: අන්න හරි.
0: දැන් අපේ රටේ තියෙන එක එක ජාතිය රියැලිටි තිබුණා.
1: අහහ.
0: ඒත් ඒවැ එක එක ප්‍රශ්න කියනවා මිනිස්සු මණ්ඩලේ ප්‍රශ්න කියනවා.
1: හැබැයි යාළුවෝ කියනවාගේ වොයිස් එක මරුමතක්.
0: මාර වොයිස් එකක් තියෙන්නේ. ඔරිජිනල් එකට වැඩිය හොඳයි. එහෙම කියලා තමරට බොරුවටත් කියනවා.
1: ඔව්.
0: ඒ කොහොම වුණත් ඔන්න ලස්සනට සින්දු කියන්න පුළුවන් අයට අපි දෙනවා චාන්ස් එකක්.
1: අහහ ඒ තමයි ලක්හඬ ස්ටාර් වෙන්න ඔන්න අවස්ථාව තියෙනවා.
0: ඔව් මේක හරි සරලව කරන්න පුළුවන්. ඔයාට තියෙන්නේ ඔයා සින්දු කොටසක් කියලා WhatsApp කරන්න. එතනින් පස්සේ අපි ආව දෙවෙනි වටේට යවනවා.
1: හරි.
0: එහෙම එහෙම ඉස්සරහට ගිහිල්ලා
1: විනිශ්චය මණ්ඩලයක් ඉන්නවනේ.
0: ඔව් රටේ දන්න කියන චරිතයක් වෙනවා. අවසානයේ ඔයාගේ කටහඬින් කියවෙන අලුත් ගීතයක් පවා අපි නිර්මාණය කරන්න මැදිහත් වෙනවා.
1: හරි.
0: හරි. එතකොට අපි හොයනවා ශ්‍රී ලංකාවේ මීළඟ ගායන තරුව කවුද කියලා.
1: අහහ.
0: ඉතින් ලේසි වැඩක්. සින්දුවක් කිව්වා WhatsApp කරා.
1: ඔව්.
0: හා? 0.7යි 0.6යි 366යි 166. 0.7යි 0.6යි 366යි 166 කියන නම්බරයකට WhatsApp කරා.
1: ඔය කියන සින්දු කැල්ල අපිට WhatsApp එවන්න තියෙන්නේ. හරි සරලයි.
0: මුලින්ම රෙකෝඩ් කරලා බලන්න ඒක ඔයාට අහන්න පුළුවන්.
1: එහෙම කියන්නේ.
0: විශ්වාසයක් තියනවා නම්.
1: හා අපිට එවන්න.
0: අපිට එවන්න.

විනාඩි 33යි වෙලාව. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබට වාසනාව ගෙනාව ටිකට් පත්වල ප්‍රතිඵල ටික මතක් කරන්න ඕනේ. ඊට කලින් මහජන සම්පත ගැන කියලා ඉන්නම්. ඔබ දන්නවා මහජන සම්පත ටිකට් එක හරහා ඔබට විතරක් නෙවෙයි දැන් රටටත් වාසනාව, ඒ වගේම රටේ සංවර්ධනයට අවශ්‍ය කරන පසුබිම හදලා දෙනවා. ඉතින් සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යන රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ටිකට් එකක් තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔබේ හීනත් හැබෑ කරගන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් මිලදී ගන්නවා නම් එහෙම ගත්ත මහජන සම්පත 6212 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ වුණේ X අක්ෂරය, ජය අංක අංක 4, බිංදුව අංක 1, අංක 3, අංක 2 සහ බිංදුව. ගොවිසත Y අක්ෂරයත් එක්ක අංක 13, අංක 33, අංක 46 සහ අංක 63. මෙගා පවර් J අක්ෂරයත් එක්ක සුපිරි අංකය අංක 11, ජය අංක අංක 7, අංක 8, අංක 21 සහ අංක 35. දන් නිදානය එල් අක්ෂරයත් එක්ක අංක 12, අංක 24, අංක 61 සහ අංක 62. හඳහන මේෂ ලග්නයත් එක්ක අංක 13, අංක 22, අංක 35 සහ අංක 59. අද සම්පත X අක්ෂරයයි ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ ජය අංක අංක 1, අංක 3, අංක 2 සහ බිංදුව. NLB ජය X අක්ෂරයත් එක්ක අංක 7, අංක 2, අංක 1 සහ අංක 5. සුභ දවසක්. කන්‍යා ලග්නයත් එක්ක අංක 15, අංක 35 සහ අංක 45යි ඔබට වාසනාව උදා කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උයි ඒ මතක් කිරීම.

0: උදේ 9 විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: ලකාණ්ඩ රේඩියෝ ITN
3: ශාන් විජේරත්න නිර්මාණයක්.
4: කියන්නකෝ කලින් හිටපු ජනාධිපති කෙනෙක්ගෙම පරණ ඇන්ටික් වාහනයක් තියෙනවා. මේක වැඩි ඉල්ලුමට දෙනවා කියලා. එහෙම මොකද කියන්න බැරිද?
5: අපිට ඉතින් Facebook තියාගන්න බෑනේ අම්මේ.
4: හනේ මං දැකලා තිනා හොරාට chat කරනවා එක එක එක.
5: හරි ඉන්නකෝ මං ඉක්මනට ෆොටෝස් ටිකක් අරන් දාන්න.
3: පහේ ළමයි.
6: මේ මගේ පැංචි.
7: ඒ කියන්නේ ඔයාලා හරි ගියාම අපිව අමතක කරේ නෑනේ.
6: හරියාම?
5: නෑ අපේ ලක්මාල් කියනවනේ. මිනිසුන්ට හරි ගියාම මුල අමතක වෙනවා කියලා. ඒකයි ඔය කියන්නේ.
6: අම්මේ ඔව්. ප්‍රසන්න මාමට හරි ගිහිලා තියෙන සෑහෙන.
3: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
8: පහේ ළමයි එක්ක පුළෝ කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
9: දෙක්කියා සුරේකෙ මුමකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
10: ජුනි 9 වනදා උදැසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
11: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරේකිමු මගතොට. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: උදේ 9 විනාඩි 50යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ඔබේ පවුලේ සමාජිකයෙක් වෙන්නත් ඔබේ අතේ මුදල් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට පවුලෙන් උනත් පිළිගැනීමක් නැහැ.
0: සල්ලි තියනවා නම් මොනවාද නැත්තේ නේද ඔබට?
5: ඔව්. ගෙදර ඉන්න අයගේ පවා පිළිගැනීම තියෙන්නේ ඔබ අතේ සල්ලි ගැවසනවා නම් විතරයි. සමහර කාලවල මේක ඔයාගේ ජීවිතේ ඔයාලට දැනිලා ඇති. ඉස්සරහට දැනෙන්න පුළුවන්. ඔව්. ඒ නිසා හම්බ කරගන්න වෙනවා කීයක් හරි. අඩුම තරමේ තමන්ගේ වියදමවත් නේ?
0: ඔව්.
5: ඒකනේ දැන් ගෙදර හතර දෙනාම ජොබ් කරන්නේ. රයිට් ඒක කොහොම වුණත් ජොබ් එකක් කියලා කියන්නේ කාගේ හරි යටතේ වැඩ කරන එකම නෙවෙයි. සමහර ලාවට ඔයාලට පුළුවන් කමක් තියෙන ඔයාගෙම කියලා ව්‍යාපාරික ස්ථානයක ආරම්භ කරන්න.
0: එහෙම හරි තැනක ඔයා සෙට් වෙන්න ඕනේ.
5: ආයෝජනය කරන්න ඕනේ. ඒ ආයෝජනයේ හොඳ ව්‍යවසායක මානසිකත්වයක් ගොඩනගා ගන්න පුළුවන් හොඳම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ.
0: අපි ඒකයි ඔබට කියන්නේ නොම්බර 31 ඇල්හේන පාර මහරගම තියෙන ඇඩ්‍රස් එකට යන්න. මෙයාත් එක්ක කතා බහ කරලා කොතනින්ද පටන් ගන්නෙ ඔබ සුළු පරිමාණයෙන් වෙන්න පුළුවන් මහා පරිමාණයෙන් වෙන්න පුළුවන් පටන් ගන්න හිතන් ඉන්න ඔය කොහොම පටන් ගත්තත් ඔන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඔබට උදව් කරන්න ලෑස්ති. වැඩි විස්තර 011 6 6 9 5 7 9.
5: එවගේම අද දවසේ අපිත් එක්ක මේ පැයතුන් රසවත් කළේ විජය නිෂ්පාදන. කවදත් වදන්නවා ගෘහණියන්ගේ අංකයේ තේරීම ගෘහණියන් විතරක් නෙමෙයි කෑම ටිකක් අඩුම තරමේ පොල් සම්බෝලයක් හැදුවත් 100%ක් ස්වභාවික කුළුබඩු රසය එකතු කරනවා නම් ඒ විජය නිෂ්පාදන.
0: එවගේම පැල්වත්ත අවුරුදු ගාණක් තිස්සේ හොඳම කිරියාශ්‍රිත නිෂ්පාදන ටික අපිට ලැබුණේ පැල්වත්ත කියන නමින්. ළඟම තියෙන අවුට්ලට් එකෙන් වගේම දිවයින පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මේ කිරිමේ හැම දෙයක්ම ඔබට දැන් පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න පුළුවන්.
5: එහෙමනම් 9:53 වෙලාව අපි යන්න හදන්නේ. යන්න කලින් කියන්න තියෙන්නේ 10ට heartbeat.
0: ගින්න සුබ දවසක්.

0: තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
1: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: තිමිර උඩල මත්ත නිර්මාණයක්
5: කොච්චර කිව්වත් මටත් හිතෙන්නේ එහෙම තමයි
6: අනිවාර්යෙන්ම කේසර් සර් අදිට කියන්නේ නැති ඔෆිස් එකේ වෙච්ච හැම හොර වැඩකටම මං සම්බන්ධයි කියලා
4: සිහිනඟ තනි වෙලා
5: නිකිනි ඇයි වැඩ නැද්ද
6: වැඩ තියෙනවා පසිනි
5: තියෙනවා නම් කරන්න මං වාඩි දී ප්‍රොජෙක්ට් එකේ ඩෙඩ්ලයින් හෙට හරිද
6: හරි
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න

0: ennen maaranikai pasukiya vasarata sapekshava me vasare dengu rogin vaarthaveema 50% ka pamana shikra vardhanayak pennum karai pavatina avadanam tattwaya salaka juni 10 wenida dakwa විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: දූෂණ චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සර්ණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමසමට එල්ල වූ නඩු 4ක තීන්දුව අද ප්‍රකාශයට පත් කරනවා. එම තීන්දුව පසුගිය 26 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. ඒත් නඩු එදින කැඳව අවස්ථාවේ විනිසුරුවරයා නිවේදනය කළේ තීන්දුව සූදානම් කරන නැති බවයි. ඒ අනුවයි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයට කල් තැබුවේ. 2006 වසරේ සංගන්තරයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයේ කොළී පදනම යටතේ වාහන ලබා ගැනීමෙන් රාජ්‍යයට පාඩු කළ බවටයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට චෝදනා එල්ලුණේ. බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් වරායේ ගින්නක් කටගෙන තිබෙනවා. ඉන්නෙහි තිබූ හයිබ්‍රිඩ් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 33ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෝටර් රථවල වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 1.2කට අධිකයි. ගින්න නිමා තැබීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා. සිද්ධිය පිළිබඳව බ්‍රිතාන්‍ය පොලිසිය සහ වරාය ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

0: ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Lakhanda Radio ITN Rhythm Vibe Beat If it mix better Heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි. පරදමු.
5: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිවානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද?
5: මම කිරිගේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
6: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
7: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
8: Evening Drive with Chamit and Chan.

0: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. Heartbeat.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: පහේ ළමයි
2: සන්තුෂ් මල්ලි හොඳ අම්ම කෙනෙක් වෙන හැටි ඉගෙනනවා. තාත්තේ ඔයාට කියන්න, දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුනම හැමදේම අත්හරින්න පුළුවන්.
3: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා විසඳ ගන්න. දුව අපි යන්න නංගි එක්කගෙන එන්න.
4: අපි දෙන්නම එහෙම තනියම තියලා.
1: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

හාට් බීට් පටන්ගන්න හදනකරමතින් ඔන්න හොම තමයින. නොහිතෝ දේවල් වෙනවා, හිටපු ගමන් විශේෂ දේවල් වෙනවා. ඉතින් ඔය හැමදේකට මනුගත වෙලා හෙමින් හෙමින් ඉතින් අපි ගමන යමු. දවල් එකමද කල අපිට වෙලාව තියෙනවා නෑ. ඉතින් අපි හෙමින් සිරුවේ කැමතිම සිංදු අහන්න මේ පැතර එමු. එහෙනම් අර මං කී කියා හිටපු දේ චුට්ටක් කියන්න ඕනේ. දැන් මේ මහන්සි වෙලා ඉන්න ගොඩක් වෙලාවට අපි හිතනවානේ මේ අපි විතරයි මෙහෙම වැඩ කරන්නේ කියලා. ඉගෙන අපිට විතරයි මෙහෙම දැනෙන්නේ කියලා. නෑ, එහෙම නෙවෙයි. අපි එක එක්කෙනාට සාපේක්ෂව තියෙන වැඩ ප්‍රමාණය වෙනස්, වගකීම් ප්‍රමාණය වෙනස්. ඉතින් අපේ ඇහැට පේන එකම නෙවෙයි අනිත් කෙනාගේ ධාරිතාවය, අපේ ඇහැට පේන එකම නෙවෙයි අනිත් කෙනාගේ විලාශය, රිද්මය, එයාට තියෙන ප්‍රශ්න. ඒ නිසා අපේ ඇහැට දකින්න දේවල් වලට විතරක් අනුගත වෙලා තීන්දුව తీරන වලට එන්න අපිට විදිහක් නැහැ. ඒක නිසා ඉතින් අපි පාඩුවේ වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ අතරතුරේදී සිඳුවක් අහන්න හිතුනොත් මේ පැත්තට එන්නත් පුළුවන්. 0.7.9 යන තුරයි පහන තුරයි හතර මැසේජ් එකක් එවන්න තමයි තියෙන්නේ. විශේෂ ඩෙංගු මාරතන දින තුන, ඩෙංගු නිවාරණ දින තුන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ගෙදරට ඇවිල්ලා දඩ ගහන කල් ඉන්නේ නැතිව, එහෙම නැත්නම් අවවාද කරන කල් ඉන්නේ නැතුව, දඬුවම් කරන කල් ඉන්නේ නැතුව, ඒකනත් හිතන්න වැඩිපුර ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්නත් වෙනවා. මොකද ඉතින් අපේ වත්ත සුද්ධ කරගෙන තියාගත්ත කියලා විතරක් හරියන්නේ නැහැනේ. මදුරෝ මේ වැට සීමාවෙන් එහා මෙහා නොයා ඉන්නේ නැහැනේ නේද? ඒක නිසා හැමෝටම එකතු වෙලා මේක මේ සාමූහිකව කරන්න තියෙන වැඩක් විදිහට හිතලා කරන්න වෙනවා. ඉතින් සිඳුවක් අහන ගමන් මේ පැත්තට ඇවිල්ලා පැල්වත්ත කිරියකකුත් බීලම වැඩේ පටන් ගත්තනම් හොඳයි කියලා මට හිතෙනවා. කහට හරි ගානට ආගෙන පැල්වත්ත කිරිතේ එකක් තමයි බොනෝ නම් හොඳ. සීනි නම් ඉතින් තමන්ට කැමති ප්‍රමාණයට. වැඩිපුර ශරීර සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් නම් සීනි තහනම් වචන වුණාට වැරද්දකුත් නැහැ. දැන් කාලේ අපේ රටින් අපිට අහන්න දකින්න ලැබෙන සංඛ්‍යා ලේඛනත් එක්ක බැලුවම්, ඉතින් ඒකන මතක තියාගෙන විශ්වාසයෙන් පැල්ලත නිෂ්පාදනත් මිලදී ගන්න කියලා මතක් කරමින් හාට් බීට් පටන් අරගෙන තියෙන සිංහ අහන්න කැමති කට්ටිය එකතු කරගන්න. විශ්ව එකක් තියෙනවා නම් ඒකත් මේ පැත්තට අරගෙනම එන්න.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් ඒසල්
4: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Dahayi banate tes hatarai.
2: Vilab opavita kina avi.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: Heart Beat
1: ඉඳහිට බින්දට නැනතර පහනතරේ හතට මැසේජ් කරලා සදකහන කැමති කියලා කිව්ව කට්ටිය වේකතු කරගන්නවා මිල්ටන් මලවරච්චිගේ සදකහන කැමති කියලා ගොඩාක් කට්ටිය මේ මැසේජ් කරලා තිබුණා කීව දවසක්ම දැන් මේ මම මේ වෙලාවට ආව ගොඩක් දවස්වල ගොඩක් දෙනෙකුගේ කැමැත්ත වෙලා තිබුණා ඉතින් කෙනස ඔන්න මිල්ටන් මලවරච්චිගේ ගීතයක් අපි අහන්න යනවා අවිෂ්ක සුපුන් මාධව කසුන් එවගේම චන්දන නාමල් ඇතුළු යාළුවෝ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න කැමති කියලා මැසේජ් එකක් එවලා තියෙනවා හැමදාමත් වගේ ලකඩ අහගෙන ඉන්නවා සින්දුවකට අපවත් එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා මාතලේ ඉඳන් රශ්මිකා ඔයවත් ආතරණ එකතු කරගන්නවා බරුදල් පොළ ඉඳන් එසල් ප්‍රනාන්දු අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා සින්දුවකට ගෙදර කට්ටිය හැමෝමත් එකතු වෙන්න කැමති කියලා තමයි කියලා තියෙන්නේ අදත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් තියෙන ජය වේවා කියලා තියෙනවා සරත් චන්ද්‍ර ඩයස් රයිකම ඉඳන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ ඔන්න කටියෝ මේකතු කරගන්න ඊට පස්සේ මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්න හැමෝමත් ලකන අහගෙන ඉන්න හැමෝමත් හැමදාමත් අපි ලකනට ආදරෙයි එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා පුළුවන් පුළුවන් කටියෝ මේකතු කරගන්න චතු තමයි මැසේජ් එක වල තියෙන්නේ අවිසාවෙලි දැන් ආදරේ නොමත් එකතු කරගන්නවා අනේ අද චූටි පුතාගේ හතෙනි උපන්දිනය කියලා තියෙනවා නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියලා තාත්තා රනිල් එවැකේම අයියා නෙතුප අම්මා චතුරිකා ඇතුළු හැමෝම ප්‍රාර්ථනා කරනවා චූටි පුතාගේ නම නෙලීෂ ආදරයට කියන්නේ සුදු බෝලේ කියලාලු එහෙනම් wish you happy birthday සුදු බෝලේ අපිත් ආදරේ නොවට wish කරනවා සුබ උපන්දිනයක් වේවා කියලා ඉතින් දඟ නොකරන හොඳ පුතෙක් කියලා ඉන්න ඕනේ හොඳේ අපි යනවා රදාවානට අපි වහගෙන ඉන්නවා කියලා මානෙල් මැසේජ් එකක් එවලා තියෙනවා මහත්තයා ජයන්ත සිසි ඇතුළු පවුලේ සෙළු දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා ඒ වගේම රොමේෂ් ඔයාගේ මැසේජ් එකත් හම්බ වුණා වැඩ කරන ගමන් ලකන අහනම හැමදාමත් සින්දුවක් අහන්න කැමති එකතු කරගන්න කියලා තියෙනවා යාළුවෝ ගොඩක් ඉන්නවා ලංකා ඒ වගේම සපු එතකොට නිලු කදුරු වල චතු හඟුරං කෙත තිලක්ම මේ හැමෝම ආදරෙන් එකතු කරගත්ත සෙන්දට

0: Radio ITN.
1: උද 10 වෙනට 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
6: ලොතරැයියේ පෙරළි කරන NLB Mega Power තැවැන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Motor රථයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
8: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට Vijay Green Tea.
7: ප්‍රබෝධමත් ජීවිතයකට Vijay Black Tea.
8: ඔබගේ ජීවිත කාලයත් එක්ක කරන Vijay Green Tea Bag සහ Black Tea Bag.
7: නොවිනස්වන රසවත්ම රසය.
8: Vijay Green Tea සහ Black Tea.
7: Vijay Products. අපේ රසය රටේ සැමට.
9: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
10: දන්නවද, ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සෙක්ව තෝරගන්න එප.

0: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: තහේ විනාඩි 54යි දැන් අපි යමු මීගමුවට අර මේ වෙලාවේ මෙතන ඉන්න ඕන කෙනා මීගමුවට ගිහලා ඉන්නවා හරිශ්චන්ද්‍ර විද්‍යාලයට ඒකට හේතුවක් තියෙනවා ඔබ දන්නෝ මේ දවස්වල ටේකියා සරකමු මගතට වැඩසටහන් මාලාවේ දෙවෙනි අදියරේ වැඩසටහන් ක්‍රාත්මක වෙමින් පවතිනවා ඉතින් දෙවන අදියරේ තුන්වෙනි වැඩසටහන අද මීගම හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී තමයි පැවැත්වෙන්නේ සුබ දැසරක් ගිහන් කොහොමද විස්තර තොරතුරු අද දවසේ
2: ආයුබෝවන් සුබ දවසක් සුබ දවසක් මොනිකා ඉතින් අපි අර මොනිකා කියපු විදිහට අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයට මොනිකා අපි ලංකාවේ සමස්ත මේ දිවයිනම පළාත් 9වම ආවරණ පරිදි අපි ගියවර ඔබට මතක ඇති ටෝකියෝ සුරකිමු මගතට වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කළා ඉතින් එහි සාර්ථක දෙවන අදියර තමයි අපි මේ විදිහට පසුගිය 26 වෙනිදා ආරම්භ කළේ දැන් එහි සෙවන වැඩසටහන අපි අද දවසේදී ආරම්භ කළා උදෑසන මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ඉතින් අපි අර අධ්‍යාපන කලාප 100ක් ආවරණ පරිදි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා ඉතින් මේ අද අපි තෝරගෙන තිබෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව අධ්‍යාපන කලාපය තමයි අපි අද දවසේදී සත්කාරක කලාපය වශයෙන් තෝරගෙන තිබෙන්නේ සත්කාරක විද්‍යාලය වශයෙන් අද හරිශ්චන්ද්‍ර විද්‍යාලය අපි තෝරාගෙන තිබෙනවා ඉතින් මේ පැමිණෙන දුවදරුවන්ට මාර්ග ආරක්ෂාව පිළිබඳව මහමගදී කොහොමද අපි අනතුරක් වළක්වා ගන්නෙ එතකොට අපි අනතුරක් වෙන්නේ කොහොමද ඒ අනතුරක් නොවීමට කටයුතු කරන්නේ කොහොමද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව වගේම න්‍යායාත්මකව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා දැන් එහි සෙවන වැඩසටහන තමයි මොනිකා මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ අද දවසේ මේ රථවාහන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වෙන හැදී මොනිකා සඳහන් කරන්න ඕන මේ රථවාහන මූලස්ථානයේ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ජීවිතය ගැනවත් නොහිතා මේ මාර්ග අනතුරු මේ දුවදරුවන්ට ප්‍රායෝගික අත්දැකීම ලබා දීම සඳහා මේ මාර්ග අනතුරු සිදු කරලා පෙන්වනවා විශේෂයෙන්ම රථවාහන වලට ඔවුන් අනතුරට ලක් වෙලා පෙන්වනවා මේ දුවදරුවන්ට අත්දැකීම ලබා ගන්න පළමුව වැරදි ආකාරයටත් ඉන්නතුරුව මේ වැරදි නිවැරදි කරන ආකාරය පිළිබඳවත් ප්‍රායෝගිකව මේ දුවදරුවන් දැනුවත් කිරීම තමයි පළමු අධීර විදිහට සිදු වුණේ මේ ගම නගරයේදී ඉතින් ඉන්න අනතුරුව මේ දුවදරුවන් අදවසේදී හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ආවා එහෙදී තවදුරටත් මේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් මේ දුවදරුවන් දැනුවත් කිරීමේ රථවාහන මූලස්ථානයේ මගේ සංවිධානය කළ තිබෙන දේශනය දැන් මේ වන විට මේ ගම හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන්නේ ඉතින් මේ විදිහට අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිගේම ක්‍රියාත්මක කරනවා මේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි මූලිකත්වයෙන් කටයුතු කරන්නේ ඉතින් අපිත් එක්ක අත්සල් බැඳගෙන තවත් රාජ්‍ය ආයතන රසක් තිබෙනවා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය මොහොතරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සියලු ආයතන අපිත් එක්ක එකතු වෙලා අත්සල් බැඳගෙන තමයි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ ඉතින් මෙයයි තත්ත්වය මේ වෙන විට අපි හරිශ්චන්ද්‍ර විද්‍යාලය රැඳිලා ඉන්න මොනිකා ඉතින් බොහොම ස්තුතියි අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට
1: ස්තෝතී ගිහන් තොරතුරු අරගෙන ආවට අපි නැවත වතාවක් ඒ පැතට ගිහිල්ලා තොරතුරු බලමු. ඔද 10:57 දන් වෙලාව කෝටිපතියෙක් වෙන්න මග බලාගෙන ඉන්න ඔබට තමයි මේ පණිවිඩය වැදගත් වෙන්නේ. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතයාගේ දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනතුළු ලංකාවේ එකම ලොතරැයි තමයි NLB මේකා පව කියන්නේ. ඉතින් දැන් රුපියල් 40කින් ඔබට මේ වර්තාව අලුත් කරමින් ලබා දෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරිතයාගට අමතරව රුපියල් කෝටික පව සුපිරිතයාග සහ ග්‍රෑන්ඩ් සුපිරිතයාගට සුපිරි මෝටර අතයක් දෙනා ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සේනට වාසනාව ආශිර්වාදයකින් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ව්‍යාජ ඩොලර් නෝට්ටු ළඟ තබාගෙන සිටි කාන්තාවක් මොල්ලේරියාව කොටිකාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. 53 හැවිරිදි ඇය කොටිකාවත ප්‍රදේශයේම පදිංචි කාරණියක්. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ව්‍යාජ ඩොලර් නෝට්ටු සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කළා. සැකකාරි නිත්‍යානුකූලව ඩොලර් මුදල් අගයට සාපේක්ෂව අඩු මුදලකට ප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයන් තුළදී විවිධ පුද්ගලයින් වෙත අලෙවි කරන බවටයි විමර්ශනවලින් අනාවරණය වුණේ. මුල්ලවස්සාවේ නිත්‍යානුකූල ඩොලර් නෝට්ටු කිහිපයක් ගැනුම්කරුවන්ට ලබා දී ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන පසුව ව්‍යාජ නෝට්ටු ලබා දෙන බවටත් අනාවරණය වුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණයෙන් පසු සැකකාරියගේ නිවසේ තිබී ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු 6300ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: ශ්‍රීලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
0: ජුනි 9 වනදා උදෑසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
3: සත්‍යන්තයේ
2: රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454.

0: අමෘත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: අමෘතවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමෘතා.

0: Beat.
1: එකලහයි වෙනාඩි 18යි දැන් බලව. දැන් අපි මේ හරියටම බලුවොත් මේ අපි සාමාන්‍යයෙන් කියනනේ මේ සබදාහමට අපි එකතු කරන දේවල් නැවත අපිට ලැබෙනවා කියලා. ඒක හරි. දැන් අපි හොඳ දේවල්, හොඳ සුබ පැතුම්, සුබ ප්‍රාර්ථනාවන් මේ සබදාහමට එකතු කරනවා නම් ඒව පෙරලා අපිට ලැබෙනවයි කියලා. එතකොට දැන් සමහර වෙලාවට අපි හිතනවා නේද කොච්චර කරත් මේ අන්තිමට මෙච්චර හොඳ කරලත්, මෙච්චර හොඳින් ඉඳලත්, මෙච්චර හොඳට පාඩම් කරලත්, දැන් සමහර විභාගයකට මෙච්චර හොඳට පාඩම් කරලා ඊමට ලකුණු මදි. කට් ඔෆ් මාක් එක ඔන්න මෙන්න මං දශම ගාණෙන් ගිහලා තියෙනේ කියලා කියනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි හිතමු ඔෆිස් එකක වගේ ගමක. එතකොට දැන් ඔෆිස් එකේ හොඳටම වැඩ කරන මනුස්සයා අර නිකන් පැන්සල් වගේ තමයි. සමහර පැන්සල් තියෙනවනේ වැඩ කරලා වැඩ කරලා උල් කරලා උල් කරලා උල් කරලා උල් කරලා උල් කරලා තවලික් කියගෙන ගියතම කටේ කියලා ඉඳනවා. ඉතින් උල් ටික ගෙවිලා ගිහලි ඉවරවල පැන්සල හොඳටම කොට වෙලා තියෙනවා. සමහර පැන්සල් තියෙනවා හරි ලස්සනට ෂේප් එකකට තියෙනවා. මොකද ඉතින් වැඩි වැඩ නැහැ. ඒවා නිකම්ම එහෙම පෙනුමට තියෙනවා. එහෙමත් තියෙනවා. ඉතින් ওই වගේ ගැටනන ඔෆිස් ඇතුලේ. එතකොට හිතෙනවා මම මෙච්චර කරලා තැයි මට මෙහෙම කිසිම හොඳක් නැත්තේ කියලා. සමහරවිට අහනවා ඇති නේද? යාළුවෝ එහෙම දැන් ටී බ්‍රේක් එක එහෙම පහු වෙලා නැති ඉන්නේ කට්ටිය. ඉතින් ওই දේවල් කියනෝනේ බලන්න මෙයා මම මෙච්චර දේවල් කර අපේ බොස් මේ නිකමටවත් මාව ඇප්‍රීෂিয়েට් කරේ නැනේ. වල ආවලා අර පොඩි බලද්දයක් කරලා එයා වගේ කරනවා බලන්න එයාට ඉතින් හොඳයි කියලා කිව්ව කියලා එහෙම කියනවා. එතකොට පන්තිය ගත්තොත් ස්කෝලේ ගත්තොත් කොච්චර දේවල් තියෙනවද? ඒ වුණාට දන්නවද ඔයා මෙහෙම කතාවක්? කවදා හරිම දවසක කොච්චර කළු වලාකුළු තිබ්බත් ඒ මැදින් රිදී රේඛාවක් පායනවම තමයි. බලන් ඉන්න තමයි තියෙන්නේ. නෑ නෑ නිකන් උඩ බලාගෙන හිටියට එහෙම රිදී රේඛා පායන්නේ නෑ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. ඉවසා දරාගෙන වගකීමෙන් මේ දේවල් ගැන හිතලා අපිට සිද්ධ වෙනවා ඒ යථාර්ථයට මුහුණ දෙන්න නේද? කතා ඇති සිඳුවක් අහන්න යමු. අපි කැමති ලස්සන සිඳුවකට එකතු වෙන්න කියලා මඩපාත ඉඳන් මෙසේජ් එකවලා තියෙන චතුමිනි අම්මා තාත්තා ඒ වගේම ෆාතිමා අන්ටි නස්රුත් අතුළු කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. හැමදාමත් අපි හાર્ට් බීට් අහගෙන තමයි ඉන්නේ. ගිහන් අයිය මීගමුව ගිහිල්ලා නේද කියලා අහලා තියෙනවා. ඒකනේ ගිහන් අයිය මේ දවස්වල මීගමුවේ කට්ටියෝම එකතු කරගන්නම්. සුබ දවසක් වේවා, සුබම සුබ දවසක් වේවා මොනිකා නංගි. මාත් ඉන්නවා අහගෙන ප්‍රෝග්‍රෑම් එක මමත් ලකන අහන හැමෝමත් එකතු කරන් අහමු ලස්සන සින්දු ටිකක්. මේ වෙලාවේ සීෂෙල්ස් වල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ප්‍රදීප් ලංකා ආදරේ ලකන හැමදාම ආනේ ඊරත් සඳදී දාරහගෙන හිටියා කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි හැමදාම තහන්න අදහස් මේ විදිහට එවන්න. එතකොට සඳ ලංකාවේ තාරුණී අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මැසේජස් ගොඩාක් දාලා තියෙනවා. තරහද නෑ නේද? එහෙම තමයි. ඉතින් ගොඩාක් ඇටි මැසේජ් වෙනකොට මේ ස්කිප් වෙනවා සමහර වෙලාවට. තරහ වෙන්න එපා. ඊට පස්සේ කවුද මේ ලස්සන පිළිවෙලට එක්සයිස් පොත් එක ලියලා ඊට පස්සේ ඒක ෆොටෝ එකක් අරගෙන තමයි එවලා තියෙනවා. සලවන්ත සුබ දවසක් වමනිකද වේ. ඉතින් කොහොමද කියලා අහලා තියෙනවා. හොඳින් ඉන්නවා කොහොමද ඉතින් ඔය පැත්තට? සින්දු ටික හොඳයි කියලා තියෙනවා. නිකඩක් ස්තුති. සදර අහගෙන ඉන්නවා සින්දුකට අපවත් එකතු කරගන්න විරක්කොඩි වේකරියේ කට්ටිය. කොටාවෙන් ලොකු බොස් සුපුල්, පොඩි බොස් වරුන්, ඒ වගේම වරුණ, ලක්ෂ්මී මිස්, චම්පා මිස්, මදුශංක, ජගත්. එතකොට ජය මාම තමයි මෙසේජ් එකේ පළ තියෙන්නේ. බුදුසාරණයි පරිසමට වැඩ ටික කරගෙන ඉන්න හැමදාමත් ලක්කන අහගෙන ඉන්න. ලක්කන අහන එක හැබිට් එකක් වෙලා. චාමිනි බණ්ඩාරවත් ඉඳන් මෙසේජ් එකේ වෙලා තියෙනවා. අවත ආදරෙන් එකතු කරගන්නවා. හපුතල ඉඳන් බන්දුල වගේ මෙසේජ් එක හම්බ වුණා. ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. බිරිඳ ආනේ මොනවද දුන්නේ ටැග්ගට? බන්දුල ටැග්ගක් දුන්නද නැත්තම් සමහරලාවට ගොඩක් පරිමෑයට තියෙන පොඩි ප්‍රශ්නයක් ඔය දවස සම්මතක වෙනවානේ. වයිෆ්ගේ උපන්දිනේ යදිලා තිබිලා තියෙනවා ඊයේ. ඉතින් එහෙනම් ඔන්න ඔයාට සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදර රේනුට. ඉතින් බඳුල තමයි සුබ පැතුම එකතු කරලා තියෙන්නේ. චූටි දූ, චතුමිනි, ලොකු දෝ දෙව්මිනි, සඳුරු පුතාවත් ඒ විශ්වකට එකතු කරගන්නවා.

0: Kanda Radio ITN
1: 11 වන දෙස් 5යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මහජන හිස පැන දූ කිරුළයි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
6: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
7: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.
3: මහජන හිස පැන දූ කිරුළයි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: Heartbeat
6: එකලහයි 37යි වෙලාව Heartbeat අහගෙන ඉන්නේ ඉතින් Heartbeat අහගෙන ඉන්න අතරතුරේදී ඔබට මතක් කරනවානේ විවිධ දේවල් අතරතුරේදී පැලත නිෂ්පාදන ගැන මතක් කරනවා පැලත නිෂ්පාදන ගැන කතා කරනකොට සිටසියක් අපේ දේශීය නිෂ්පාදන ගැන කතා කරන්න තියෙන ඉඩත් එක්ක කතා කරද්දී පැලත නිෂ්පාදන කියලා කියන්නේ එහෙම විශ්වාසයෙන් වැළඳී ගන්න පුළුවන් නිෂ්පාදන පෙළක් ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා වැළඳී ගන්න දැන් සාමාන්‍යයෙන් ළඟම තියෙන ෆුඩ් සිටි එකට යන්නත් පුළුවන්කම තියෙනවා ෆුඩ් සිටි එකක් නැත්නම් ළඟ අහල පහල තියෙන ඕනම සෙල්ලර බඩු වැළඳසැලේ වුණත් දැන් පැලත නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව තියෙනවා අයිස්ක්‍රීම් එකක් ගන්න හිතුනොත් යන්න පුළුවන් එතකොට යෝගට් වෙන්න පුළුවන් කිරි වෙන්න පුළුවන් ඊට පස්සේ බටර් වෙන්න පුළුවන් චීස් වෙන්න පුළුවන් ඉතින් මේ නිෂ්පාදන ගැන කතා කරනකොට ඒ නිෂ්පාදන ආයතනයෙන් ඔබට මිලදී ගැනීමේ පහසුකම ලබා දෙලා තියෙන විදිය ගැනත් මතක් නොකරම බෑ. ඉතින් ඒ අතරතුරේදී තව දෙයක් කියන්න තියෙනවා මේ කෝටිපතියෙක් වෙන්න කවුද කැමති නේද? එහෙම ඉතින් දේශයකින් කෝටිපතියෙක් වෙන්න තියෙනවා නම් කොච්චර හොඳයිද? හැබැයි ඉතින් ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. නැත්නම් ඉතින් කතාවට අපි කියනවා ලොතරැයියක් මිලදී ගන්න වෙනවා කියලා. ආවට කියත එහෙම ලොතරැයියක් මිලදී ගතට ඉතින් වැඩක් වෙන්නේ නැහැ නේ. ඒකට හොඳට හිතලා බලලා ඔබට හොඳ දිනුමක් ලබා ගන්න පුළුවන් ලොතරැයියක් වෙන්න ඕනේ. රුපියල් 40ක් වේදන් කරලා ඔබ මිලදී ගන්න ලොතරැයිපතෙන් ඔබට වැඩි දිනුම් අවස්ථා හිමි කරගන්න ඉඩකඩ ලැබෙනවා. එහෙනම් ඒ මෙගා පවර් වෙතින් තමයි. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මෙගා පවර් ලොතරැයියක් මිලදී කෙනා කෝටිපතියක් වෙන්න හොඳ වාහනයක් දිනා ගන්න ඔබේ තියෙන හීනය හැබාවක් බවට පත් කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වෙලා මේ වෙලාවට සින්දුවක් අහන්න කැමති කියලා කිව්ව අයට අයන්ති අපිට මෙසේජ් එකක් එවලා තියෙනවා බලපිටියේ ඉඳන් ආදරෙන් එකතු කරගන්න ඔයාව එකම සෝමසිරි මැදගතරගේ ගීතයක් අහන්න කැමති කියලා තියෙනවා නේ මම දෙන්න උත්සාහ කරන්නම් මේ වෙලාවේ තාත්තයි මමයි විතරයි ගෙදර ඉන්නේ කියලා තියෙනවා පින්නවල චන්දි පුතාල දෙන ස්කූල් ගිහිල්ලා සදෙව් සහ සස්මිත හස්බන්ඩ් ඉන්නේ රට කියලා තියෙනවා සමින්ද ඉතින් මේ සියලු දෙනාම ආදරණ එකතු කරගන්න කියලා තමයි චන්දි පින්නවල ඉඳන් මැසේජ් එකේවල කියලා තියෙන්නේ සුබ දවසක් වේවා හැමදාමත් අපි අහගෙන ඉන්නේ ලක්හඬම තමයි ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා ගෝනපල කොඹුකෙන් ගීතානි තමයි මෙසේජ් කරලා තියෙන හස්බන්ඩ් මෙන්ඩිස් අදුව රේකා ඒ වගේම දිනීෂා පුතාලා ඉන්නවා රොචිර රුවන් සුරාජ් ඒ වගේම මුණුපුරාණ ඉන්නවා තවීෂ් රිෂිනී සහ ජේස් කටියෝ මාදරණ එකතු කරගන්නවා මෙදිගම ඉඳන් අපි වහගෙන ඉන්නවා සිතාරා ආදරණෝමත් එකතු කරගන්නවා YSS ෆැෂන් කෙන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා චතු රෝසි රමා සමන්මලි අයරංගනී ශ්‍රයානි ශ්‍රීමති කුසුම් කීර්ති නන්දා පෙස හසන්ත සිංහබාහෝ මෙසේජ් එක මට එවලා තියෙන්නේ ගායනී ඉතින් ස්තුතියි වටත් හැමදාමත් අපිව අහගෙන ඉන්නවට එතකොට පැට්‍රික් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා පැට්‍රික් කරුණාපාල හලාවත ඉඳන් ඇන් සහන් ශවන් ෂනෙල් රශ්මිදුව ලිලි මොනෙස්ටා දුව කටියොමත් එකතු කරගෙන මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා සින්දුවක් අහන්න කටියම එකතු කරගෙන අපි යනවා මේ සින්දුවට 0.7 0.3 0.5 0.7 තාමත් මැසේජ් එකක් කියව නැත්තම් තව වෙලාව තියෙනවා 11:41 දැන්

0: ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 266 176 අංකයට ඔබින්

0: Mighty Heartbeat.
1: කලහ වෙන අඩපනස්තනයි ලකන හඩ් වෙත හගෙනින් අතරතරේදී කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියලා සැලසලට මතක් කරා. ඉතින් රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපරතෑගි දෙකෙන්ම රුපියල් කෝටි 70ක් දෙනා තුන ලංකාවේ එකම ලොතරැයි තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් යලිතවරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දෙනා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දෙනා ගන්න පුළුවන්කම තියෙනවා. මොදල් හිණ වගේම සුපිරි මෝටර් රථයක හිණ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑග්ග තුනක් දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: настала.
1: හිටපු නියෝජ්‍ය ඇමති සරණට බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඩේ රුපියල් ලක්ෂ 18ක්. මුදල් විශුද්ධීකරණයේ වැළැක්විණේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය. තලපතුකුඩ ආපන ශාලාවක ගින්නෙන් 4කට තුවාල. දිට්වාවෙන් විනාශ වූ ඇල්ල නමනුකුල පස්සර මාර්ගයේ සංවර්ධනයට මිලියන 250ක්. ව්‍යාජ ඩොලර් නෝට්ටු 6300ක් සමග කාන්තාවක් අතරංගොට. ප්‍රහාර නවත්වන බවට ඉරානයේ සහ ඊශ්‍රායලයෙන් නිවේදනය.

ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් බඹ වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සන්න ගුණවර්ධන මහතා දෝෂණ චෝදනාවලට වරද කරු කිරුණා. ඒ අනුව නඩු 4කට වෙන්වෙන් වශයෙන් වසර 4 බැගින් බරපතල වැඩ සහිතව ඔහුට සිරදඬුවම් නියම කර තිබෙනවා. ඊට අමතරව රුපියල් 118ක දඩයක්ද නියම කෙරුණා. අල්ලස් කොමිසම කොනකල මෙම නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ මිනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින්. 2006 වසරේ සංවර්ධනතරයි මණ්ඩලයේ සභාපතිරාව සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම් මත ලබා ගැනීමේදී එවෙහි හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයට කටයුතු කරමින් රජයට පාඩු සිදු කළ බවටයි සරණ ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වුණේ. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රජයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණ නැමැති වරද සිදු කිරීමේ චෝදනාවට ඔහු වරද කරු කෙරුණා. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ සංශෝධන පණකිඳුම් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ආණ්ඩුක ව්‍යවස්ථාවේ

0: එකසේ විසිකේ එක වගන්ති යටතේ මේ පනත් කිරුම් පත ශ්‍රේෂ්ඨාධිකරණ යටතේ අභියෝගයට ලක් කරුණා. ඒදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ පනත් කිරුම් පතේ 14 වෙනි වගන්තියන් යෝජිත 12 ආ වගන්තිය හැර සෙසු සියලු විධිවිධාන පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි. ජුනි මාසයේ සඳහා පළමු වරට අද පාර්ලිමේන්තුව රැස් වුණා. ඒ පිරිවරු 9:30ට කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිට ලබන 12 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් වෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ. අද මුද්‍රගාසු විශේෂ විධිවිධාන පන්ති යටතේ නියෝග සහ වරාය සහ ගෝන්තරපල සංවර්ධන පන්ති යටතේ නියමයන් විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතයි. විවාදය ආරම්භ වීමට පෙර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටේ වෙනුවෙන් කාලය වෙන් කරුණා. කොළඹ මහල් නිවාස සංකීර්ණයේ ඇති ගැටළු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා එහිදී ප්‍රශ්නයක් මතු කළා.
1: ඒ කියන්නේ අපිට ගොහෝ වෙලාවට මේ නැවත පදිංචි කිරීම සිද්ධ කරන්න වෙනවා. මා අගමැතිතුමාගේ අවධානයත් යොමු කරනවා සමාජ විද්‍යාඥයෙක් හැටියට. අපිට නීතියක් තියෙනවා, ඒ නීතිය යටතේ අපිට පුළුවන් ඉඩම් හිමි කරගන්න. හැබැයි නීතියට එහා ගිහිල්ලා 2001 ආණ්ඩුවේ ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රතිපත්තියක්, ස්වකැමැත්තෙන් තොර නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිය කියලා. සුජලයන්ව අරගෙන ගිහිල්ලා අපාර්ට්මන්ට් වල දානවා. අපි කවුරුත් දැකලා තියෙනවා සමහරලාවට තට්ටු අට එපාර්ට්මන්ට් එකේ ලිෆ්ට් එකක් නැහැ, මොකක්වත් කරගන්න බෑ. ඉතින් ඒ නිසා අපේ යෝජනාව තමයි ජාතික ස්වකැමැත්තෙන් තොර නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිය අපි නීතිය බවට පරිවර්තනය කරමු.
0: කොළඹ මහල් නිවාස සංකීර්ණවල ඇති ගැටළු විසඳමින් වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළා. නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා ක්‍රමවත් නිර්ණායක හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2: විශේෂම නැවත පදිංචි කිරීමන් පිළිබඳ අපි නැවත සලකා බලමින් තියෙනවා. ඒක නිසාම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තුළ මහල් නිවාස 27ක් තියෙනවා. ඒ 27ම ඇත්තරම ගත්තොත් අපායවන් බවට පත් වෙලා තියෙන, ජීවත් වෙන්න පුළුවන් තැනක් බවට පත් වෙලා නැහැ. කාලය තුළ අප සාකච්ඡා කරමින් යනවා. එක පැත්තකින් ඒ මහල් නිවාස 27 ඇතුලේ කොහොමද නැවත මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් අදාළ කරන වැඩකටයුතු සකස් කරන්න කියලා. දෙවැනි එක තමයි අපි දැන් මේ අවුරුද්දේ මහල් නිවාස 2කුත් ඉදිරි අවුරුදු කාලය අවුරුදු 2 ඇතුලේ තවත් මහල් නිවාස 11ක් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. 7000කට වඩා වැඩි පිරිසක් නැවත පදිංචි කරන්න හදනවා. අපි නැවත සාකච්ඡා කරමින් යනවා ඔබතුමා මතු කරපු ඒගොල්ලන්ගේ තියෙන සමාජ කටයුතු වල අවශ්‍යතාවයන් මත පදිංචි කරන්න. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න, ඒගොල්ලන්ට ජීවත් වෙන්නේ, ඒගොල්ලන්ගේ පවුල් වලට කොහොමද එන්නේ, ඒගොල්ලන්ගේ දරුවන්ට කොහොමද වෙන්නේ කියන දේ පදනම් කරගෙන ඕන් පදිංචි කරන්න. ඒ වගේම ඔබතුමා කිව්වා වගේම අපි නැවත ප්‍රතිපත්තියක් අපි පිළිබඳ විශේෂම නාගරික සංවර්ධන අධිකාරිය හදන්න යනවා. අඩු ආදායම් ලාභීන් පදිංචි කරනවා නම් ඒක රටේ මූලික නිර්ණායක ප්‍රමාණයක් හදනවා. ඒක මොන தත්ත්වය මත වුණත් ඒ නැවත පදිංචි කරනවා නම් ඔබතුමා ඔය කියපු ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයත්, ඒ වගේම මිනිස්සුන්ගේ පහසුකම් පිළිබඳ යම් නිර්ණායක ප්‍රමාණයක් හදන්න අපි යෝජනා කරමින් යනවා. අපි ඉදිරියේදී ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න.
0: වතුකම් කරු වැටුප් වැඩි කිරීමේදී කිසිදු කොන්දේසියක් පනවා නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්
3: නව වැටුප් වැඩි කිරීමේදී කම්කරුවන්ට දිනකට නෙළන දළු කිලෝ ප්‍රමාණයත් හෝ කළ යුතු වැඩ ප්‍රමාණය ඉහළ දමා තිබේද මේ වැටුප් වැඩි කිරීමේදී?
4: අපි මේ වැටුප් වැඩි කරනකොට අවබෝධතා ගිවිසුමට එළඹුණා. ඒ අනුව කම්කරුවට අමතර බරක් කිසිසේත් පීඩාව පටවන්න තීන්දු කරේ නැහැ. එහෙනම් මේ වැටුප් වැඩි කිරීම ලබා දෙන්නේ මෙච්චර දළු ප්‍රමාණය වැඩියෙන් කැඩුවොත් කියලා අලුතෙන් දළු ප්‍රමාණයක් අපි එකතු කරලා නැහැ. වෙනත් කිසිම කොන්දේසියක් දාලා නැහැ. රජයේ දිරිදීමනාවක් හැටියට 200ක් ලබා දෙනවා. වතු සමාගම් වැටුප් වැඩි කිරීමක් හැටියට 200ක දීමනාවක් ලබා දෙනවා. එහෙනම් ඒ සමහර තැන්වල අපිට වාර්තා වෙනවා ඒ විදිහට යම් වතු අධිකාරිවරුන් දැනුවත් කරලා තියෙනවා කියලා. එහෙම තැනක අපි කියනවා එහෙම අපිට දැනුම් දුන්නොත් ඒ සම්බන්ධයෙන් අදාළ මැදිහත්වීම් අමාත්‍යංශයකට අපි කරනවා. එහෙම කම්කරුවන්ට අමතර බරක් පටවන්නේ නැතුව ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා තමයි මේ වැටුප් වැඩි කිරීම වැඩි කරන්නේ.
3: නව වැටුප් වැඩි කිරීම නීත්‍යානුකූල නොවන බවට විපක්ෂයේ පක්ෂවල සමහර මන්ත්‍රීවරුන් කීප දෙනෙක් තර්ක කළා ඔබතුමා දන්නවා. ඒ සඳහා පැමිණිලිද කර තිබුණා. මෙම ගෙවන වැටුප ඉදිරියේදී ගැටළු සහගත විය හැකිද කියලා මම ප්‍රශ්න යොමු කරනවා මත.
4: එතකොට විපක්ෂයේ යම් යම් කණ්ඩායම් මේ සම්බන්ධයෙන් සැකසම්කා මතු කරා මේක දෙන්න පුළුවන් එකක් නෙවෙයි දෙන එකක් නෑ මේක බොරුවක් ආදී වශයෙන් මතු කරා. එතනින් එහා ගිහලා මන්ත්‍රීතුමේ කියන විදිහට සමහරු මේවා යම් යම් තැන්වල පැමිණිලි කරා අල්ලස් දූෂණයකට පැමිණිලි කරා මේක මුදල් අමාත්‍යාංශයට පැමිණිලි කරා මේවා සමහර තැන්වල පාර්ලිමේන්තුවේ යම් යම් කාරක සභාවල කතා කරලා මේක දෙන එක නීත්‍යානුකූල නෑ කියන තර්ක මතු කරා. නමුත් අපි මතක් කරන්න කැමති මීට අදාළ කැබිනට් තීන්දුව අරගෙන තියෙනවා මුදල් අමාත්‍යාංශයේ ඒකඟතාවයන් අරගෙන තියෙනවා මේ රටේ යම් යම් පූර්වාදර්ශත්වයට අමතරව තියෙනවා රජයේ ප්‍රතිපාදන පෞද්ගලික අංශවලට ලබා දීපු අවස්ථා නීත්‍යානුකූල ලෙස පෙරේ කරපු පැමිණිලි කිසි දෙයක් පළක් වෙන්නේ නැහැ මොකද මේ වෙනකොට අපි මාස 5ක් වැටුප් ලබා දීලා තියෙනවා එඳ කිසි ප්‍රශ්නයක් ඉස්සරහට කම්කරුවන්ට වෙන්නේ නැහැ.
0: දිටවා සුලකුණාටුවෙන් පූර්ණ නිවාස සහනය සිදු වතුකම්කරුවන්ට පවතින ගැටලු පිළිබඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විරාධ ක්‍රිෂ්ණන් මහතා ප්‍රශ්නයක් මතු කළේ.
5: ඔබ මේ වතුකම්කරුවන්ට ඔබතුමාගේ උත්තර හැටියට අර පූර්ණ හානි වෙච්ච කට්ටියට තවමත් මුදල් හම්බ වෙලා නැහැ. මොකද මුදල් හම්බ වෙන්නේ නැත්තේ ඒගොල්ලන්ට ඉඩම අයිති නැහැ කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒකට විසඳුමක් ඉස්සර හොයන්න ඕනේ. ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකක් අදලා මේ වතුකම්කරුගේ ප්‍රශ්නයක් නිමා කරන්න කටයුතු කරන්න ඕනේ කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
0: දිට්වා සුලකුණාටු මිබදටපත් වතුකම්කරු ජනතාවට නව නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කරුණු පැහැදිලි කළා.
4: මේක අවුරුදු 200ක් ඇදගෙන ආවා ඔබතුමත් ඇතුළු කණ්ඩායම් නියෝජන පාලන කාලේ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේක අවුරුදු 200ක් නෙවෙයි 100ක්වත් ඇදගෙන යන්නේ නැතුව මේ ප්‍රශ්නේ නිමා කරන්න බලාපොරොත්තු වෙන බව පැහැදිලි කරන්න කැමතියි. එඳ අපි වතු සමාගම් එක සාකච්ඡා කරලා විශේෂයෙන්ම මේ දිට්වා ආපදාවට ලක් වෙච්ච ජනතාව වෙනුවෙන් අදාළ ඉඩම් දැන් තෝරාගෙන තියෙනවා. තෝරාගෙන සේවා අවසන් අනුමැතියෙන් දක්වාම ගිහිල්ලා නැහැ සමහර ඒවා. අවසන් අනුමැතියෙන් ගත්තත් ඔබ දන්නවා NBR එකේ ආපහු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ගන්න ඕනේ. ඒවා අපි අනුමැති අරගෙන ඒවට අදාළ මූලික කටයුතු වේගවත් කරලා තියෙනවා. මේ කැබිනට් තීන්දුව මම ඉස්සල්ලා කිව්වා වගේ අපි අප්‍රේල් මාසේ 6 වෙනිදා ගත්තේ. එහෙනම් දැන් මාස දෙකක් තාම දෙකක් වගේ පිරලා තියෙන්නේ. ඒ සඳහා අදාළ කටයුතු කරනවා කියන එක ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි.
0: හෙට විවාදයට ගන්නේ විදුලි සංදේශ බදු සංශෝධන පනත් කිරුම්පත සහ මුදල් සංශෝධන පනත් කිරුම්පතයි. සමත කරන පනත් කිරුම්පත දෙවන වර කීමේ විවාදයේ සහ සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහභාගිතාවයේ දැක්වීමේ පනතේ නියෝගයන් අනිද්දා විවාදයට ගැන්වුවා. ලබන සිකුරාදා මහබැංකු පනත යටතේ වන රීති විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ඊට අමතරව රුපියල් බිලියන 20ක පරිපූර්ණක ඇසමේන්තුවද අනිද්දා විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබෙනවා. එන්න නමුණු කුල පස්සර මාර්ගයේ සංවර්ධනය කෙරෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 254කට අධිකයි. දිට්වා සුලකුණාටු හේතුවෙන් හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේවන විට සිදු කරනවා. ඒ යටතේ එල්ල නමුණු කුල හරහා පස්සර මාර්ගයේ සංවර්ධනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කිඩ්නින් සෙල්වරාජා සහ පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් පේසේන මහතාගේ මූලිකත්වයෙන් අබලම්ව පවතින කිලෝමීටර 3.5 කොටසක් මේ යටතේ පූර්ණ ලෙස නවීකරණය කෙරෙනවා. මාස 6කින් වැඩ අවසන් කිරීමට නියමිතයි. ඉදිකිරීම ආරම්භ කළ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිඩ්නින් සෙල්වරාජ් මහතා අදහස් පළ කළා.
6: අපට අදාළම නෑ මූණ බලලා වැඩ කරන්න. අපිට භාෂාව අදාළ නෑ. මොකුත් අදාළ නෑ. මේ මනුස්ස අපේ සමාජයට වැඩ කරන්න ඕනේ. මේ සමාජයට මොකක් හරි උඳ වැඩක් කරන්න පුළුවන් නම් ඒ වැඩ කරන්න ඕනේ කියන අදිෂ්ඨානින් තමයි අපි අද අලුත් රජයක් මැදියත් වෙලා ඉන්නේ. දැන් මේක විතරක් නෙවෙයි අර පැත්තේ මඩුල් සිම්පාර ඊට පස්සේ බටාවත් එම්ම පාරවල් වලට එම සල්ලි දාලා තියෙනවා. වැඩේ පටන් ගන්නවා අපි ඉක්මනට ඉවර කරමු.
0: මෙම ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවද අදහස් පළ කළා.
7: තරම මේ පාර සංවර්ධන කියන්නේ දායකනුවන්දලා එල්ල මාර්ග සංවර්ධන වලට සාමාන්‍යයෙන් මේ බලනකොට කෝඩි 260 ගණනක් වේ වෙනවා. ඒකෙන් සිංහල දෙමළ ජනතාව ලොකු ප්‍රයෝජනයක් ගන්න සුයන් බැකියාව ඒ වගේම ලොකු ලාභයක් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුවට අපි ස්තුති කරමු.
8: එදා මේ දිත්‍යා සුරිකුණා වෙන බොහොම අමාරු මේ රජී දුවන් නමුත් මේ බලාපොරොත්තුුනේ නැහැ. නමුත් මේ අපිට ලොකු සතුටක් මේ වගේ අමාරු වෙලාවක මේ රජී මැදිහත් වෙලා මිත්‍යර මේ ලොකු මේ මිලියන ගණන් වෙන් කරලා මේ පාර කරන්නේ කියන්නේ.
0: මෙතර ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියේ සංවර්ධන ව්‍යාපෘති තුනක කටයුතු ආරම්භ කෙරුණා. ගෝඹරන් කඩවල නගරයේ පදික මන්තියරු සකස් කිරීම සහ ගල්කඩවල මෙන්ම කරන්ගහවැව අතුරු මාර්ග සංවර්ධන ව්‍යාපෘතිර ඇතුළත් වැල්කෙන මුදල රුපියල් මිලියන 50ක් මෙම ශ්‍රේදී දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අග්නිමන මහතා කියා සිටියා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ මූලිකත්වයෙන් කොළඹ කේන්ද්‍ර කරගනිමින් පොසොන් කලාපයක් පැවැත්වීමට ජනාධිපති කාර්යාලයේ කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර නායක මහතා සහ ජාතික බාලදක්ෂ පොසොන් කලාප කමිටුවේ නියෝජිතින් අතර සාකච්ඡාවක් පැවැතුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඒ අනුව පොසොන් කලාපයේ ලබන 28 සහ 29 දින උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම යටතේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතයි. පොසොන් කලාපයේ ලේකම් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම කේන්ද්ර කරගනිමින් පැවැත්වෙනවා. තොරණ, පහන්කූඩු, මීන්තලා අනුරු, භක්ති ගීත, දන්සල් මෙන්ම ආගමික ප්‍රබෝධය සහ සංහිඳියා වැඩිදුණු කෙරෙන වැඩසටහන්ද පොසොන් කලාපයට ඇතුළත්. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් නිවාස වැඩසටහන දිවිනි පුරා ක්‍රියාත්මක කරනවා. ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූලික ප්‍රතිපාදන යොදා ගනිමින් නිවාස සංකීර්ණයක් සහ අඩක් නිමකල නිවාස 50ක් නැවත ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10ක මූල්‍ය චෙක්පත් ප්‍රදානයක් සිදු කරනවා. ඒ නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව අරලගං විල පිඹුරත්තෑව ප්‍රදේශයේ මෙම නිවාස ඉදිකෙරෙනවා. චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්මින් අමාත්‍ය ටීබී සරත් මහතා මෙලෙස අදහස් පළ කළා.
9: ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ ස්වභාවික විපතකදී වෙන් කරපු විශාලතම මුදල මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරේ වර්තමාන 50,000. වෙන් කර දැන් ගෙවල් හදාගෙන යනවා. ලස්ස 50 ගෙවල් හදන්න බෑකෝ. දැන් හදනවා. දැන් මෙතනත් ආපුවාම කිව්වා ලස්ස 5ක් විනාශ වෙච්ච ගයක් තියෙනවා. අපි මේ දීපු ගෙවල් ඇතුලේ ලස්ස 5ක හානියක් වෙච්ච ගයක් තියෙනවා. ලස්ස 5ේ ගෙවල් හානි වෙච්ච ගෙවල් වල දැන් දීගෙන යනවා. 1000 ගානකට මේ පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් දෙනවා. ලස්ස 50 විනාශ වෙච්ච ගෙවල් 200 ගානක් තියෙනවා නේ. 280 ගානකට වැඩිය තියෙනවා. අපි ඒවත් දැන් දෙන්න පටන් අරන් තියෙනවා. දැන් ලංකාපුර පොළොන්නරුව වැඩ පටන් අරන් තියෙනවා. දිමුලා කරත් වැඩ පටන් අරන් තියෙනවා.
0: මෙතර පාදුක්ක මලකල ප්‍රදේශයේ සිර නිවසක් නොමැති තරුණ යුවලකට තමන්ගේම නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සීතාවක සහ පාදුක්ක පාදශිල ලේකම් කොට්ටාසවල අඩු ආදායම්ලාභී පවුල් 10ක් මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා.
10: මේ වැඩසටහන කලිනුත් ක්‍රියාත්මක වෙච්ච වැඩසටහනක්. නමුත් ඒ මොහොතේදී ලබා දීලා තියෙන උපරිම ලක්ෂ 3000ක් වගේ මුදලක්. නමුත් නව රජය විශේෂම ගරු ජනාධිපති අනුර සානායක ජනාධිපතිතුමා ඒවයි තියෙන ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමන්ගේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් භාණ්ඩාගාරයේ හැකියාව අනුව සාධාරණව නැවත අය නොකර ගන්නා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමේ වැඩසටහන යටතේ තමයි මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට මේ වගේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. විශේෂම නව රජයේ තියෙන මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ තියෙන විධිමත්භාවයේ සහයේ වැඩ කටයුතු නිසා තමයි අපට වගේ ජනතාවට රාජ්‍ය ආදායම නැවත පෙරලා ජනතාවගේ උමනා එපාකම් වෙනුවෙන් යොදවන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
0: තලපතුකඩ අවන්හලක අද පෙරවරුවේ ගින්නක් කටගෙන තිබෙනවා. ඉන්තුවාල් ලැබූ 4 දිනක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ගින්න සමග ගොඩනැගිලි සිරවිසිරි 3 දිනක බේරාගෙන තිබෙනවා. කෝට්ටේ මහනගර සභාවට ඇන් ගින්නිමන් රථ 3ක් යොදා ගනිමින් ගින්න පාලනය කෙරුණා. ගෑස් කාන්දුවකින් ගින්න හටගෙන නැති බවයි පොලිසිය සැක කරන්නේ. ගින්න සීග්‍රින් පැතර ගියද අසලපිරි වෙළඳසැල්ලඹලට පැතර යාම වැළැක්වීමට ගින්නිවල බටින් කටයුතු කර තිබෙනවා. අලිමංකඩ නිදහස් කිරීම සඳහා රජයේ පීවරගෙන නැති බව අමාත්‍ය ධම්මික පටබැඳිගේ මහතා ප්‍රකාශ කළා. ජගත් පරිසර දිනයට සමගාමීව එම කටයුතු සිදු කරනවා. නව වැඩි පිළිවෙල සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා.
11: ජුනි මාසේ 5 වෙනිදාට යෙදුණු ජගත් පරිසර දිනයේ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අලිමංකඩ 3ක් විවෘත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා. වැටහිර කන්ද කොහලංකල කියන අලිමංකඩ 2 හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ඒ වගේම හඳපානාගල අලිමංකඩ මොණරාගල දිස්ත්‍රික්කයේ. ඊට අමතරව අපි පසුගිය කාලේ වනාන්තරවල ඉන්න අලියතුන් සංරක්ෂණය සඳහාත්, ඒ වගේම අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහාත් විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබුවා. එයින් තවත් එක් විශේෂ ක්‍රියාමාර්ගයක් තමයි අපේ රටේ අලි කළමනාකරණ රක්ෂිත ඇති කිරීම. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය මීට අවුරුදු කීපයකට කලින් තමා ප්‍රකාශයට පත් වෙලා තිබුණේ. 2026 ජනවාරි 30 වෙනිදා අපි හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ නීති හා රෙගුලාසි ගැසට් කරනු ලැබුවා. ඊට අදාළ මෙහෙයුම් කමිටුව නම් කරලා ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ ලි මිනිස් ගැටුම කළමනාකරණය කරද්දී අපි දැකපු දෙයක් තමයි මානව සම්පතේ සහ භෞතික සම්පත්වල හිඟය. එන අපි වනසත් අඩවි ආරක්ෂකයන් 149ක් සහ වනසත්තු නියාමකයන් 381ක් බඳවා ගනු ලැබුවා. අලිවැට සහායකින් හැටියට 3500ක පිරිසක් බඳවා ගනු ලැබුණා. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් තවත් මුළු ගණන 5000ක් වන විදිහට වන ජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනු ලැබුවා. වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන ට්‍රැක්ටර්, අට්‍රැක්ටර්, කැබ් රථ සහ බයිසිකල් මිලදී ගැනීම සඳහා අපි මැදිහත්වලා මේ මිලදී ගැනීම දැන් සිදු කරමින් පවතින.
0: ඩෙංගු මර්ධනය සඳහා සියලු පාර්ශ්ව එකඟතාවන් එකවන්ම ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඒ ඩෙංගු අවදානම් තත්ත්වය තවත් ඉහළ යාම හේතුවෙන් දින තුනක ඩෙංගු මර්ධන වැළපිළිවෙලේ ආරම්භක දිනේ පමණක් මදුරුවන් බෝ වූ සහ බෝ විය හැකි ස්ථාන විශාල සංඛ්‍යාවක් හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. තුන්දින ඩෙංගු මර්ධන විශේෂ ජාතික වැඩසටහනේ දෙවන දිනේ අදයි. ආරම්භක දිනේ වන ඊයේ පරීක්ෂ 70,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කෙරුණා. ඒ අනුව ඩිවෙස් පාසල් සහ රාජ්‍ය ආයතන ඇතුළු ස්ථාන රැසක මදුරු කීර්තියන සහිත ස්ථාන හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එම ස්ථාන අයිතිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ බැඩපල්ල අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා කියා සිටියා. දිස්ත්‍රික් 14ක සෞඛ්‍ය වෛද්‍යාධිකාරී කොට්ටාස 72ක හිටන් ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. හිටපු රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කරගෙන බව මාධ්‍යවේදී තරුණ ජයවර්ධන ප්‍රකාශ කළා. ඒ සාධනූපහණි 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් තරුණ ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන අධිකරණ කටයුතු වාර්තා කරන මාධ්‍යවේදියෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන් තොරතුරු ගවේෂණය කරන බවද ඔහු කියා සිටියා.
12: අසාත් මවුලානාගේ ප්‍රකාශයක් මත හෝ චැනල් 4 අනාවරණයක් මත නෙමේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ කරුණු වාර්තා කරමින් කිව්ව අපිත් උසාවිය අහගෙන හිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි ඩබ්ලිව් තිලකරත්න මහත්මයා, ඊළඟට නිශාන්ත සොයිස මහත්මයා, ප්‍රසාස් නරසිංහ මහත්මයා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්මයා, රජයේ රස පරීක්ෂක, මේ වගේ පිරිසකගෙන් ගත්තු කට උත්තර සහ මම කලින් කිව්ව යුද හමුදා ඔත්තු කරුඹන්ගේ කට උත්තර, මේ සමහර අය මහේස්ත්‍රාත්තුමයි ඉස්සරහා රහස් ප්‍රකාශ පවා දීලා තියෙනවා. ඒවැයෙන් අනාවරණය වෙච්ච තොරතුරු මත තමයි සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ. ප්‍රධාන වශයෙන්ම හටුවා පිටිය පල්ලිය බෝම්බ කරුවන්ට පෙන්වීම සම්බන්ධයෙන් ඒකට මේ පෙත්ත කියන කෙනා කට උත්තරයක් දීලා කියලා තියෙනවා. සුරේෂ් සලේ මහත්මයා කතා කරලා පාසු ප්‍රහාරය මාස 2-3කට කලින් කතා කරලා කිව්වා හමුදාවේ පිරිසකට අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට මීගමුවේ සියලුම පල්ලි සහ පන්සල් තියෙන ඒවා ග්‍රිඩ් ටික මේ ස්ථානීය පිහිටීම අරගෙන දෙන්න කියලා. ඊට පස්සේ ඒක අරගෙන දුන්නේ. ඒක අරගෙන දුන්නාට පස්සේ මුස්ලිම් කණ්ඩායමක් කිව්වා මුස්ලිම් ගම්මාන පෙන්වන්න කියලා. සුරේෂ් සලේ තමයි ඌවේ. එතකොට මුස්ලිම් ගම්මාන නෙමෙයි ඒගොල්ලෝ මේ කටුව අපිට දේවස්ථාන ඇතුළත දේවස්ථාන කීපයක් සහ ඒවට යන පාරවල් තමයි බැලුවේ කියන එක ගැන දීර්ඝ ප්‍රකාශයක් දීලා තියෙනවා. මහේස්ත්‍රාත්තුමා අධිකරණයේදී කිව්වා සුරේෂ් සලේට විරුද්ධ කටුව පිටියේ පල්ලිය පෙන්වන්න දායක වුණා කියන එක ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා අධිකරණය පිළිගන්නවා කියලා. ඒක ඊට පස්සේ රූමිගේ ප්‍රකාශය. සුරේෂ් සලේ මහත්මයා යුද හමුදා ඔත්තුකරු නිදහස් වුණාට පස්සේ ගිහිල්ලා ඒ රූමිගේ ඔත්තුකරු අතරමුණ ගන්නවා. යුද හමුදා බුද්ධියංශෙම්ම අරන් TID එකට බාර දෙනවා. තියන් ඉඳලා ඒ ආණ්ඩු මාරුණාට පස්සේ ඔහු නිදහස් කරනවා. නිදහස් කළාට පස්සේ කොළඹ හෝටලයකදී සුරේෂ් සලේ මහත්මයා කියලා සොරි කිව්වා කියලා තියෙනවා. ඊට පස්සේ අනිත් ප්‍රකාශය තමයි ඔය සාරා ජස්මින්ට 3 වෙනි DNA එකක් කරන්න බලපෑම් කළා සහ විමර්ශන වල බලපෑම් කළා කියන චෝදනාව. මේ ටිකට තමයි අත්තරමුණට ගත්තේ නැතුව හන්සේල අසාත් මවුලානාගේ හෝ චැනල් 4 ප්‍රකාශයකට නෙමේ සුරේෂ් සලේ අත්තරමුණට ගත්තේ. ඒ වෙනකොට ඇත්තටම එහෙම ගණ්ඩ වුණනම් 2024 රුමාරු වෙලා මේ පැමිණිල්ල ආපු ගමන්ම ගිහිල්ලා ගන්න පුළුවන්නේ. අවුරුද්දක් බලන් ඉන්න අවුරුදු දෙකමාරක් බලන් ඉන්න ඕනේ නෑනේ.
0: විමර්ශන වලට බාධා එල්ලවන බවද තරිඳු ජයවර්ධන ප්‍රකාශ කළා.
12: සුරේෂ් සලේ මහත්මයාගේ සහෝදරයා විතරක් කිව්වා විමර්ශන කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ මහත්මයා මන් දන්නේ එයා කමාන්ඩෝ කිරු මහත්තයෙක්. ඒ මහත්තයෙක් නිසා වින්දත් එහෙම කියන්නේ නැත්තේ. එතකොට අනිත් හැමෝම කියන්නේ විමර්ශන වුණ නැහැ. මහමුලකාරයෙක් නැහැ. අපි කියන්නේ මහමුලකාරයෙක් හරි කවුරු ඉන්නවා විමර්ශන කරන්න. මේගොල්ලෝ සම්බන්ධයක් නැත්තම්. මේගොල්ලෝ මේකට ගෑවිලාවක් නැත්නම්. ඇයි බය වෙන්නේ විමර්ශන කරන්න? ඉතින් අපි කියන්නේ විමර්ශන කරන්න අවස්ථාව හදලා දෙන්න. එතකොට මහජනතාව විදිහට ඇත්තටම මේක තීරණාත්මක වෙලාවක්. අපේ ආර්ථිකයට ලොකුම බලපෑමක් වුණ එකක්නේ පාසු ප්‍රහාරය. ලොකුම බලපෑමක් වුණානේ ඒකින් ද. දැනටත් මේ තියෙන තත්ත්වයට ඒක හේතු වුණා. ඊළඟට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා ලංකාවේ මේ ආර්ථික අපරාධ වලට මහින්ද රාජපක්ෂ ඇතුළු මේ හිටපු දේශපාලන කණ්ඩායමක් වගේ කියන්න ඕනේ කියලා. ඒ දේශපාලන කණ්ඩායම බලයට එන්න නම් පාසු ප්‍රහාරය කළේ කියලා දැනට අනාවරණ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ විමර්ශන ඉස්සරහට යන්න දෙන්නේ නැහැ කියන්නේ නැවත වතාවක් රට ආර්ථික අතනොත් අගාධයට වැටෙන්න පුළුවන්. පෙට්‍රල් ගණන් වැඩි ඩීසල් ගණන් වැඩි කිය ඒක නෙවෙයි. ඒක කතා කරන්න ඕනේ ඒක මිනිස්සුන්ට දැනෙනවා. මේක තව වැඩි වෙන්න පුළුවන් මේකේ හරි විමර්ශනයක් නැතුව නැවත වතාවක් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න දුන්නොත්. ඒක තමයි තියෙන භයානකම. ඒක මං හිතන්නේ මහජනතාව විදිහට තේරුම් ගන්න ඕන.
0: ව්‍යාජ ඩොලර් නෝට්ටු ළඟ තබාගෙන සිටි කාන්තාවක් මුල්ලේරියාව කොටිකාවත ප්‍රදේශයේදී ඒ අත්අඩංගුවට තිබෙනවා. 53 හැවිරිදි ඇය කොටිකාවත ප්‍රදේශයේම පදිංචි කාර්යයක්. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් ව්‍යාජ ඩොලර් නෝට්ටු සන්තකය තබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කළා. සැකකාරී නිත්‍යානුකූල ඩොලර් මුදල් අගයට සාපේක්ෂව අඩු මුදලකට ප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයන් තුරදී විවිධ පුද්ගලින් වෙත අලෙවි කරන බවටයි විමර්ශනවලින් අනාවරණය වුණේ. මුල්වස්සාවේ නිත්‍යානුකූල ඩොලර් නෝට්ටු කිහිපයක් ගැනුම් කරුන්ට ලබා දී ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන පසුව ව්‍යාජ නෝට්ටු ලබා දෙන බවටත් අනාවරණය වුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණයෙන් පසු සැකකාරීගේ නිවසේ තිබී ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු 6300ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීම අත්‍යවශ්‍ය බව ඉරානයේ සහ ඊශ්‍රායලයේ නිවේදනය කළා. ඒ සටන් විරාමයේ උල්ලංඝනය කරන්නේ නම් යලිත් ප්‍රහාර එල්ල කරන බවයි දෙපාර්ශ්වයම පවසන්නේ. අප්‍රේල් මාසයේදී ඉරානයේ සහ ඊශ්‍රායලයේ අතර එළඹ එකඟතාවයෙන් පසු පළමුවරට ඊයේ ඉරානය ඊශ්‍රායලයට මිසයිල් ප්‍රහාර එල්ල කළා. ඊශ්‍රායල් ලෙබනනට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරාන මිසයිල් ප්‍රහාරවල ප්‍රතිචාර දැක්වීමෙන් බලකින් ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුට දැනුම් දී තිබුණා. ඒ අනුව දෙපාර්ශ්වයම ප්‍රහාර එල්ල කිරීම අතට වා තිබෙන්නේ. ඊශ්‍රායල් ලෙබනනින් ප්‍රහාර එල්ල කළහොත් යලි ප්‍රහාර දෙන බව ඉරානය නිවේදනය කළා. ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාර එල්ල කිරීම නතර කළද ඉරානයේ සහ ලෙබනනින් සමග ඇති ගැටුම් අවසන් කර නොමැති බවයි. ශ්‍රී ලංකා ඒකණ්ඩායම සහ ඉන්දියා ඒපිල අතර පළමු එක්දින ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාසියවාසී හිමිකරකත් ඉන්දියා ඒකණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව ක්‍රීඩා කරන ඉන්දියා ඒකණ්ඩායම කඩලු තුනක් තැබී ලකුණු 100ක් ලබා සිටිනවා. බොහෝ දිනකගේ අවධානය දිනාගත් යෝන් ක්‍රීඩක සූර්යවංශී ලකුණු 14කට දවා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331 ලංකා බැංකු සේවා මධ්‍යස්ථාන ආරම්භ කර තිබෙනවා. ඒ සම්පූර්ණ කළේ වැලිපිටිය තැපල් කාර්යාලයේ ලංකා බැංකු නියෝජිත බැංකු ඒකකය අද ආරම්භ කරමින්. ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාවට බැංකු සේවා සලසා ගත හැකි බව ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ඩී ලියනගේ මහතා ප්‍රකාශ කළා.
13: ජාතිය මහා පහන්තම ලංකා බැංකුවට අද සුවිශේෂී දිනයක් බවට පත් වුණා. ඒ තමයි වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ පිහිටි විශේෂම තැපැල් කාර්යාලයේ ලංකා බැංකු නියෝජිත බැංකු ඒකකයක් BOC කනෙක්ට් බැංකු ඒකකයක් විවෘත වුණා. මෙය සුවිශේෂී වන්නේ මෙන්න මේ කාරණය හින්දා ලංකාව පුරා පිහිටි 331ක් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යයක්ම ආවරණය වන පරිදි ලංකා බැංකුවේ සේවා මධ්‍යස්ථාන මේ සමගින් ස්ථාපනය වෙනවා. දැනේ මේ ඓතිහාසික සිද්ධියක් කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා තැපැල්ත් සමග ඒකාබද්ධවයි අද මේ කටයුත්ත ලංකා බැංකුව ඉදිරිපත් කරේ. ඉතින් මෙතනින් පසුව විශේෂයෙන්ම ගනුදෙනු සඳහා පුරවැසියෙකු ලෙස ඔබට තිබෙන අයිතිය අපි ගරු කරන අතරේ ඒ සඳහා අවශ්‍ය පසුබිම ලංකා බැංකුව සකස් කරා කිව්වත් වැරදි. ඉතින් මේ පිළිබඳව ප්‍රචාරයක් ලබා දෙන්න අපහා එක්ුණාට ඔබ ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ හා සම්බන්ධව අපි ලංකාවේ සියලු දෙනාට ආරාධනා කරනවා ඔබගේ බැංකු පහසුව කටයුතු කිරීම සඳහා ළඟම තැපැල් කාර්යාලය සමග සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා කියන කාරණේ.
14: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: හිටපු නියෝජ්‍ය ඇමති සරණට බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඩේ රුපියල් ලක්ෂ 18ක්. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය. තලවතුකුඩ ආපන ශාලාවක ගින්නෙන් 4කට තුවාල. දිටාවින් විනාශ වූ ඇල්ල නමනුකුල පස්සර මාර්ගයේ සංවර්ධනයට මිලියන 250ක්. ව්‍යාජ ඩොලර් නෝට්ටු 6300ක් සමග කාන්තාවක් අත්අඩංගුවට. ප්‍රහාර නවත්වන බවට ඉරානයේ සහ ඊශ්‍රායලයෙන් නිවේදන. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. Then Health Watch විශේෂාංගය.
15: Health Watch. ඔබ වෙනුවෙන් විමසෙන්නේ ඔබ වෙනුවෙන් විමසෙන්නේ.
16: Meningitis එමත් නැත්නම් මොලේ උන මේ දිනවල වැඩි වශයෙන් පැතිරෙන බවට සෞඛ්‍යංශ පසුගියදා අනාවරණයක් කළා. මාතර දිනියාය ප්‍රදේශයෙන් පළමුවෙන් වාර්තා වූ රෝගී තත්ත්වය තවත් ප්‍රදේශ කිහිපයකම වාර්තා වූ අතර වැඩි රෝගීන් පිරිසක් දරුවන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. එනිසා මෙනින්ජයිටිස් රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමු වන්නේ. එවනුවෙන් අපි සම්බන්ධ කරගන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතාව. ડોક્ટર මේවන විට රෝගීන් වාර්තා වී තිබෙන ප්‍රදේශ මොනවද?
17: මේවන විට රෝගීන් ප්‍රධාන වශයෙන් අපිට වාර්තා වෙලා තියෙනවා මේ රෝගට පිළියාවේ මාරම්බුනේ දෙනියාය ප්‍රදේශයෙන්. ඉන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ තෙල් දෙනියා වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිටිල්ල ගස්කඩ ඊට අමතරව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලියතලාව ඒ වගේම වැලිමඩ බදුල්ල ආශ්‍රිත ප්‍රදේශ ගණනාවකින් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව මේ රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වුණු බවට දැනට වාර්තා තියෙනවා ප්‍රදේශ ගණනාවකින් නම තාම අවුරු කරගනිමින් පවතින්නේ. මෙන්න වැදගත්ම කාරණය තමයි මේ එන්ටරෝ වෛරස් කියන වෛරස කාණ්ඩය නිසා ව්‍යාප්ත වන බෝ වෙන මේ මොලේ වල රෝග තත්ත්වය සාමාන්‍යයෙන් අපි දකින්නේ නමුන් අතර පමණයි. ඉතාම අඩු ප්‍රමාණයක් තමයි වැඩිහිටි පිරිස අතර මේ රෝග තත්ත්වය අපි දකින්නේ.
16: මෙම රෝගී තත්ත්වය පෙතර යාමට බලපාන ප්‍රධාන හේතු සහ ඉන් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද?
17: මේක පැතිර යන්නේ අපේ විසින් ජලය සහ ආහාර, ඒ වගේම අනිත් පැත්තෙන් ශ්වසන පද්ධතිය සහ සමීප ආශ්‍රයෙන් තමයි මේ රෝගී පැතිර යන්නේ. එනිසා මේක අපිට වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. අනිත් පැත්තෙන් වැදගත් වෙන්නේ තමයි දැන් මේක මේ එන්ටරෝ වෛරස් මොලේ උන රෝග තත්ත්වය සාමාන්‍යයෙන් අපි සංකූලතා දකින්න ඉතාම අවම වශයෙන් මරණ පවා බලාපොරොත්තු වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් බොහෝ දුරට මේ රෝග තත්ත්වය වැළඳලා දින 5-7 අතර කාලයකදී මේ රෝග තත්ත්වය සමනය වෙලා
16: මෙම රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ පවත්වපු විශේෂඥ කණ්ඩායම් ප්‍රජා ජල ව්‍යාපෘති පිළිබඳව අනාවරණයක් සිදු කර තිබෙනවා නේද?
17: මුලින්ම මේ රෝග තත්ත්වය වාර්තාවනේ දෙනියාය කොටපොළ ප්‍රදේශයේ මේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් කේන්ද්‍ර කරගනිමින්. එතකොට ඉන්න අනතුරුව දැන් මධ්‍යම සහ ඌව පළාත් වලත් මේ ප්‍රජා ජල ව්‍යාපෘති කේන්ද්‍ර කරගනිමින් තමයි මේ රෝග තත්ත්වයේ ව්‍යාප්තියක් ආරම්භ වෙනවා. ඒ ව්‍යාප්තිය තියෙනවා කියන කාරණය අපි නිරීක්ෂණය කරන්නේ. ඒ නිසා එතනදී තාම පැහැදිලිව මේ ජල මූලාශ්‍ර තබා ගැනීම විශේෂයෙන් ශ්‍රී ලංකා පුරා ප්‍රජා ජල ව්‍යාපෘති 5000කට අධික ප්‍රමාණයක් තියෙනවා. පාදන මණ්ඩලයට මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා. මේවා ක්ලෝරිනීකරණය, පිරිසිදු කිරීම, ප්‍රමිතිය පවත්වා ගැනීම කියන කාරණේට. ඒක පොදුවේ විශේෂයෙන් පානීය ජලය හරහා තමයි මේ රෝග තත්ත්වය පැතිරියාමේ වැඩිම අවධානමක් තියෙන්නේ. ඒ නිසා පානීය ජලයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් බරපතල වගකීමක් තියෙනවා.
16: මෙනින්ජයිටිස් සහ වෙනත් වෛරස් රෝගී තත්ත්වයන් වෙන්කර හඳුනාගන්නේ කොහොමද?
17: අතර මේ දාස්වල සාමාන්‍ය වෛරස් ආසාදන මේ මොලේ උන ඉතාමතරව ශ්වසන පද්ධතිය රෝග තත්ත්වයන් වගේම ඩෙංගු උනත් වේගයෙන් අපි දකිනවා ජනතාව අතර පැතිරීම පවතිනවා. සාමාන්‍යයෙන් මේ මොලේ උන රෝග තත්ත්වයේදී අපි දකින රෝග ලක්ෂණ බවට පත් වෙන්නේ ඉන්න ඒ වගේම අධික ශිෂ්‍යරදය, ආලෝකය එළිය දිහා බලනකොට ඇස්වල ඇතිවන අවස්ථාවේ හෝ ශිෂ්‍යරදය, කෑම රුචිය, වමනය, බෙල්ලේ තදගතිය ආදී ආදී රෝග ලක්ෂණ. ඒත් මේවා නිශ්චිතවම මේ රෝග ලක්ෂණ එන්නේ මෙනින්ජයිටිස් රෝගය නිසා අධික සමහර අවස්ථාවල අපිට කියන්න අපහසු වෙන්න පුළුවන්. මොකද අනෙකුත් වෛරස ආසාදනවලදී මේ වගේ රෝග ලක්ෂණ ඇති වීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා. දැන් මේ නිසා වැදගත් වෙන කාරණේ තමයි විශේෂයෙන් ඔබේ දරුවාට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. වෛද්‍යවරයා ඔබේ දරුවා පරීක්ෂා කරලා බලලා තීරණය කරයි මොන විදිහේ ප්‍රතිකාරද මොන වගේ පරීක්ෂණද සිදු කරන්න ඕනේ කියන කාරණේ. ඒක රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් මේ දරුවා නිවසේ තබා ගැනීමත් අපි හිතනවා මේ මොහොතදී ඔබේ වගකීමක් හා යුතුකමක්.
16: ඒ වගේම ડોක්ටර් මේ වෙලාවේ ඔබ ජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද?
17: අනිවාර්යයෙන්ම ඔබේ දරුවාට ඩෑඩ් සේදීම සහ මුවාවන්න පැනදීම කියන එක ෆේස් මාස්ක් එක පැනදීම කියන කාරණාවලදී වැඩි අවධානයක් යොමු කරන්න. පුංචිම දරුවා සම්බන්ධයෙන් පාරිදුක මේ කාරණා සිද්ධ කරන අමාරුයි කියලා අපි දන්නවා. නමුත් වැඩිමහල් දරුවෙක් නම් මේ කාරණා සම්බන්ධයෙන් ඔබේ දරුවාට කියලා දෙන්න. අනිත් වැදගත් දේ තමයි නිවසේ භාවිතා කරන පානීය ජලයේ පිරිසිදුකම තහවුරු කරගන්න. හැම වෙලාවෙම උණුතර නිවාගත් ජලයේ භාවිතා කරන්න. ආහාර පිළියෙල කිරීමේදී පිරිසිදුකම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබේ දරුවාට කියලා දෙන්න මෙතනදී වතුර බෝතලය පන්ති නිරුපදෙක්ක හුවමාරු කර ගැනීම පුළුවන් තරම් අවම කරගන්න කියන කාරණේ. කෑම ටික වතුර බෝතලයේ හුවමාරු කර ගැනීම තුළ මේ රෝගිය සැතිර යාමේ අවධානමක් තියෙනවා. ඊට අමතරව පාසල් උපකාරක පන්ති, ඒ වගේම දහම් පාසල් දිවාසරතුම් මධ්‍යස්ථාන ආදී ඒදී පිරිසිදු ජලය භාවිතා කිරීම, පිරිසිදු කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා.
16: අධික උණ සමග බෙල්ල හැරවීමේ අපහසුතා සහිත ලක්ෂණ තිබේ නම් මේ දිනවල සැලකිලිමත් වීම ඉතාම වැදගත්. එහෙම ලක්ෂණ තියෙනවා නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වගේම ආහාර සහ බීමට ගන්නා ජලයේ පිරිසිදුභාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමෙන් මෙනින්ජයිටිස් වගේම බොහෝ රෝගවලින් ආරක්ෂා වීමේ හැකියාව පවතින බවයි Health Watch සිහිපත් කරන්නේ.
15: Health Watch ඔබ වෙනුවෙන් විමසෙන්නේ ඔබ වෙනුවෙන් විමසෙන්නේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
18: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: راتت واقع كينا راديو
1: دول دول هاي من ادي هاتا لي هاي
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා යනවා යනවා
4: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
3: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: Radio ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Lakhanda Radio ITN.

0: দশমপাহ অনুতনায় দশমহাত লাখান্ড রেডিও আইটিএন সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলা পাসরেখাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: තලපතුකුඩ හන්දියාසන්නේ අවනලක ඇතිවූ ගින්නින් තුවාල් ලබා රෝහල් ගත කළ පුද්ගලින් තුන්දෙනාම මිය ගොස් තිබෙනවා. අද පෙරවරුවේ මෙම අවන්හලේ ගින්න හටගත්තා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කෝට්ටේ මහනගර සභා ගින්නිවන ඒකකය රථ තුනක් යොදා ගනිමින් ගින්න වැඩ පැවැත්වීමටයි කටයුතු කළේ. කිහිප දෙනෙකු බේරා ගැනීමට හැකි වුණා. පිරිසුන් තුවාල් ලැබූ තුන්දෙනා කොළඹ ජාතික රෝහල්ටයි ඇතුළත් කෙරුණේ. කෙසේ වෙතත් ඔවුන් මිය ගොස් ඇති බව ජාතික රෝහල සඳහන් කළා. ගෑස් කාන්තුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට පොලිසිය සැක පල කරනවා. තලංගම් පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. ඉරානයේ සහ කියුබාවේ ප්‍රබල භූකම්පන දෙකක් හටගෙන තිබෙනවා. ඉරානයේ දකුණු හෝමෝසී පළාතේ සර්ගාස් ප්‍රදේශයේ කිලෝමීටර 22ක් ගැඹුරින් භූකම්පනය හටගෙන ඇති බවයි අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. ඒ ප්‍රබලත්වය රිචමාපංක පහක්. කියුබාවේ වෙල්ලට උපෙනවන මුහුදේ කිලෝමීටර 10ක් ගැඹුරින් භූකම්පනය හටගත්තා. ඒ රිචමාපංක 6.1 ප්‍රබලත්වයකින් යුතු බවයි අමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. මෙම භූකම්පන දෙකෙන් ජීවිත හුදේපල හානි සිදු නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවල් එක පහු වෙලා විනාඩි 11 වෙලාව ලස්සන වෙලාවක් නේ. අද ජුනි මාස 9 වෙනිදා අපි අඟහරුවාද දවසක මුණගැහෙන්නේ. මම වැඩි යෝජනා කරන මෙහෙම දෙයක්. කිසි කෙනෙකුගේ ජීවිතයේ අඩුපාඩු හොයන්න යන්න එපා. තනතන ඒවා දැනගත්තත් ඔය කියන්න යන්න එපා. මොකෝ දන්නවද? වචන කියන්නේ ඊතල වගේ. අපි දන්නේ අපි ඒ ඊතල විදින ප්‍රමාණයට ඒ කෙනාගේ හදවත කොච්චර ගැඹුරට තුවාල වෙනවද කියලා. ඒක නිසා කිසිම හැඟීමක් අපිට නැහනේ. අපිට වචන පිටකරන එක ගැන විතරයි අවධානය දෙන්නේ. අපේ හිතේ තියෙන අහවැයන් පිටකිරීම ගැන විතරයි අපේ අවධානය දෙන්නේ. හැබැයි ඒ වචන ඇහිඳ ගන්න හිතක් කොච්චර දුරට තුවාල වෙනවද කියන දේ ගැන ඔයා සැලකිලිමත් වෙලා තියෙනවද කවදම හරි දවසක? හුඟක් වෙලාවට අපි වචන වලින් රිද්දන්නේ වචන වලින් ගහන්නේ අපි හුඟක්ම ආදරය කරන මිනිස්සුන්ට. අපි නොදන්න මිනිස්සුන්ට අපි සාමාන්‍යයෙන් රිද්දන්න වචන පාවිච්චි කරන අඩුයි. හැබැයි අපි හොඳටම දන්න අපි හොඳින්ම ආශ්‍රය කරන අපි ගොඩාක්ම ආදරේ මිනිස්සුන්ට අපි වචන කියන ඒතල ඇත්තටම විදිනවානේ. අපි නොහිතා වුණත් හිතලා වුණත් ඒ දේ ඉබේම සිද්ධ වෙනවා. ඔය දේ පාලනය කරගන්නවට පුළුවන්කමක් තියෙනවා නම් සම්බන්ධතා පවත්වාගෙන යාමේදී ඔයා හරි ඉස්සරහින් ඉන්නවා කියන දේ මම මතක් කරනවා. වචන කියලා කියන්නේ සමහර වෙලාවට කෙනෙක්ගේ හිත සූපත් කරන දෙයක්. තවත් වෙලාවකට කෙනෙක්ගේ තියෙන මානසිකත්වය සම්පූර්ණයෙන්ම කඩා බිඳලා ඉහිරන දෙයක් වෙන්න පුළුවන්. මම ඔයාට යෝජනා කරන්නේ ඔයා වචන වලින් මිනිසුන්ගේ හිත සනසන මනුස්සයෙක් වෙන්න. එහෙම මිනිස්සු මේ ලෝකෙට හරිම අඩුයි. ඒ අඩුව පුරවන්න ඔයා මේ ලෝකෙට ආපු එක ගැන මට හරිම සන්තෝෂයි. ඒක නිසා ඒ අඩුව පුරවන්න කියලා මම ඔබට යෝජනා කරනවා. අද තැන හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න. All time waits with Charmy. අපි හමු.

0: නාකන්ද රේඩියෝ ITN
1: දවල් 1යි වෙනාඩි 17යි
2: අම්රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Kanda Radio ITN.
1: දවල් එකයි වෙනාට වෙස්සයි වෙලාව 0.7 0.3 0.5 0.3 හතට මැසේජ් එකක් එවන්න පුළුවන්.

පසරු එකපහ වෙලා විනාඩි 25යි වෙලාව 0.7.3.93.5.93.7ට හවස 4 වෙන කලින් ඕමට මැසේජ් එකක් එවුවොතින් මට පුළුවන් ඒ මැසේජ් එක කියන්න. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම මට අපේ post එකක් තියෙනවා. පාළුවට ගිහිල්ලා නෑ. එතකොට ඒ post එකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. මම හවස 3 පෑයේදී ඒ post එකට likes දාලා comments දාලා තියෙන්නේ කවුද කියලා මතක් කරනවා. ඔය අතර මම ඔයාලට කියන්න දෙයක් හිටියානේ. මයික්‍රෝෆෝන් එකක් ඉස්සරහා ඔයාගේ කටහඬින් මැජික් එකක් කරන්න ඔයා හීන දැක දැක නම් ඉන්නේ. ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් කමක් තියෙනවා නම් සින්දු කියන්නේ මේ සින්දු ගායනා කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ අපිනේ සින්දු කියන්නේ. ඔයාලට සින්දු ගායනා කරන්න හැකියාවක් තියෙනවා නම් ඔයාගේ ලස්සන කටහඬින් ගීතයක කොටසක් ගායනා කරලා 0.7.6.366ට WhatsApp එකක් එවන්න බලන්න. අපි හොයනවා ශ්‍රී ලංකාවේ මීළඟ ගායන තරුව. ඒ ගායන තරුව ඔබ විය හැකි. නැද්ද මං කියන්නේ? ඒක නිසා මේ චාන්ස් එක අරගන්න 0.7.6.366ට WhatsApp එකක් දාන්න ඔයගල ලස්සන කටහඬින් ගීතයක් මුමුණලා නෙමෙයි ලස්සට ගායනා කරලා. හරි. යන්ද මැසේජස් ටික බලන්න යාපු එකේ අපි මේ පැත්තට අපිටත් සින්දුවක් ගන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ ග්වෙන් ඩේවිස් සුරංග ජිංගල් රුක්මල් රුක්මාල් වෙන්නේ ඩේමියන් නොවන් නිරෝ ක්ලෙමෙන්ට් රවි ඉසුරු ප්‍රියන්ත උදය කුමාර වෙකට කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ හයි මනෝ කොහොමද ඔයාට? අපි නම් ඉතින් වැඩ වෙනද වගේම කොළිය පිටේ කට්ටියත් එක්ක චූටි වරෝ නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා. හලාවත හේමල් ඔයා කැමති සින්දුව මම තුනිය පෙඳි වගේ හන්න දෙන්නම්. ඔයා මෙහෙම පෝස්ට් එකක් කියවලා තියෙනවා. මහා දරුණුම යුද්ධයක් කර පියා හැදුවත් ස්වර්ණමාලිකය. බණ කතාවල පිරී තිබෙම උඹයි හාලුයි නමින් හැලිය. රජකම බිම දමා ආවලු බැරි නිසා නැතුව නම් ඒලිය. සැඩොල් ගේයකට බින්න යනකොට මුකුත් හිතුනෙම නැද්ද සාලිය? එයාමට රිප්ලයි එකක් එවෝදී මං ඔතක් කියන්න හොඳේ. ප්‍රශ්නයක් නෙහලා තියෙන්නේ සාලිය ගෙන් අහපු ප්‍රශ්නයක් ආවල තියෙන්නේ මට. ලස්සන අදහසක් වුණාත් ස්තුතිය අපිට ශෙයා කරගත්තට. සුමදාව ලක්ෂා මේ සින්දුකට අපි හත් එකතු කරගන්න බරුදල් පොලින් මේ මැසේජ් එක. SL ප්‍රනාන්ඩෝ ලහිරෝ ශහනී නතාලී ශනාරා දුමින්ද සයුරි ශනල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලව එකතු කරගන්න. ඊට පස්සේ මම මාපලගුව පැත්තට යනවා. පියයි ජේ ආගරණයද ඉන්නේ ඔහට සින්දුවක් ගන්න දෙන්නම්. චාමී සුබ සන්ධ්‍යාවක්. ඉතින් මනස සතුටෙන් තියනවා ගන්න පුදුම කැපකිරීමක් කියලා තියෙනවා. මේ ආතරයක තේරුණා නියනේ. ස්තුතියි. හොරණ මහින්ද කුමාර නෝරින් සාමානන්ද තල්පාවෙල වදුරුබෙන් ඉසුරු මදුෂන් හොරණින් උදාරා ගගනේ මාලාමේ හැමෝම එකතු කරගන්නවා. ස්තුතියි. ඔය කිව්වදේ මට සාහනේ හිතට වැදුනා. එකයි විනාඩි 28යි වෙලාව 0.7.3.93.5.93.7 අපේ මැසේජ් නම්බර් එක. අර ඔය වැඩ කරන අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්නවා වගේ හවස 3.45ට මැසේජස් ටික ඔක්කොම එවන්න එපා කියන්න වෙලාව මදිනේ. මහත් මිනිස්සෙක් නේ. ඒක නිසා කලින්ම මැසේජ් එකක් එවලා තියන්න ඕනද? මම සාමාන්‍ය මැසේජස් මග හරින්නේ නැහැ. ඔයගේ මැසේජස් වලට මම සාධාරණයක් කරනවා. අතිනේ සින්දුව අහලා එමු.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasaru ekai banade tistunai.
2: Vilav obaveta gena aave. සක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ලාකන රේඩියෝ ITN
1: පසරු 1යි විනාඩිය 37යි
2: දෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියා මීළඟ වැඩසටහන
3: ජුනි 10 වනදා උදෑසන 7:00 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී
1: සම්මුඛණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේ කිමු මගතොට

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekaye banade hatale hai.
2: Vilav oba vete kina aave.
3: Me TVS Sport 110 petrol liter ekewa ma yanawa.
4: Ivare
5: TVS Sport 110 petrol liter ekata kilometer 80kata pediye duwan na meka thamai.
1: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: ප්‍රේමත් කලාව
1: ඕන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න හිතුණා
1: ඕන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන අපේය සරු එකපහු වෙලා විනාඩි 41යි වෙලාව FM 93.5 න් හරිය 93.7 න් හරිය හැක් විදිහට හංගන ලක්කට හරි එතකොට 0.7 0.3 93.5 93.7 ට අපිට හවස 4 වෙන්න කලින් મેસેජ් එකක් එවන්න පුළුවන් නේද? ඒ වෙලා තියෙන મેસેජස් ටික බලමු. ග්ලෝබල් අපරල් එකේ අනෝමා ලතා ජාන්ති ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තේනවා. අනෝමාගේ අම්මා ඊ උපන්දිනය සමරුව කියලා තේනවා. ලස්සන ලක්කමක් 77 අපේ ආදරණීය අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා දීගයි වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරනවා. ඊට පස්සේ තියෙන මැසේජ් එක පොල්ගහල තුෂාරි අදත් කවියක් එවලා තියෙනවා. ඊයේ නාර නවත්ත ගන්න බැරි වෙන්නේ නේද? අන්තිමටම අපේ කවියක් ගෙවලා නේද? ඊයේ වෙච්ච දේ. තුෂාරි සහ රාන්ජී ආවාතරෙන් එකතු කරගන්න පොල් ගහවල ඉහළගම වටවටුවේ සුදු අයියා සහ චූටි අක්කා සත්තට ලක්කඩ හනවා කියලා තියෙනවා. ඇත්තද? Thank you. මොකද්ද මේ කියන්නේ? මල් පලස්දා බලා එන්නෙමු. ඔබ වටිනතුරු හැඩවලා උඩගුකම හැර විවිධ අයුරින් ඔබේ හඬ ඔබ හැඩ කළා. සවන පිනවන පෑ තුනක් ඔබ ගෙමන් නැතුවම රස කළා. නිදුක් වේවා සමතාම ඔබ වැරඳගන්නම් හදපුදා. බලන්න එක ලස්සන නේද? ස්තුතියි කවිකාරේ තුෂාරි. Thank you. අයිබෝන් ලක්කඩ සුබම සුබ දහවලක් වේවා මට. කාටරි වෙන කෙනෙක්ට ඔබ මැසේජ් එකක් අතමට උවේ. චාමි නැතුව හැම ආමන්ත්‍රණය කරන්න තියෙනවා. තනු ඔයා හංගින්නවා කියලා තියෙනවා. චාමඩ Thank you මැසේජ් එකක් එවුවට. සුබ මධ්‍යාහ්නක් වේවා ආදරණීය ලක්කඩ. අද දවස බාධාවන්ගෙන් තොර සනසීම පිරිසිනව රැඳුණු ඉතාමත් සාර්ථක දවසක් වෙන්න කියලා ඔන්න ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඔන්න ඉතින් හවස 4 වෙනකල් අපි ඇබ්බැහියේ අහගෙන ඉන්නවා කියලා තේනවා. බැලුම් කළ කන්දෙන් ධෝනි හසඳරා රුවන් සාගර සුරේකා ගයන් සමීර මේ හැමෝම එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එව්වට. සුබ සඳාවක් චාමි. මෙහෙමයි කතාව පටන් ගන්නෙ. මොන කතාවද බලමු. මරණය යනු යෝධ යක්ෂයකු නම් අපි සැවොම ඔහු දෙසට යන විරුද්ධවාදීන්ය. අප එකිනෙකා අතර වෙනසකට ඇත්තේ කාල පරතරයක්ම පමණක් නොවේද? එකිනෙකා විරසක වී යක්ෂයාගේ පාක්ෂිකයකු වන්නේද? සහයෝගයෙන් හිඳ කඩුපහර ප්‍රමාද කරගන්නේද යන්න ඔබට භාරය. මගේ මොලේට නම් ටිකක් සම්මනල් ගැටයක් වගේ එකක් වැටුණා. ඒ වටහා ගන්න පුළුවන් නේ? වටහා ගන්න මට නම් ටිකක් අමාරුයි. එකයි විනාඩි 45.

0: கீதையா?
1: ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා.

0: Lakhanda Radio ITN
1: දවල් එක පහු වෙලා විනාඩි 56 කොත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕල් ටයිම් බෙට්ස් චාමි අපේ පළවෙනි පැය අවසන් කරලා. අහවර කියලා කියන්නේ ගියේ. පස්සේ තුන අවසන් කියලා කියනවා කියලා. මම ඉතින් හදලා කිව්වා. හරි, අපි අංකු දෙවෙනි පැයට. ඒ පැයදී තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ සිද්ධ හංගින අතරේ මට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: පාසල් ලැබුණු ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මත්කුලේ 3755ක් සමග සැකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් නොමැතිව නුවරළියේ පැරණි කඩවීදී වෙනසලක මෙම මත්කුලේ ජාවාරම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. නුවරළිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදු කළා. ආයුර්වේද වෙළඳසැලක් පවත්වාගෙන බව පවසා බලපත්‍රයක් නොමැතිව මෙම මත්කුලේ පාසල් ළමුන්ට අලෙවි කර ඇති බවටද අණාවන් දිවේ තිබෙනවා. මත්කුලේ සහ සැකර නුවරළි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය පීවරගෙන තිබෙන්නේ. පිලිපීනයේ භූකම්පනින් සුන්බුන් අතර සිරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අද සිදු කෙරෙනවා. මිනනාම් දූපතේ ජෙනරල් සැන්ටෝස් නගරයට භූකම්පනයෙන් දැඩි බලපෑම් ලැබුණා. වෙන්දසෙල් වාණිජ ගොඩනැගිලි සහ නිවාස රැසක් සම්පූර්ණයෙන්ම හානි වී තිබෙනවා. සුන්බුන් අතර බොහෝ පිරිසක් සිටින බවටයි සහන සේවකයන් විශ්වාසය පළ කරන්නේ. භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 37. තවත් 400කට අධික පිරිසක් තුවා ලැබුවා. ඍජුමාපංක 7.8ක ප්‍රබලත්වයකිනුයේ මේ භූකම්පනය හටගත්තේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ හැඟීමක් විතරයි තියෙන්නේ ආදරය පිරුණු සතුටු පැතුනක්
0: All time beats with charge
1: දිල කියෝ මචලා ජය විස්කර ගන්න බාබා

හවස දැකපහු වෙලා විනාඩි 9යි වෙලාව. ඔල් ටයිම් බීට්ස් චාමි අපි අපේ දෙවැනි පැයට ඇවිල්ලා ඉන්නේ. 0.7.3.93.5.93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්නේ. ඒ අතරේ මම ඔයාලට දෙයක් කියන්නම්. මේ පැයදේත් අලුතින් අහන කෙනෙක් නම් ඔයා මාව මේ වෙලාවේ ඔයාලට මේක චාන්ස් එකක් වෙන්න පුළුවන්. වානිකම් ප්‍රාතිහාර්යකින් මේ වෙලාවේ මාව අහනවා වෙන්නත් පුළුවන්. ඇයි දන්නවද එච්චර කියන්නේ? දැන් සින්දු කියන ආස හැබැයි ඔයාගේ කටහඬ තාම කාටවත් හරියට ඇහිලා නැත්නම් සුපිරි කටහඬවල් තියෙන යාළු ඔක්කොමලත් එකතු කරගෙන ඔයාට සුපිරි චාන්ස් එකක් ගන්න දැන් හැකියාවක් තියෙනවා. කරන්න තියෙන හරිම පුංචි දෙයක්, ඔයාගේ හිතට දැනෙන ඔයා ලස්සනටම ගායනා කරන සින්දුවක පුංචි කොටසක් ඔයාගේ ෆෝන් එකෙන් ලස්සනට රෙකෝඩ් කරගන්න මුලින්ම. ඒ තමයි පියවර එක. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ වොයිස් කට් එක 0.7.6.366.166ට වට්ස්ඇප් එකක් කරන එක. හැබැයි වරදවක් මේ අපේ මේ 0.7.3.93.5.93.7ට සෙන්ඩ් කරන්න එපා. ඒකට අපේ නෝමල් මේ යන ප්‍රෝග්‍රෑම්ස් වලට තියෙන මැසේජ් නම්බර් එක ඒක. නමුත් අර මහ පරිමාණ වැඩේට වෙනම නම්බර් එකක් අපි දීලා තියෙනවා. 0.7.6.366.166. ඒ නම්බර් එකට ඔයාගේ ලස්සන කතාවකින් ලස්සන සින්දුවක් වොයිස් කරලා අපිට සෙන්ඩ් කරන්න. දැන් ඔයාට බෑ කියන්නකෝ. ඔයා හැම ඊර්ෂ්‍යා නැහැනේ. ඔයාගේ හොඳම යාළුවට සින්දු කියන්න පුළුවන්. ආගේ වඩ ගහගන්න. අඩ ගහගෙන මෙහෙන්න. මට චාන්ස් එකක් ලැබෙන්න යන්නේ. මෙච්චර කාලයක් ආව මිස්සලානේ හිටියේ. ඒ නිසා ඔයා මේ සින්දුවක් මට ලස්සනට කියලා පෙන්නන්න. මම මේක රෙකෝඩ් කරනවා. මම ඒක ලක්කන්ට යවන්න. සමහරට මෙතන වෙන්න පුළුවන් වගේ ස්ටාර් එක. ඒක නිසා මේ චාන්ස් එක ගන්න 0.7.6.266.166ට වගේ වොයිස් එකෙන් ලස්සන සින්දුවක් මට එවන්නකො බලන්න. අපි බලන්නම් හොඳේ. ඔකේ කොනක මාත් ඉන්නවා. ඒක නිසා මෙච්චරම කියවන්නේ හරිද? ලස්සන සින්දුවක සින්දුවක් ඕනේ කියලා තියෙන මැසේජ් එක බලන්න හදන්නේ කවුද කියලා බලමුනේ. අපි VNV ෆැෂන් ආයතනයෙන් කුමාරි මිස් වසන්තියක්ගේ, සොසියාක්ගේ, නිසංසලානන්ගේ, මංජුවක්ගේ, සිතාරිනන්ගේ, පුංචි හර්ෂණී, සුබේ අයියා, ප්‍රදීපාව එකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා. හයි අක්කී, කොහොමද? අපිටත් සින්දුවක් ඕනේ කියලා ගාත්මී එපු මැසේජ් එකට ස්තුතියි. යටියන් තොටට යනවා ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර, යාබේස්, සංජු අපිටත් සිද්ධාක අහන්න දෙන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ සුබ දවසක් වේවා ඔයාට චාමි. කාගේවත් දේවල් හොයන්නේ නැතුව, කාටවත් තමන්ගේ පැත්තට ඇගිල්ල දික් කරන්නේ නැතුව, කාගේවත් අලකලංචි වලට මැදිහත් වෙන්නේ නැතුව කොයිතරම් ලස්සනට මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද? ඒක ඇත්ත නේද? හරි ලස්සන කතාවක් එක මේ අපේ සිෂර්ස් වලදලා ප්‍රදීප් ලංක තමයි අපිට මැසේජ් එක වෙලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක හංග ඉන්නවා කියලා තියෙනවා. ওই කතාවට මේ මට තිතර දෙයක් එකතු කරන්න කියලා. සමහර වෙලාවට දැන් අපිට අපේම කියලා ප්‍රශ්නයක් නැති වුණාම මොකද අපි කරන්නේ? අපි ධම්ම කෙනෙක් ප්‍රශ්නයක් අපි හේ කරගන්නවා. ඊට පස්සේ එයත් එකතු වෙලා ප්‍රශ්නේ පුළුවන් තරම් වණ කරගන්නවානේ. ඒ නිසා පොඩක් පාඩුවේ ඉන්නවද?

0: Lakhanda Radio ITN.
1: හවස දෙක පහ වෙලා විනාඩි 16යි. ආජන හිස
2: පැන දූ කිරුලයි. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: හවස 2:00 වෙනකට 17:00 වෙලාව මෙසෙන්දුවෙන් පස්සේ 0.7.3.93.5.93.7 එවලා තියෙන මැසේජස් ටික බලමු.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
0: හවස 2:00 වෙනාඩි 22

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: ධන්නවද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරේ කරන්නේ පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දැනෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස දෙකයි වෙනාට 27යි වෙලාව. 0.7, 0.93, 0.95, 0.97 එවලා තියෙන මැසේජස් ටික අද මං කියලා තියෙන වේගෙ ටිකක් මදි. මැසේජස් ගොඩාක් එකතු වෙලා තියෙනවා කියන්න. ගෙදර වැඩ කරන ගමන් ඔයවත් අහගෙන ඉන්නවා කියලා ජා ඇලෙන් මේ මැසේජ් එක. ඇන්ඩ් ඉරෝෂණිය සහ පවුලයත් එක්ක කාන්ති එවගේ මිසුරු මල්ලි සිල්පතේච්ච සමග යාළුවෝ ඔක්කොමලා එකතු කරගන්න කියලා තියෙනවා. කියනවා පොත්පත් වලින් පාඩම් ඉගෙන ගනිද්දී නිදිමත හැදුනට ජීවිතෙන් පාඩම් ඉගෙන ගනිද්දී නිින්ද නැති වෙනවා. ඒකට ඊට පස්සේ තියෙන මැසේජ් එක චාමි කොහොමද සුබදවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දසනායක අපි සින්දුවක් අහමු. ඊට පස්සේ අපේ ෆැෂන් එකේ විමල සේන, ශ්‍රී නදේශන්, රසික, චනිතු, පසිදු, චමෝත්, ගයන්, සිරිපංච, ගාමිනී, ලසිත, චුටි, අනුර, ශාන්ති, කුමාරී, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රානි, රේෂා, නායනි, දෙල්පචිත්‍රව එකතු කරගන්නවම ඊට පස්සේ කවුද ඉන්නේ කියලා බලන්න හදන්නේ. සුබම සුබ දවසක් වේවා. අනුරකමින් අනුලාවති මහත්තයා, සිරිල් පුතා, ප්‍රදීප් දුව, අනුෂිකා පුතා, හර්ෂණ දුව, පේශලා, අමෙලියා, සමරසේකර, තම මොන්ටිසෝරි යන්නත්, අමෙලියා මට මැසේජ් එකක් දාන්න බලන්න. ලස්සන සන්තාවක් අපි තාගෙන ඉන්නේ කියලා තියෙනවා. ගීතිකා වගේ මැසේජ් එක කියන්න හදන්නේ. චතෝ රාමා රමාද නමයාගේ අයිරංගනේ ශ්‍රයානි ශ්‍රීමති කුසුම් කීර්ති නන්දා සමීරා සහසන්ත සිංහ බහුව එකතු කරගන්න කියලා තියෙනවා. වතුර නැති තැන දුකට හැදුනට පතොක් මල හරි ලස්සනයි. දුක දිනන් හින හෙන උන්ගේ ජීවිතත් හරි ලස්සනයි. සිව් ළඟම කටු රිදුම් දුනමුත් දරාගත් කාලය දුරයි. උහුලගෙන දුක නැගී උන් තන දිනුම පෙනෙන ඉමලගයි. ලස්සන පෝස්ට් එකක් ස්තුතිය අපිත් එක්ක ෂෙයා කරගත්තට. අය බොහෝ වේවා මට පාතින් මේ මැසේජ් එක. ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවල් පුංචි පුතා භාග්‍ය විශ්කත් එක්ක සෙරුවවලින් කෙටියේ සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා. චාමි ලක්කාඩියද අයිටියන් එකද තරගය පවත්වන්න කියලා තියෙනවා. මෙහෙමයි, අපි ඇත්තටම එකක්නේ. අපි සුවහතින රූපවාහිනී මාධ්‍ය ජාලය. ඒක නිසා අපිට සම්පූර්ණ සපෝට් එක අපේ අර ගායන තරුල් තෝරන කාර්තව්‍යයට IT නැකත් සම්පූර්ණ සහයෝගය තියෙනවා. ඒක තමයි මංකු එක මහා පරිමාණ වැඩක් කියලා. මේ මැසේජ් එක පොල් ගහවල කොෂලා දිරුක්ෂි අපි එයාගෙන මතක් කරලා තියෙන්නේ. එයාලවත් එකතු කරගමු. ස්තුතියි මැසේජ් එකක් එවුවට. හයි, සතුට කියන්නේ හරි පුදුම දෙයක්. හිතේ සනසීම කොතනද එතන සතුට ඇති කියලා හිතනවා මං. සතුටෙන් වැඩ කරන අපේ ගැන්ලමයි ටිකට ලස්සන සින්දුවක් දෙන්න කියලා නොදී තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. සමනින් නදී කියන නම සුළුබුණාට නොදී කියන නම හරිම දුර්ලභයි. දුර්ලභ නමක් තියෙන කෙනෙක් එකතු වාසනාවක්. ඔයවත් ආදරෙන් එකතු කරගන්න. ඉනෝකා, මානෙල්, කුමාරී, කුසුම්, මොනිකා, ගයා, පුෂ්පා ඉන්නවා. ඊට පස්සේ චමිලා, ජානා, චූටි කුමාරි, සිත්මා, නිසංසලාවත් එකතු කරගන්න. චූටි කුමාරි මොකද ඔහේ කරන්නේ? මමත් ඉතින් චූටි කුමාරිය තමයි. අපේ අම්මටයි තාත්තටයි මං කිව්වේ. දෙකයි, විනාඩි 3යි.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: හවස දෙකයි වෙනාඩි 35
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
0: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙනදපුලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
1: FM 93.5

හවස 2:00 07:00 වෙලාව 0.7 0.3 93.5 93.7ට පිළියන්දලින් අනුෂ්කව මැසේජ් එකක් යවලා මං කියනකම් අහගෙන දෙන්නේ. සෑහෙන පරක් වුණානේ, පැයක්ම ගත වුණා මැසේජ් එක කියන්න. ලලිත් සර්, සිසිර සර්, කුමාරි අක්කා, මතු, ගීත අක්කා, රම්‍ය අක්කා, රෝෂණී, තිලින, ශ්‍රියානි, රක්ෂා, රුක්ෂානි, රමණී සහ මැෂින් නැෂය තියෙනවා සිසිර කියලා කෙනෙක් නේ. එයාවත් එකතු කරගන්නම්. එමෙල ගමතක හැමෝටම තමයි සින්දුවක් කියලාකට මං අහන්න දෙන්නේ. මම කියනවා ජීවිතේට කුමන තරාතිරමක මිනිසුන් මුණ ගැසුනද නරක දේ ඉවත් කොට හොඳ දේ පමණක් ජීවිතේට එක් කර ගැනීමට දක්ෂ වෙන්න. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගත්තාම මේ මිනිස්සයා තනිකරම මං කියන්නේ ගතිගුණ වලින් සුදුම වෙන්නේ නැහැ. එහෙම නැතුව ඒ මිනිස්සයා සම්පූර්ණයෙන්ම නරක නිකන් කළු මිනිස්සෙක් වෙන්නේ නැහැ. අපි හැමෝම ගත්තාම ඔය හොඳ නරක ඔය හැමදේම මික්ස් එකක් නේ. අපි අලු පහට මිනිස්සු. ඒක නිසා මිනිස්සුන්ගේ නරක අඩුවෙන් නේද හිතන්න, හොඳ වැඩියෙන් හිතන්න, හොඳ වැඩියෙන් තියෙන මිනිස්සුන් ආශ්‍රය කරන්න. හරිද? ඒක තමයි කෝකටත් බෙහෙත. ඊට පස්සේ වසන්ති සෙනෙවරත්නම කොහෙන්ද කියලා ඇති මට මැසේජ් එකේ දාලා නැති නිසා කියන්න විදිහක් නැහැ. BF ජනපදයට යනවා ඉජේ අනුර පුසල්ලාවෙන් ආව එකතු කරගෙන. අයිබෝන් ලක්කට සුබ දහමක් කිව්වට දැන් ඉතින් හැන්දෑවකනත් එනෝ නේද? ලස්සන සින්දුවක් දෙන්න කියලා තේනවා. හොරන වරකා ගොඩින් නේද? ඒ බලන්න ඔයා එවලා තියෙන ගමේ නම රේනු. මම තව බොඩ්ඩෙන් ඒ නම එහෙමම කියනු. එහෙම වුණා නම් ගමක නමක්වත් දන්නේ නැද්ද කියලා? බොස් මාව රසායන තස් කරනවා. එහෙම අවදානමක් ගන්න බෑනේ නේද? මැසේජස් හරියට එවන්නනේ.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 42යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol heater එක ගෙවුවාම යනවා
4: ඉවරයි TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි
1: මම ඩෝම ගැන යමක් කියන්න ඕනේනේ දැන් ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිතව පොල් තෙල් ඇතුළු තව බැහැත් වර්ගවලට කෑම වර්ගවලට උමනා වෙන තෙල් ඔයාට හදාගන්න පහසු ක්‍රමයක් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගතදී පැඩ බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යාම අවමයි කියලා කියන්න පුළුවන් විශ්වාසයෙන්. මිලවෙන රුපියල් 88,000යි. තව වැඩි විස්තරයක් ඕනේ නම් ඔයාට 011 677 579 කෝල් එකක් අරන් බලන්න. මං දන්නනේ මොනවා කිව්වද නිකන් කෝල් එකක් අරන් බලලා. ඉස්සර හොයන්න කැමති අය ඉන්නවනේ. ආයේ යන්නද 011 677 579 කෝල් එකක් අරන් බලන්න. මේ සින්දුවෙන් පස්සේ මං ආයෙ එන්නම්.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැන්තනාක්
1: ඕවර්ටයි බීට්ස් විත් චාමි
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හවස

හවස දෙකයි වෙනාඩි 47යි වෙලාව. නිතරම නිරෝගී සුවබර ලස්සන දවසක් වේවා කියලා ජය මාමා ඔයාමට මැසේජ් එකක් කියලා තියෙනවා. නියතමානීකමයි හිත සරසන වචන කියන්න පුළුවන් දුවේ ඔබට විතරයිනේ කියලා තියෙනවා. ස්තුතියනේ. අදත අහගෙන ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න වීරකොඩි බේකරි එකෙන් ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, චම්පා මිස්, දිස්නා මිස් මේ තුන්දෙනාම අංකල නංගිලා කියලා තියෙනවා. හයි, කොහොමද? මත ශංක ජගත් ඔයාලව අමතකුණා කියලා හිතුවනේ අවසරකින් ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ මේ කවුද මේ චන්දී ඔයාගේ මැසේජ් එක. සුබ දවසක් වේවා. අයිරංගනි සුදු අම්මගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. එයාට නිතුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා අපි හැමෝම එකතු ලවිෂ් කරමු. සිතු නැතු පුතාලා ඉන්නවා, සමින්ද අයියා, අමාශා, අකිල මේ හැම දෙනාම එකතු කරගෙන තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. විශ්කරන්න කියලා හැපි බර්ත්ඩේ කියලා අපි ආදරෙන් වුණ එයාට සුබ පැතුම්. අතරින් දවසක් වේවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මහත්තයා දමින්ද, පුතාලා දෙන්න සඳුළු සහ රේෂ්මිත, පොකුරුමිට සංජීවනි, ඔයාගේ මැසේජ් එක මොකක්ද මේ කියන්නේ? උදව් කරාට මට කිසි දෙයක් ලැබුණේ නෑනේ කියන හැඟීමට වඩා එහෙම අයටත් මං උදව් කරන්නේ කියන හැඟීමට පුළුවන් අපිව සතුටින් දියන්න. ඒක හරි ලස්සන අදහසක්. ඊට පස්සේ කියනවා ජීවිතේ ඕනෑම වෙලාවෙදී දාලා ගියපු අයවයි අහන්නත් කලින් උදව් කරපු අයවයි කවදාවත් අමතක කරන්න එපා. ඒක ලස්සනයිනේ. ජීවිතේ ඕනම වෙලාවදී අපිව දාලා ගියපු අයවයි අහන්නත් කලින් උදව් කරපු අයවයි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ කියලා කියන්නේ සංජීවනි. ලස්සන පෝස්ට් එකක් පරිස්සමට අට්ටික කරගන්න, ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. සුන්දර දවසක් චාමි. ආසිරි සම්පත්තෙන් ඩේර මුල්ල කියනවා කඳුලක් ඇහැට ආවහම අපි ඉක්මනින් ඒක පිහදානවා කවුරු හරි දකීවි කියන බයට. ඒත් හිනාවක් ආවම අපි ඒක මුළු ලෝකෙම පේන සතට හිනා වෙනවා. හැබැයි අපි කවුරුත් දන්නේ නැහැ හිනාව කියන්නේ තොල් දෙකේ තියෙන දෙයක් වුණාට කඳුල කියන්නේ කෙලින්ම හදවතේ ගැඹුරම තැනින් උපදින අව්‍යාජම දෙය කියලා. හිනා වෙන්න ලේසි වුණාට තව කෙනෙක් වෙනුවෙන් ඇත්තටම කඳුලක් වටන්න පුළුවන් සැබෑ හදවතක් තියෙන මිනිස්සුන්ට විතරයි. එතනම අපිට හැම මනුස්සයෙක් වෙනුවම කඳුලක් ඇහැට උපදින්නේ නෑනේ. හිතට දැනෙන මනුස්සයෙක් වෙනුවෙන් විතරයි ඕනම කෙනෙක් ඇහැට කඳුලක් උනන්නේ. කඳුලකට උනත් ඒකෙන් වටිනකමක් තියෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 54යි.
2: දෙක්කියා සුරකි මුමකටටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියා මීළඟ වැඩසටහන.
3: ජුනි 10 වනදා. උදෑසන 7 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකි මුමගතොට
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ගිවානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කෝද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
2: batamisu batamisu
1: batamisu
2: maridam
1: maridam even drive with chamit and charu
0: pradha

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 56යින වෙලාව ඕල් ටයිම් බෙට්සෙත් චාමි අපි අපේ අන්තිම පැයට යනවා 0.7.3.93.5.93.7 මේ සිදුවහන් ඉන්න අතරේ මැසේජ් එකක් එවලා තියන්න
3: සිත

0: ஒப்பவைத்த கிண்ட ஆவி
1: பெரலி கரண NLB மெகா பவர் மெகா சூப்பர்.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති නැවත දිනතුරු මුහුදු ප්‍රදේශ කිහිපෙක යාත්‍රා කිරීමෙන් වළකින් ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා. ඒ සුළඟේ වේගී වැඩි වී මුහුදු කලාපරාළු වීම හේතුවෙන් කන්කසන්තුරේ සිට මන්නාර මහරහා කල්පිටිය දක්වා වෙලට ඔබින් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60-70 දක්වා වැඩි විය හැකියි. ඒ සමගම මුහුදු ප්‍රදේශ විදිමිට රළුවන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරා යාත්‍රා නොකරන ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. තෙකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වා සහ කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙමන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යා හැකියි. ඒ මුහුදු ප්‍රදේශ විදිමිට රළුවන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.25ක් පමණ ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. හෝමු සමුද්‍ර සන්ධිය අසලදී ඇමරිකාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් කඩාවැටී තිබෙනවා. කෙසේ වෙතත් යානයේ සිටි නියමුවන් දෙදෙනාම නිර්භාතිතව මුදාගෙන ඇති බවයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ඔවුන් නිර්භාතිතව සිටින බවද අමෙරිකා ජනාධිපතිරයා ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ සහ ඊශ්‍රායලයේ අතර ඊයේ සිදු දරුණු වෙඩි හමාරුවකින් පසු මෙම අනතුර සිදු වුණා. මෙම සිද්ධියත් සමග කලාප ඉසරණ විරාම ස්ථාවර සඳහාවද සාකච්ඡාවලට බලපෑම් ලැබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එක ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස තුන පහු වෙලා විනාඩි 5යි. All time bed set charming. අපි අපේ අන්තිම පැය පටන් ගන්නවා. 0.7 0.3 93.5 93.7ට message

හවස 9 වෙනාට 9යි වෙලාව. රාජා හින්දුස්ථානේ ෆිල්ම් එක බැලුවා නම් ඔය සින්දුව අහන්න තිබුණා. හරි 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. මේ පැයදී ඔ විතරයි අදට මට මැසේජස් කියන්න වෙන්නේ. ඊට පස්සේ ආයෙ හෙට. මේ කවුද මේ කියලා බලන්න හදන්නේ සුබ දවසක් වේවා චාමි. අදත් වහගෙන ඉන්නේ කියලා තියෙනවා. ධර්ණියකල පැත්තෙන් අංජන ජයතිලක ස්තුති මැසේජ් එකක් එව්වට මේ කවුද මේ ස්තුතියි තුෂාරි. අපි බලමු සින්දු අහන්න. සුබ දවසක් වේවා මිනුවන්ගොඩ ගණන් ඇඩ්වර්ටයිසින් එකෙන් ලක්මල්, නිහල් මාමා, චමින්ද, පාලිත, කුමාර, ෂහන්, තරුෂ, රවිඳු, ලොකුමල්ලි, ලසන්තිකා, ශ්‍යාමලි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න අපි සින්දුවක් අහමු. ඊට පස්සේ හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් ඒද්‍රජිත්, අචන්ත, විමලසේන, යසරත්න, සම්පත් කරුණරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්, ජනක, ගේනාථ, ටීකාමිනි, කුමාරි, ශිමාලි, ජනකි, සජානි, සන්ධ්‍යා, කුෂානිවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සුවබර දහවලක් වේවා කිව්වට දැන් ඉතින් නේද හැන්දෑවේ ගණත් ඇවිල්ලා. මම මේ තාම කියන්න ලස්සනට 2:1 එවපු මැසේජ් එකක් පැයකුත් ගිහිල්ලා නේද. චාවි ලස්සන සිද්ධාවක් ඕනේ කියලා අහලියකට මේනු කර තන්නේ විනිතා රංගිරි තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. ගැටහැත්තෙන් පියවති පෙරරවත් එකතු කරගන්නම්. ස්තුති මැසේජ් එකක් කෙව්වට මහනම කොලෙජ් එකේ අනුතන බැච් එකේ රෝෂිත්, අබේ, ආසිරි, හේමන්ත, ක්‍රිස්, ජේයි, සුජිත්, රණවක, සංජය, ලොකුසුමගේ එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුති මැසේජ් එකක් කෙව්වට වහලට. ඊට පස්සේ චාමියාගේ අද මගේ චූටි පුතාගේ 7 උපන්දිනය. එයාට සුබ පතන්න කියලා තියෙනවා තාතා රනිල්, අයියා නෙතූප, අම්මා චතුරිකා, එයාගේ යාළුවා පහන්‍යා, කිරියම්මා නන්දාවති. චූටි පුතාට අපි ගොඩාක් ආදරේ කියලාත් කියන්න කියලා තියෙනවා. නෙලීෂ නෙළුම් දෙනියන් නෙලීෂ අහගෙන නම් ඉන්නේ. අපි ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. නිතුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා. ඒ කියන්නේ නේද මේ වෙලාවේ මම වහන් ඉන්නවා ඩිස්කෝඩ් එකේ ගිහිල්ලා ඇවිල්ලා නේ. සුබ උපන්දිනක් පුතාට මතකේ කරගන්න ඕනේ. චාමි අපි ආලෝක බුක් ෂොප් එකෙන් සින්දුවක් දෙන්න. ශ්‍යාමලි ඔයාගේ මැසේජ් එක හස්බන්ඩ් රත්නායකවත් එකතු කරගන්න. මල්ලි සජී එයාව අමතක වුණාද ඔයාට? මං එයාව මතක තියාගෙන ඉඳලා ඔන්න කිව්වා. චාමියාගේ කොහොමද වැඩ කොටක් මැද්ද මැසේජ් එකක් දාන්නේ අහන් ඉන්නේ මං කියලා තරුෂි බස්නායක. ඔයා ස්තුතියි මට මැසේජ් එකක් කිව්වට නංගේ. අකී මටත් සිද්ධාක ඕනේ තරුකා නිට්ටබු ඉන්න. අම්මා තාත්තා අයියා මං ආදරය කරන කෙනා ඉන්නේ බලන් ගොඩ යාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි හරි හරි යාවත් එකතු කරගන්න. ස්තුතියි. 3:12 වෙලාව සිද්ධාක් අහලා අයි මේ පැතර එන්නන්නේ නේද? මැසේජ් එකක් කියවලා තියන්නේ නැතකන්.

0: FM 93.7 Lakana Radio ITN
1: හවසට 9 වෙනි 18යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
0: රීදා වයි බී එකිට මික්ස් වෙනා.

0: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
2: FM 93.5 FM 93.7
3: Lakhana Radio ITN.
4: හවස 3 පහ වෙලා විනාඩි 20යි.

ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම.

0: වෙත තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමරිතා.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැතනාක
1: ඕවර්ටයිම්
0: සතියේ දෙනවල දවල් එකේ එදා හවස

හවස 3 වෙනාට 25යි වෙලාව 0.7යි 0.3යි 93.5යි 93.7ට මැසේජ් එකක් එවුවා නම් මං ඉතින් මේ පැය කියලා ඉවර කරන්න ඕනේ නේද? ඒක මගේ වැඩක්. මම මේ වැඩේ කරනම් හරියටම. හලෝ චාබී, සුබ දවසක්. ඒක තමයි, ටික දවසකට පස්සේ තමයි ඔයාගේ මැසේජ් එකක් මන් දකින්නේ. අබුට අපි එන්න චන්දනකේ හන්නදී, ජපානේ එන්න දිල්ෂි ඔයාවත් එකතු කරගන්න, තංගල්ලේ නාතරණිය බිරිඳ ශාමා ජෝන්වත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. සිද්ධ ටික ලස්සනයි කියලා කිව්වට ස්තුතියි ඔයාට. ඊට පස්සේ චාමි අපිත් ඉන්න සින්දුවකට කුරුවිට එරත් නැන් සමම් අශෝක අයියා, ලිතු බබා, දේමි, ඔසඳ අයියා, බෙනාකා, නන්දා මාමවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න අලව්පුර අපරලකේ ගෑනු දරවියෝ ටික අලව්වෙන් දර්ශනී කුමාරතුංග තමයි ඒ මැසේජ් එක වෙලා තියෙන්නේ. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. ටෙක්ස්ට් මැසේජස් පැත්තට ගෙහෙලා. චාමියක්කේ, සුබ සන්ධ්‍යාවක් වේවා. අදත් වෙනදා වගේම ලස්සන ප්ලේලිස්ට් එකක් අරගෙන අපිව සතුටු කරන්න ආපු චාමියක් කිව පිළිගන්නවා කියලා තමයි තියෙන්නේ. ස්තුතියි, වාගේ ආශිර්වාද ගොඩක් තියෙනවා. හෂිනි, හස්බන්ඩ් මනෝජාත් එකතු කරගන්නම්, චූටි බබාවත් ආදරෙන් එකතු කරගන්නම්, අම්පාරෙන් තැන්ක් යූ මැසේජ් එකට. චාමි, මටත් සිද්ධුවක් ඕනේ කියලා නුවරෙන් සංජීව මැසේජ් එකක් කියලා තියෙනවා. සුබ වේවා චාමි. අපි අදත් එක්ක වැයත් ගොඩින් දීපා, දුව, චතු, පුතා, මතු, මහත්තයා, සුදත්තය පැත්තෙන් එකතු කරගන්න. මටත් සිංදුවක් ඕනේ මලිති මත්තේ ගොඩින් තමයි ඒ මැසේජ් එක. ඊට පස්සේ දුන්නේ නෑනේ කියලා මැසේජ් එකක් කියලා තියෙනවා හේමා. මොකද්ද? හා මොකද්ද? මේ සිංදුව දුන්නේ නෑ කියලා කොහොමද කියන්නේ? මේ දෙන්නේ සිංදුව තමයි. කොහෙද ඉතින් ඉක්මන්නේ? 3:27යි.

0: Lakanda Radio ITN
1: හවස තු 9 වෙනාට 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ශ්‍රී ලංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: ආර්ථික ස්ථාවරත්වයට කර්මාන්ත සංවර්ධනයේ දායකත්වය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
7: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
8: ඔව්. ඒ මනුස්සේ

0: දේමත් කලාහන
1: ඔටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපයි හවස තුන පහ වෙලා විනාඩි 33යි අකරකම සනසේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තිබුණා කුරුණෑගලෙන් සේනායියා සෑහෙන දවසකට පස්සේ මම ඔයාගේ මැසේජ් එකක් දකින්නේ මොකද උනේ අසනීප වෙලාවත් හිටියද ඊට පස්සේ අපි යනවා සෙරුවවිල කෙඩියේ සමරසිංහ ඔයා එපු මැසේජ් එක බලන්න යාළු ඔක්කොමලව එකතු කරගන්න දොමිදු ඔයාගේ මැසේජ් එක මහවත් ආදරෙන් එකතු කරගන්න ඕම අලව පැත්තට ගියහම ගුණසිරි කොල්ලහස්සගේ උපාලි පත්මිනී මිස් ඉන්නවා කියලා තියෙන උදය කුමාරස සමන් සමිතා වසන්ත වසන්ති නිලන්ති ඇතුළු ලක්කඩහන් ඉන්න හැමෝටම සින්දුවක් අහන්න දෙන්නම් අනේ මගේ මැසේජ් එක කිව්වේ නෑනේ ඔයා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා වර්කා කොටින් රේණුකා ඔයා මට මතක විදිහට වට්ස්ඇප් එකට මැසේජ් එකක් එවලා තිබුණා. අනේ මැසේජ් එකක් කිව්වා. ලස්සනම ලස්සන සින්දුවක් අහමු අලව කැකුලා වලින් රත්නා කහදව සුනිලා ජයංගනි ස්වර්ණිම එකතු කරගන්න කියලා තිබුණා. ලස්සන සින්දු ගොන්නක් කියලා මක්කොන මුන් එන්නේ ශ්‍රී වසන්ත කුමාර ඔයාට මට මැසේජ් එකක් එවුවට ස්තුතියි. සුබතව සක්ෂාමි මටත් ලස්සන සින්දුවක් දෙන්න චන්දි මහවත්ත පස්යාලෙන් එවපු මැසේජ් එක. ඔයාවත් එකතු කරගෙන මම මේ සින්දුව අහන්න යන්නයි හිතුවේ. හවස 3:35

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Havasa tunai vinadi tisatai. Oyata sindu kiyanna asai habai taamato neda. Avasthawa labila natnam supri katadawal thiyena yaluwath okkomala ekathu karagena me gana kiyanna. Oyalata supri chance ekak labenna yanne. ඒක යන කරන්න තියෙන හරිම පුංචි දෙයක්. ඔයාගේ හිතට දැනෙන ඔයා ලස්සනටම ගානා කරන සින්දුවක පුංචි කොටසක් ඔයාගේ ෆෝන් එකෙන් ලස්සනට රෙකෝඩ් කරලා ඊට පස්සේ වොයිස් කට් එක 07.06.366.166ට වට්ස්ඇප් කරන්නයි තියෙන්නේ. ඒ නම්බර් එකයි සරක් කියන්නද? 07.06.366.166ට තමයි ඔයාගේ ගීත ගායනා කෞශල්‍ය පෙන්වන්න ඕනේ. හරිද? හරි, මේ වෙලාවේ මට මැසේජ් එකක් එවනවා නම් 07.03.93.5.97 අපි මැසේජ් නම්බර් එක. ඒකට අර සින්දුවේ කොටසක් එවන්න එපා. ඒක පළක් නොවේ. අර කිව්ව නම්බර් එකට ඒ ගායන හැකියාව පෙන්නලා අසල සින්දුවේ කොටසක් ඔයා එවන්න ඕනේ. ඒ නම්බර්ස් එක පටලව ගන්න එපා හොඳ? සුබ සන්ධ්‍යාවක් ඒවා චාමිනාගේ ලස්සන සින්දුවක් අපිටත් ඕනේ. හොරණින් ඉනෝකා උපාලි දුවස් සිතුව එකතු කරගන්න කියලා තියෙනවා. චාමි, කෙනෙක්ගේ හිත මැරුණට පස්සේ කොච්චර පණ පෙව්වත් වැඩක් නැහැ නේද කියලා අහලා තියෙනවා සංජීව. ඔබෙන් හිතක් මැරණකම් බලාගෙන මොනවා කරනවද? හිතක් මැරෙන්න දෙනවා නම් නේද ඉතින්? හිතාමතානේ. එහෙම කරන්න නරකයි. චාමි අක්කේ, මටත් සින්දුවක් ඕනේ කියලා හසිනි මැසේජ් එකක් කියලා තියෙනවා. අපි බලමු මේ සින්දුව අහන්න. සුබ දවසක් ශාමි, මටත් සින්දුවක් දෙන්න. කනම්පැලේ චාන්දනි දුව චමරිවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ජයකලනි කොහලාමින් උපාලි චිත්‍රානි මාධව කසුන් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ මං ආයෙනවා වට්ස්ඇප් එක පැත්තට. මම දුලිප් සමරසිංහ නවසීලන්තෙන් හැමතාම ඔයාව අහනවා කියලා තියෙනවා. Thank you. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනංගි. හායි, පොසත්ම ගැන ළමයා. ඔයා ඉන්නේ අක්කර 40 පදුම. මහත්යවසන්ත පුතාලා දෙන්න පඬු පොල් වෙහස් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ හැමෝම අතරේ මාවත් මතක් වුණා ස්තුති. චාමි, අපිට වහගෙන ඉන්නේ බණ්ඩාරගම උමා ගාමන්ට් එකෙන් මේ මැසේජ් එක. ඇයි ඔයගොල්ලගේ නම් නැහැ? කට්ටියගේ නම් ටික ඊට පස්සේ එවන්න. මම කියන්නම් නේ. දරට මේ ලස්සන සින්දුව අහන්න chance එකක් දෙන්න. හවස 3:00 වෙනාඩි

0: Nakhanda, Radio ITN.
1: හවස 3යි විනාඩි 45යි. මම චමින්ද කලකඩි හේනේ නැත පුතාගේ උපන්දිනයේ ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කියවලා දිනා. එයා හදිස්සිය. පුතාගේ නමවත් එවලා නැහැ. ඈ චමින්ද වෙලාව තියෙනවා. මට මැසේජ් එකක් දාන්න පුතාගේ නම මොකක්ද කියලා මං කියන්නම්. ඊට පස්සේ අරංගලින් වාසනා. මොකද්ද වාසනා කියන්නේ? අතපේ සමෝත්‍යනාගේ බර්ත්ඩේ එක. එයාට ගොඩාක් ආදරෙන් wish කරන ගමන් ආ සින්දුවක් කියලා තියෙනවා. සින්දු මේ වෙලාවෙ දෙන්න බෑ. බලමු. චමෝත්‍යාව හකරනගෙන නිතක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔබට ආතරයෙන් ආශිර්වාද කරමු. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ගියේ නෑ නේද මම ලක්කට Facebook page එකේ post එක බලලා කියනවා කියලා කිව්වා නේද? කිව්වනේ. ඊට පස්සේ ගියා ඒ කියනවා විතරයි කරන්නේ කියලා. ඉන්න මම ඒකත් ගිහට බලලා කියන්න. යමු messages comments එක බලමු. මහින්ද කුමාර කියනවා කැන්ත පෑ තුනකට කලින් එයා කියලා තියෙනවා තව ටිකකින් ආයෙත් එනවා ඔබේ හඬ ඇසීමට කියලා. කොහෙද ගියේ? කමුරු පිටියේ මාලවන්නේ ආරච්චි කොහොමද කියලා comment එකක් දාලා අහලා තියෙනවා මං හඳින්නනේ. මේ ඉන්නේ කියව කියෝ. ඊට පස්සේ පියල්ජේ ඔයවත් එකතු කරගන්න. සමන මහත්මිය බොය කොටින් වහත මට මැසේජ් එකක් කිව්වේ නැහැ නේද WhatsApp එකට? කිමද කාරණා? ඊට පස්සේ තුෂාරි ඔයා ඊයේ නේද කොටපු වැඩේ. විශ්ව විහග චාබි අදත් අපි ඉන්නවා කියලා තියෙන කරුණාකර චෙෆ් එකෙන් එකතු කරගන්න. ප්‍රේමම සිරි බන්කමෝගේ පොතු හැරින් අදත් ලස්සන සින්දු ටිකක් ඕනෑ කියලා තියෙන. මේ දුන්න සින්දු ලස්සනයිද? ඊට පස්සේ සෙල්ෆොනාට අදත් අහගෙන චාමි කියලා ධර්ණයකදී නංචන දාපු කමෙන්ට් එකට තැන්කියු. උපුල් වජිර ප්‍රසන්න ස්තූති. මහින්ද අලහකෝන් තැන්කියූ. ප්‍රදීප් ලංකා සිල්ස් වලින් ස්තූති වගේ කමෙන්ට් එකට. ඔශාන්ත භවන්ත මනුකට අයස්ව එකතු කරගන්න කියලා තියෙනවා කසම් ස්තූති ඔයාටත්. අසංක ෆනාන්ඩෝ සවතවසක් ඔයාටත්. සරා සඳ ඔලවත් එකතු කරගන්නන් නිෂූ ඔත් කමෙන්ට් එකක් දාලා තියෙනවා. අද ඔයා එව්වෙනා නේද වට්සප් මැසේජ් එක? මොකුත් කියන්නත් බෑ. මොකද Facebook post එකට comment එකක් තාපු එකත් හොඳයි.

0: හවස 9:52.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
0: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
5: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
5: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
6: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
7: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
8: evening drive with chamit and charu
9: sama anugrahaya
0: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
10: vijaya products ape rasaya rate sabata
11: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: හවස 9:54 වෙලාව සාමාන්‍යයෙන් හරිම කලබල විනාඩි කීපය. මගන මැසේජස් තියෙනවද කියලා මම සැලකිල්ලෙන් ඉන්නේ. චාමියාගේ මට තොරි සින්දුවක් කියලා අනු ඔයා මැසේජ් එකක් එවටි ස්තුතියි. තමනා කුමරි වගේ මැසේජ් එක මම දැක්කවද? Thank you. ඊට පස්සේ කොරියාවෙන් කසුන් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔමිදු වගේශර විතක්ෂි අයෝධ්‍යා ඔයාලගේද අද බර්ත්ඩේස්? අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා, ජයම වේවා කියලා. බර්ත්ඩේ එක කිව්වට නම් ටික හරියට පැහැදිලිව තිබුණ නැති නිසා මම ආයි මැසේජ් එකක් දාන්න කිව්ව එක තංගල ක්‍රම කළා නේ. හරි, ඔන්න එහෙනම් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ආශිර්වාද කරනවා. අද මැසේජස් ගොඩාක් මට ආවා. අස්වාහක් කටවහක් හොවහක් වෙන්න එපා. ගෙහින් එන්නද එහෙනම්? මාව අහන් හිටියට මැසේජස් එවුවද Facebook page එකට ගෙහෙලා post එක හරහා කරේට comment සම්මත බොහොම ස්තුතියි. අහමත් අපි මුණ ගැහන්නේ. ඔයා හිතන්නේ කවද්ද? හෙට දවල් 1ට. එවනකම් පරිස්සමට ඉඳලා එන්න ඕනේ. හරි. සුබ දවසක්. මම චාමිකා මනෝජිනී.

0: කා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවිනියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: වෙළඳ නාමයන් ව්‍යාජ ලෙස භාවිත කරමින් අන්තර්ජාලය හරහා ඉහළ ආදායම් ඉපය හැකි බවට පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසයට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කළ වැටලීමකින් අත්අඩංගුවටගෙන ඇත්තේ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියක්. සැකකාරී පැමිණිලිකරුවන්ගෙන් වංචා කර ඇති මුදල රුපියල් 4,26,300ක් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වැඩිදුර පරීක්ෂණ මෙහෙවනවා. ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර අටපිනි ඒකාබද්ධ කොමිසම් සභා රැස්වීම නවදිලි නුවරදී පැවැත්ුණා. ඒ දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ ඉන්දුනීසියා විදේශ අමාත්‍ය සුගියෝ නිගෝ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්ුණා. දේශපාලන ආරක්ෂක යුදමය සහගීතාව සාගර කටයුතු වෙළඳාම සහ ආයෝජන ඖෂධ සෞඛ්‍ය සේවා සහ ඩිජිටල් තාක්ෂණය පිළිබඳව එහිදී අවධානය යොමු කර තිබෙනවා. බලශක්ති සන්නිවේදනයේ සහ අභ්‍යවකාශ තාක්ෂණයේ අධ්‍යාපනයේ සහ සංස්කෘතිය සම්බන්ධතා පිළිබඳවද සාකච්ඡා කළා. ලක්කඩේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 02177479
2: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
2: විසේකාරේ
3: අම්මා මානසික ලෙඩෙක් చేති තමු වගේ මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙන්න මම කැමති නැහැ
4: අම්මා මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ
3: ඉන්නපම මට අම්මේ කියාගේ මට වාගෙන ලැජ්ජයි చేති ඔය මේ වගේ මිනිහෙක් කියලා දන්නවද මම මේ ගෙදර පැත්ත බලද්දි ආව අද ගන්න විසේකාරේ
5: පරිස්සමෙන් ඉන්න ඕනේ මම බලන්න එනවා
2: සතිය දින පහේම රාත්‍රී 9ට ITN

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 23යි වෙලාව. අර පහුගිය දවස්වල දෙනියාය ප්‍රදේශයේ නැත්තම් ඔය දකුණු පළාතේ උණ රෝගයක් පැතිරුණා. විශේෂයෙන්ම මේක සම්බන්ධයෙන් බොහෝ විදියට කතා වුණා සහ මේක පාලනය කරන්න විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරලා කොහොමහරි මේක ටිකක් කන්ට්‍රෝල් වුණා. හැබැයි පහුගිය දවස්වල මම දැක්ක මේ නිවේදනයක් දාලා තියෙන පත්තරේ ළමයින් අතර මේ කෑම බෙදා හදාගෙන කන එක මේ රෝගය ව්‍යාප්ත වෙන්න ඉඩක් තියෙනවා කියලා ඒ දේ කරන්න එපා කියලා. ෂෙයා කරලා කන්න එපා කියලා. ඔව් ෂෙයා කරගෙන කන එක කරන්න එපා කියලා. විශේෂයෙන් මේක දරුවන් අතරනේ ව්‍යාප්ත වෙන්න ගත්තේ. ඉතින් ඒ නිසා මේ පුංචි දරුවොන්ට මේක මේ පහව ගියා කියලා 100%ක්ම මේක නැති වුණා කියලා හිතාගෙන කටයුතු කරන්නට වැඩි මේක යම් පාලනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් තවදුරටත් මේක කොතනින් හරි මතුවෙන ඉඩක් තියෙන නිසා තව ටික කාලයක් මේ සම්බන්ධව ටිකක් දෙමාපියෝ දැනුවත් වීම වැදගත් වෙනවා කියලා හිතනවා. දරුවන්ට දැනුවත් කරලා යවන්න ඕනේ ස්කෝල් ගියාට පස්සේ. කෑම හැමෝටම ලැබෙනවනේ. ඒ කෑම තනියම කන්න.
1: ඔව්, ඒගේ කෑම එක කන්න.
0: ඔව්, ෂෙයා කරගන්න යන්න නේතුව.
1: හරි.
0: මේ දවස් ටිකේ හරි.
1: ඔව්.
0: හොඳ පුරුද්දක් මේ ෂෙයා කරගෙන කනවා කියන එක. තේක පොඩි කාලේ ඉඳලා ඒ පුරුද්දක් තියෙ විදිහට තියෙන එක හොඳ දෙයක්. හැබැයි මොනවා හරි අරුබුදයක් තියෙන වෙලාවට
1: අපිට සමහර
0: හොඳ දේවල් වලින් ඈත් වෙන්න සිද්ධ වෙනවනේ.
1: ඔව්, ඇත්ත.
0: ඒ නිසා මේ දවස් ටිකේ තව ටික කාලයක් අපි මේක පොඩක් පාලනයකට ලක් කරන්න එක හොඳයි. ගුරුවරු සහ දෙමව්පියෝ මේ සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර හිතලා ළමයින්ගේ මේ රෝගී තත්ත්වයන් පාලනය කරගන්න වැඩිහිටියෝ විදියට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික ඒ ලැබෙන උපදෙස් එක අරගත්තොත් මේක
1: දහ දාගෙන කෑවගේ නෙවෙයි ව්‍යාප්තිය වැඩි වුණොත් නේ.
0: අනිවාර්යෙන් ඒක අපිට කවදා හරි කරන්න පුළුවන්.
1: ඔව්.
0: ලෙඩක් දුකක් හැදුනොත් ඒක පාලනය කරගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් ඒ නිසාගෙන ටිකක් හිතන්න ඕන දෙමව්පියෝ සහ ගුරුවරු විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර හිතලා වැඩ කරන එක හොඳයි.
1: ඔව්.
0: දැන් මේක පාලනය වෙලා තියෙන මේක දැන් නෑ කියලා කවුරු හරි කියනට වැඩිය තව ටික කාර්යයක් මේක අල්ලගෙන හිටියොතින්
1: ඔව්
0: ඒ පරිස්සම තියාගත්තොතින්
1: හරි මේක පොඩ්ඩක් ගොඩ දාගන්න පුළුවන් වෙයි.
0: ගොඩ දාගන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා.
1: හරි.
0: රයිට්. අපිට බතක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම කෑම වේලක් රසවත්ව කන්න අපිට ඕන කරන දේවල් ටික මොනවද කියන එක. අපිට මිරිස් කුඩු ටික තුන පහ ටික කහ කුඩු ටික මේ හැමදේම හරි රසවත්ව එක ගානට එක විදියට අපිට දාගන්න. කියන්නේ පදමට දාගන්න.
1: ඔව්.
0: නැතුව මේ මිරිස් කුඩු දාන ගානටම කහ කුඩු දානවා කියන එක නෙවෙයි. එක ගානට දාන්න කිව්වම
1: එහෙම දැම්මොත් එහෙම
0: මම හරි ෂොක් වෙන විදිය කියලා කියයි අහගෙන ඉන්න මිනිස්සු. එහෙම නේම මේ කියන්නේ එක පදමට ඒ කියන්නේ නියම ගානට
1: ලුණුත් දැම්මොත් එහෙම
0: ප්‍රමිතියට ලුණු මිනිස් දාන ගානට ලුණුත් දැම්මොත්
1: හරි වැඩි
0: වකුගඩු ඉල්ලේ
1: එහෙම එහෙම දාන්න එපා.
0: එහෙම දාන්න එපා. ඔච්චර හොඳයි කිව්වත් අපි මේ කිව්වනේ ඒ ගානට පදවට දාන්න ඕන. හරිද? මේක දන්නෝ ඉතින් දන්නෝ දනිති.
1: හැබැයි සමහර නිෂ්පාදන තියෙන කොච්චර දෙමත් වැඩක් නැහැ.
0: ඔව් දානවා දානවා නිකන්.
1: ඉවරයක්ම නැහැ. සරත් නැහැ. ලුරුත් නැහැ.
0: මේ මට හිතුනේ සරත් නැහැ කියලා.
1: කන් දෙක පොඩ්ඩක් කැයෙනවා මදි වගේ පොඩි.
0: පොඩි අවුලක් තියෙනවා වගේ මේ දවස් ටිකේ මට පේනවා ඒක.
1: මාත් එක්ක බින්දලා වගේ.
0: ඒ වගේ අය මේක ගාන්තර පූජා කරලා වගේ නේ. රයිට් කොමාරි මේ විචින් නිෂ්පාදන වගේ කැමරේට එකතු කරගත්තොතින් රසය වගේම ගුණය පෝෂදායි බබ මේ හැම දෙයක්ම එක විදියට ලැබෙනවා. ඒ ඔක්කොම එක විදියට ලැබෙනවා. එක එක ප්‍රමාණ වලින් දැම්මට රසය ගුණය පෝෂණය කියන හැම දෙයක්ම විචින් නිෂ්පාදන වලින් එක හා සමානව ලැබෙනවා කියන එක අමතක කරන්න එපා.
1: ඉතින් ගෙදර ගෘහණියන් ගාව තියෙන මොන නිෂ්පාදන කුස්සිය තියෙන මොන නිෂ්පාදන තමයි විජේ කුළුබඩු වලින් අපිට ලැබෙන්නේ. ඉතින් ඕනම කෑමක් අඩ රසට හදාගන්න ගුණට හදාගන්න වඩ නියම ප්‍රමිතියට තියෙන නියම තත්වයක් තියෙන කුළුබඩු ටික ඕන කරනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන කුළුබඩු ටික වාර දැන් පොලෑංකම තියෙනවා. අපේ රසේ රටේ සම්බත බෙදර විජය නිෂ්පාදන වලින් ළඟම තියෙන වෙනසලෙන් වෙන පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන පුළුවන් මිලදී ගන්න.
0: වගා බිමට ඕන කරන වතුර ටික සපය ගන්න. ඔයාට විදුලි බිලට තිත තියලා ලොකු ඉතිරියක් කරගන්න පුළුවන් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගත්තු තින්.
1: ඉතින් අපි හැමදාම ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන වාට කියලා තියෙනවා. අපි ගොවි මහන්තු පුළුවන්කම තියෙනවා අස්සන සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න. ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගත්තොත් එහෙම සම්පූර්ණයෙන් සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන මෝටර් පද්ධතියක් තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක කියලා කියන්නේ. ඉතින් සුවිශේෂී මිලඩු කිරීමක් ඕන අපි ගොවි මහන්තු පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න 0.7 1 711 711 එකට කතා කරන්න.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: 4:31
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: අනුරුද්ධ තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුඟුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම අඳුඟුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුඟුර අම්‍රිතා.

0: හතරයි විනාඩි 36යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අපි ඉන්න වෙනව. පරිස්සමට ඩ්‍රයිව් කරන ගමන් FM 93.5 FM 93.7
1: හරි.
0: හත කියලා කියනවා.
1: මාර රතාවු ඩ්‍රයිව් එක
0: කියවුණා එම. මීටර ටියුන් කරලා තියාගන්න කන ළඟින්ම. වඩ පාළුවක් නැතුව අපි වහගෙන යන්න පුළුවන්කම තියෙනවා යන තැනක පරිස්සමට. රයිට් මතක් කරන්න කටි ඉන්නවා අපිට මේ වෙලාවේ සිදුවක් අහන්න.
1: මේ වෙලාවේ අද හදන්නේ ෆෙරාස් ස්ටීල් එක පැත්තට. ඒ පැත්තේ ගිනෝ රණසිංහ, දිනේෂ්, සමාන, චරිත, සුසිල්, ඉරංග මේ හැමෝම වගේම ශනායින මොරටුවෙන් ඔයවත් එක්කම. ඊට පස්සේ යන හදන්නේ ඇහැලියගොඩ පැත්තට, ඇහැලියගොඩේ විනිතා ඉරංගනි. ඊට පස්සේ පින්වතෙන් පියන්වත්තෙන්ද ගැටහැත්තේ පැත්තෙන් පෙරේරාව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඉන්න අපිත් එක්ක මේ වෙලාවේ ප්‍රදීප් ලංකා, ඔයා වගේම මේ පැත්තෙන් ඉන්න කුෂානි, එලන් ගාමන් ටික හැමෝම එකතු කරගන්නවා. ඒත් එකම මම යන හදනේ කෑගල්ල පැත්තට, කෑගල්ල ඉන්න කුලන් මේ වෙලාවේ මේ හැමෝම එකතු කරගන්නවා.
0: ජනිත වගේම ප්‍රභාත්, අරුණ, සම්පත් ඇතුළු කට්ටියම ඉන්නවා කියලා මැසේජ් කරනවා. මේ වෙලාවේ අකුරැස් ඉඳලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. දික්වැල්ලෙම් නෙමෙයි, දික්වැල්ලෙන්. ඔයාලා එන්න අපිව බලන්න.
1: අපි අද හවස පහ විද්‍ය ඔන්න FB live එකක් එන ඔයාලව බලන්න. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ලක්කට අපි official Facebook page එකට follow එකක් එහෙම දාලා, like එකක් එහෙම දාලා තියන්න. අපි හවස පහට එනවා ඔයාලව හම්බ වෙන්න.
0: 4:38 වෙලාව.

0: കൃഷി ക്ഷേത്രത്തെ നവപണക് ലഭാ തീവിൻ കസാകല പ്ലാന്റേഷൻ മകൻ ആരംഭ എത്തി പ്രധാന വ്യാപൃതി അത്തര ഒബട സമീപ കസാകല ഗ്രീൻ സൂപ്പർ മാർക്കറ്റ് ചാലിയ ഇത അടു മിലകന നേടത്തെ ഒബേ പശു മീറ്റർ സഹനയക്ത മസകട രൂപ്യ 25000ක් ദക്വ മിലതി ഗിനീം സന്ദഹ നയ സഹനയക്ത ഹന്ദുനാദുൻ ഇകമ സൂപ്പർ മാർക്കറ്റ് ചാലിയയി
1: අසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
0: ගුණාත්මක සහන නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහන නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176797

0: හතරයි විනාඩි 47යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ගොවිසත ලොතරැයි වාසනාව රුගා බලන්න ඔයාට ගන්න තියෙන වාසනාවන්තම ලොතරැයියක් තමයි ගොවිසත කියන්නේ.
1: හරි. ඔන්න ඔයාගේ කෝටිපති හිරේ හැබැයි කරගන්න විශ්වාසයෙන් මිලදී ගන්න මොහොනේ ලොතරැයි තමයි NLB ලොතරැයි පත් කියලා කියන්නේ. ඉතින් අතරිනුත් කෝටි 6කින් ආරඹෙන සුපිරි තෑග්ගක් එක්ක සතිය දින 7ම දිනුම්ම දින ගොවිසත ලොතරැයි විශේෂ වෙනවා. ඉතින් මෙතනදී ඔයාට මතක් කරගන්න විශේෂයෙන්ම අප රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහග ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වනත් ගොවිසත ලොතරැයි. ඉතින් ඔයාටත් පුළුවන් කම තියෙනවා ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සිත සනසන තෑගි වැඩිම ගොවිසත ලොතරැයි හිතේ හැටියට මිලදී ගෙන ඔන්න වාසනාවන්තේ ජයග්‍රාහක ලක්ෂපතියෙක් කෝටිපතියෙක් මේ ඕනම කෙනෙක් වෙන්න.
0: ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඩෝම නිෂ්පාදන නැත්නම් ඩෝම මැෂින් සරගෙන දියුණු වෙන්න, ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න, ව්‍යාපාරයක් කරගෙන යන්න නම් හැමදාම එකම තැන ඉඳලා හරියන්නේ නැහැ. ඔයා ඉස්සරහට යන්න ඕන, ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න ඕන, ඒකට මැෂින් එකක් ගන්න ඕන කියලා හිතනවා නම් විශේෂම සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ගන්න දැන් ඩෝම මැෂින්ස් තියෙනවා. කළු වැටිවත් කිරීම යන්ත්‍ර, ඒ වගේම කැඩුණු සාල් වෙන් කරගෙන යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඉතින් එහාට ගිහිල්ලා ඇඹරුම් යන්ත්‍ර,
1: පොල් තැන හිඳන යන්ත්‍ර,
0: මේ වගේ ගොඩක් දේවල් තියෙනවා.
1: ඉතින් අලවින් පසු හොඳ සේවාවක් ලබාදෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් දැන් ඔයාට බලංකම තියෙනවා. ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර හැම එකක්ම අවශ්‍ය මාදලි වලින් ඔයාට අවශ්‍ය ධාරිතා වලින් ලබා ගන්න නොම්බර 30 කැල්හේන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තුන එතනට යන්න පුළුවන්. ඔයාට කතා කරලා විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. මෙන්න නම්බර් එක 011 1 6 7 9 5 7 9 011 1 6 7 9 579 කෝල් එකක් දීලා ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: දැන් ඔය මේ අපිට ඉන්නවනේ එක එක විදිහේ යාළුවෝ.
1: ඔව්.
0: එක එක යාළුවෝ ඉන්නවා.
1: හරි.
0: ඒ යාළුවෝ අතරේ සමහර වාඩේ යාළුවෝ හම්බෙලා ඇති. අපි මොනවා හරි දෙයක් කරන්න යනකොට
1: ඔව්.
0: තෙනවා ලොකු ලොරි ටොක්ස්.
1: හා.
0: කියන්නේ අපි හිතමුකෝ දන්සලක් කියලා.
1: හරි හරි.
0: දන්සලක් දෙන්න යනවා. ළඟ මාදා ආසන්න උදාහරණයක් අමු. දන්සලක් මචං අපි දෙමු කියලා කිව්වට පස්සේ අපි දෙන්න ප්ලෑන් කරන්නේ මේ කඩල දන්සලක්.
1: ඔව්.
0: හරිද? හැබැයි දැන් අපි එහෙම කතා කර ගමන් මචං අපි මේ සැරේ වෙසක්කේට කඩල දන්සලක් දෙමු කියලා කතා කරගෙන කතා කරනකොට
1: මුලින්ම වචනේ දානවා.
0: වචනේ දැම්ම හැටිය.
1: හරි.
0: කඩල විසුද මේ මොන කඩලද? අපි දෙමු ෆ්‍රයිඩ් රයිස්.
1: අම්මේ.
0: ෆ්‍රයිඩ් රයිස් දෙමු. ඒකට අපි චිකන් එක, චිලි පේස්ට් එක, පරිප්පු මේ ඔක්කොම දීලා තව මොන හරි වම්බුට මෝජු
1: අඹ,
0: ඔව් අඹ, මේ වගේ මොන හරි අපි මේකට සෙට් වෙන මෙනු එකක් හදමු.
1: ඔව්.
0: රයිට්. ඊට පස්සේ ඒක හදලා අපි මේක දෙමු දවස් 3ක් දෙමු.
1: ඒත් මේක කරන්නේ කොහොමද කියලා ඇහුවාම
0: අපි දවස් 3ක් දෙමු.
1: හරි. 3කුත් දෙන්නේ.
0: දෙකක් සාමාන්‍යයෙන් පරිම දවස් දෙකක් නේ වෙසක් පොයේ දවස් දෙකේ. දවස් 3ක් දෙමු මචං. අපි ඒ ගානට මේක ප්ලෑන් කරමු.
1: වෙනසක් කරන්න ඕනේ.
0: ඔව් එහෙම කියලා දැන් දෙනවා. ඒ අයිස්ක්‍රීම් විතර, අයිස්ක්‍රීම් වලින් මේ මොනවද මේ මේක විතරක්, ෆ්‍රයිඩ් රයිස් විතරක් නෙමෙයි. අපි ෆ්‍රයිඩ් රයිස් කාලේ එළියට එන ආයෙත් අයිස්ක්‍රීම් එකකුත් දෙමු.
1: හරි. අයිස්ක්‍රීම් කනයිද කෙසල් ගෙඩි දෙමු.
0: කෙසල් ගෙඩි දෙමු ඒ වගේ. මාර මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා.
1: දැන් දාන්සල දෙන ගානටම.
0: ඔව් දැන් අපි කඩල දෙමු කියලා කියපු මිනිස්සු කාල කට අරගෙන බලාගෙන ඉන්නවා. කම්බලට අධ්‍යයන මූ මොකාර දෙන්නේ මේ කියලා.
1: හරිද?
0: එහෙම යාළුවෝ අපිට ඉන්නවා.
1: ඔව්.
0: දැන් ඒ ටොක්ස් දීලා ඒ විදිහට කියලා ඊට පස්සේ මචං දැන් කොහමද ඔයක දෙන්නේ? අපි මොන හරි එකකින් දාපි සල්ලි එකතු කරගන්නේ. උඹට කීයක් දෙන්න පුළුවන්ද?
1: දැන් ලොකු ගාණක් යනවත් එක්කනේ මේ වැඩේට.
0: ඔය එහෙම කියලා කා කියලා කියා උඹට කීයක් දෙන්න පුළුවන්ද කියලා වටවස.
1: හරි.
0: මචං මේකයි දැන් මට මේ වැඩේ ඔර්ගනයිස් කරන්න පුළුවන්.
1: ඔව් ඔව්.
0: මේක ප්ලෑන් කරන්න පුළුවන්. ලොකු මුදලක් මට දරන්න බෑ.
1: ඔව්.
0: මම බලන්නම් මේක වැඩේ අඩු පාඩුවක් වෙන ගාණක් එමුනොත් මම හරි බැලන්ස් එකක් දෙන්නම්.
1: හා අඩු පාඩු වෙන වෙලාවට.
0: කියලා කියනවා.
1: හරි.
0: ඊට පස්සේ දැන් අච්චර මම ලොකු කතාවක් කියමු අනුස්සයට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ.
1: ඔව්. කොහමද දැන් මේකට සල්ලි හොයාගන්නේ?
0: සල්ලි හොයාගන්න කියලා.
1: කාගෙන්ද ගන්නෙ?
0: ගන්නෙ කොහොමද එහෙම කියලා? එහෙම කිසිම අදහසක් නැහැ. අන්තිමට වෙන්නේ මොකද්ද? දැන් මෙහෙම ප්ලෑන් කරලා දැන් නඩවසේ අඩුපාඩුවක් වුණා කියමුකෝ. කොහොම හරි කරන්න ගිහිල්ලා.
1: හා පපඩම් පැකට් එකක් හරි වදි වුණා කියමුකෝ.
0: එහෙම ওই වෙලාව අර පුද්ගලයාගෙන් අර ඉස්සෙල්ලම කතාව කියපු මනුස්සයාගෙන් අඩුපාඩුවක් වෙන වෙලාව සල්ලි දෙන්නම් කියලා කිව්වේ.
1: ඔව් ඔව්.
0: මේ මචං මාර දැන් ඔය මිනිහ මේ වඩු පරිප්පු කිලෝ දෙකක් තුනක් තව ඕන මේක ගේන්න මේ සල්ලි කියා කර දෙයක් මෙයා. දැන් සල්ලි ඉවරයි කියලා. අනේ මචං මේ ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන්නේ සල්ලිත් නෑ මේ වෙලාව අතේ නෑ.
1: හරි හරි.
0: ඔයා දාන්නකෝ මේ.
1: මම දෙන්නම් ඊට පස්සේ.
0: මම පස්සේ දෙන්නම්.
1: හා හා. ඒවනම් පස්සේ හම්බෙන්නේ ඒව නෙවෙයි පුතේ.
0: පස්සේ කියන්නේ ඉතින් ඒවා
1: ලබන ආත්මෙත් නෑ.
0: සමහරු ඉන්නවා අපි පාටියක් දාලා මොන හරි එකට ඕන දේවල් ගෙන ගියාට පස්සේ කාඩ් එකේ මචං සල්ලි අතේ නෑ.
1: ඔව්. එහෙනම් ඔයා දාලා ගේන්න.
0: දාලා ගේන්න.
1: මට අහු වෙන්න එපා.
0: පස්සේ දෙන්නා අන්තිමට.
1: පස්සෙත් නෑ.
0: කෑව බිව විතරයි. ආයි දවසක් ආයිපත් එහෙම ලෑස්ති වෙනකොට තමයි මතක් වෙන්නේ.
1: මේ මිනිස්සයා සල්ලි දුන්නේත් නෑයි කියලා.
0: ඔවුම සිදුවීම් වෙලා ඇති මං හිතන්නේ ගොඩක් අයට. හන්දේ 4:53 වෙලාව.

ගෙදර කෑමවේල විතරක් නෙවෙයි අපි බොන තේක කෝපියක උනත් අපිට රසවත් හදාගන්න තියෙන්න ඕන නේද? එහෙම නැති වුණොත් අපිට වැඩක් නැහැ. කන බොන දේ හැමදේම රසවත් ගන්නව නම් විජය නිෂ්පාදන ඔයාගේ ගෙදර තියෙන්නම ඕනේ.

0: tunay tashma pa anu tunay tashma hata
1: lakhana radio itn suba sandhyawa kavasa pahai vinadi tunai velawa
2: timira udala matta nirmanayak
3: kochchara kiwwat mata thitenna ehema thamai
4: aniwaryenma kesara sir adita kiyannathi ඔෆිස් එකේ වෙච්ච හැම හොර වැඩකට මං සම්බන්ධයි කියලා
2: සිහිනක තනි වෙලා
3: නෙගිනි අය වැඩ නැද්ද
4: වැඩ තියෙනවා බසිනි
3: තියෙනවා නම් කරන්න මං වාඩි දී ප්‍රොජෙක්ට් එකේ ඩෙඩ්ලයින් හෙට හරිද
4: හරි
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න

Lakhanda Radio ITN. Wow, Neoma ini Lakhanda Evening Drive.

0: අවස පහයි විනාඩි 7යි වෙලාව සුබ සන්ධ්‍යාවක් අපි දෙවෙනි පැයයි
1: සුබ සන්ධ්‍යාවක්
0: එවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා මේ පැයෙත් 0703 935 937 අපේ WhatsApp නම්බර් එකට
1: ඔව්
0: කවුද ඉන්නේ
1: මේ වෙලාවේ අපි එකතු කරගන්න හදන්නේ කොටා විරකොඩි බේකරි පැත්තට යන හදන්නේ එහේ ඉන්න වාජයම මැසේජ් එකක් දාලා තිනු ලොකු බොස් සුපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී දිස්නි චම්පා දනුෂ්ක මදුසංක මේ කට්ටිය වගේම හැමදාම ඉතින් කියන්න තින්නේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ රශ්මී සලොන් නැනි සෙලූල පන්නැල්ලෙන් උපුල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ වෙලාවෙම මේ වෙලාව එකතු කරගන්නවා ගම්ලත් සෙනුරි සයුරි චාරික විස්මිත මේ කට්ටියවත් එකතු කරගනවා ඊට පස්සේ ශ්වේත එකක් දාලා තියෙනවා හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා.
0: හරි අපි දැන් පොරොන්දු වෙච්ච විදියට අපි Facebook live එකක් එන්න යන්නේ.
1: ඔව්.
0: වඩ පුළුවන් ලක්කඩ අපේ official Facebook page එකට log වෙන්න.
1: හා log වෙන්න.
0: log වෙන්න කිව්වේ මේ එන්න.
1: ඔව්.
0: එන්න කියලා කිව්වා.
1: ලක්කඩ
0: අපේ කියලා search කරන්න.
1: ඔව්.
0: search කළා ඒක උඩ ඇඟිල්ල තියලා
1: click කරන්න.
0: click කරා. ඊට පස්සේ තාපොඩකින් අපි බලන්න පුළුවන්.
1: ඔව් ඔව්. දැන් මේක ඉවර වෙච්ච ගමන් සින්දුව දීපු ගමන් අපි live වෙනවා.
0: සින්දුව දීපු ගමන් අපි නම මොකද කරන්නේ? සින්දුව දාලා අපි යමුද?
1: සින්දුව දාලා අපි යමු.
0: right එනවා අපි නම් live වෙනවා. දැන් එන්න අපිත් එක්ක කතා කරන්න.
1: live එකෙන් හම්බෙමු.

0: Lakhanda Radio ITN.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්බිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිට අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
3: ලකන්ඩ රේඩියෝ ITN

0: Hi, Vinod, we see a guy, Vilave, we need drive a bean name, Vilave. ලස්සන සිදුවක් අහන්න ඔයාලට මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා. වගේම අපේ Facebook live එකට join වෙන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: අපේ ලක්කඩ official Facebook page එකට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ වෙලාව අපි live අපිලා ඉන්නවා. ඉතින් live එකට join වෙන ගමන් කතා කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැත්තට එන්න.
0: හරි, අපිට මතක් කරන්න තියෙනවා දැන් ඩෝමා machines ගැන විශේෂයෙන්ම. ඩෝමා machines කිව්වට පස්සේ අපිට ව්‍යාපාරයක් ගැන සිහින දකිනවනම් ඒ ව්‍යාපාරය මොකද්ද කරන්න කියන එක සම්බන්ධව තාම හරියට අයිඩියා එකක් නැතිව හිටියනම් මෙහෙම කරනව අරම කරනව එහෙම කරනව කීක හිත හිත හිටියනම් දැන් ඔන්න ඔයාලට පුළුවන් ඩෝමා එක ජොයින් වෙන්න නැත්නම් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ගන්න ඩෝමා ඇඹරුම් යන්ත්‍රයක්. මේකෙන් කරන්න කොච්චරනම් වැඩ තියෙනවද? රූපලාවන්‍ය ප්‍රොඩක්ට්ස් හදනව නම් එහෙම, නැත්නම් ආහාර නිෂ්පාදනය සම්බන්ධ මොනවා හරි දේවල් හදනව නම් එහෙම, ගම්මිරිස් ටිකක් අරගෙන කුඩු කරලා පැකට් කරලා
1: තමගේම නිෂ්පාදනයක් විදිහට වෙනසකට දාන්න පුළුවන්.
0: ඔව්. ඊට පස්සේ ඒ වගේ මොනවා හරි දේවල් ඇඹරුම් යන්ත්‍රයක් භාවිත කරලා කරන්න පුළුවන් කොච්චර ප්‍රොඩක්ට්ස් තියෙනවද? ඒ දේවල් කරන්න දැන් බොහොම පහසුවෙන් පුළුවන් ඩෝමා ඇඹරුම් යන්ත්‍රයක් ගත්තොත්. එහෙම නැත්නම් පොල් තෙල් හිඳින යන්ත්‍රයක් අරගෙන ඒකින් වැඩ ගන්න පුළුවන්. මේව ගොඩාක් අය කරන්නේත් නැහැ, හිතන්නෙත් නැහැ සමහර වෙලාවට.
1: දැන් නැති පැත්තවල.
0: ඔව්, ඒ නිසා try කරලා බලන්න. දැන් ඩෝමා වෙතින් මේ නිෂ්පාදන ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා අලවින් පස්සෙ හොඳම හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග් සමගින් එකතු වෙලා අවශ්‍ය කරන මේ යන්ත්‍ර සියල්ලම අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ඔයාට ගන්න. නම්බර 30 කැල්හෙන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තුන එතනට යන්න පුළුවන් ඔයාට. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න අවස්ථාවක් තියෙනවා 01 1 6 7 9 5 7 9 0 1 1 1 7 6 6 7 9 5 7 9 කෝල් එකක් දීලා ආට පුළුවන් කම තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: විජය නිෂ්පාදන ගෙදර කැම වේල රසවත් කරන්න එකතු කරගන්න තියෙන හොඳම නිෂ්පාදන පෙළ. අපිට ඕන තරම් ප්‍රොඩක්ට්ස් තියෙනවා කඩේ ගන්න. හැබැයි ඒවක සම්බන්ධව තියෙන විශ්වාසය වගකීම අපි දන්නේ
1: නැහැ.
0: ඉතින් 30 වසරක් පාරිභෝගිකයන්ගේ විශ්වාසය ආරක්ෂා කරපු නමක් තමයි විජය කියන්නේ. ඒ නිසා විජය නිෂ්පාදන ඔබට ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගෙදර පුංචි දරුවෝ ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, මේ ඕනම කෙනෙක්ට වසවිසෙන් තොරව කැම වේලක් රසවත්ව හදලා දෙන්න වගේම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කෘති දේවල් මේ කිසි දෙයක් නැතුව හොඳම නිෂ්පාදන පෙළක් විජය නමත් එක ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ඔයාලට කැමරේ රස කරගන්න විජය කුළුබඩු එකතු කරගන්න අදත් පුළුවන්කම තියෙනවා. අපි දන්නවා තත්වීම් වගේම ගුණාත්මක වෙන උසස් නියම රසට නියම ප්‍රමිතියට අපිට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ල ලැබෙන්නේ විජය කියන නමින්. ඒ නිසා තමයි අපේ රසය දැන් රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමටත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා විශ්වාසයත් එක්ක විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසරෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසරෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න.
0: 5:23 වෙලාව දැන් මේ වහින වැස්ස කඩින් කඩ තනින් තනට වහින වැස්ස සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් දැනුවත් කරනවා. ඉතින් මේ වෙනකොට ඇති වෙලා තියෙන මේ ඩෙංගු අවදානම සම්බන්ධයෙන් නිකන් අපිට මේ කණින් අහලා මේ කණින් පිට කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි තියෙන්නේ.
1: අපි දාන්න බෑ.
0: ඊයේත් කිව්වා මේ ගැන. දැන් අදත් කියන්න තියනවා කියනවා කියලා හිතුවා අපි. විශේෂයෙන්ම මේ දවස් තුනම 8, 9, 10 කියන දවස් තුන ක්‍රියාත්මක වෙන්නේ ඩෙංගු මර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ලංකාවන් පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒකත් එක්ක ඔබේ වටපිටාව පිරිසිදුව තියාගන්න, ඔබේ වටපිටාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න, ජලය එකතු වෙන තැන් තියෙනවා නම් විනාශ කරලා දාන්න, ඩෙංගු හැදුනොතින් චිකන් ගුණ හැදුනොතින් ඔය වටපිටාවේ පොඩ්ඩක් රවුමක් ඇවිදලා වතුර එකතු වෙන තැනක් සුද්ධ කළා දාන වගේ ලේසි නෑ. මේකෙන් ගොඩ එනවා කියන්නේ.
1: දැන් අපි ඊයේ දවසෙත් කිව්ව බස්නාහිර පළාතේ තමයි ගොඩක්ම ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා කියන්නේ.
0: ඔව්, මේ ප්‍රමාණය ගත්තට පස්සේ සමස්ත ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ බස්නාහිර පළාත තුළ. ඔව්.
1: ඉතින් මේක තව තවත් පළාත් වලට ගෙනියනවාද නැත්නම් ඔයා වටපිටාව සුද්ධ කරගන්නවද?
0: එහෙම නොවතින් ඔයාට වගේ ආරක්ෂාව තහවුරු කරගන්න වගේම වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවල ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්කම ලැබේවි. අලියෙක් ගහලා මිනිස්සෙක් මැරෙනවා කියන එක හිතන්න පුළුවා. එහෙම නැත්නම් කොටියෙක් කාලා මේ මිනිස්සෙක් මැරෙනවා කියන එක හිතන්න පුළුවා.
1: හරි හරි.
0: වාහනයකට හැපිලා මේ මිනිස්සෙක් මැරෙනවා කියන එක හිතන්න පුළුවා.
1: ඔව්.
0: හැබැයි මදුරෙක් කාලා මිනිස්සෙක් මැරෙනවා කියලා කිව්වහම
1: ඇයි එහෙම අහන්නේ අපි?
0: ඒ තත්ත්වෙට අපි වැටෙන්න ඕනද?
1: ඒකනේ.
0: හවස 5:25 වෙලාව.

0: අවස පහයි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: ආව් නියමයිනි ලකන ඊවනින් ඩ්‍රයිව් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: Thunder Radio ITN.
1: How was the pahay minadit is na mayay deng?

0: ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: හිටපු නියෝජ්‍ය ඇමති සර්ණට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම් දඩේ රුපියල් ලක්ෂ 18. බාධක පැමිණියත් පාසු විමර්ශන නතර නොකරන බව ඇමති නලින්ද කියයි. පාසු විමර්ශන වලට බියවන අය ගැන ඇමති කෞශල්‍යගෙන හෙළිදරව්වා. තලවතුකුඩ අපරචාල වේගින්ෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට. ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායල් අගමැතිට අනතුරු ඇඟවීමක්.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: ಸತತ ವಾಗಕಿಯನ್ನ ರೇಡಿಯೋ.
1: ಹವಸ ಪಹಾಯ ವಿನಾಡಿ 47.

0: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: ඒ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176779 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
3: ආව් නියමයිනේ.

0: හවස 5 විනාඩි 51යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ටික ටික හැන්ද වෙලා තියෙන්නේ නේ.
1: ඔව්.
0: චුට්ට චුට්ට රෑ වෙමින් තියෙන්නේ.
1: මොනා කරන්නද?
0: අපිට වෙලාව නවත්තන්න බෑනේ.
1: ඒකනේ.
0: අපි වෙලාවට ඉස්සරහින් අපි යන්න ඕන.
1: හා.
0: ඒක කරන්න පුළුවන්ද?
1: වෙලාවට ඉස්සරහින් යන්න බෑ නේ.
0: වෙලාවට ඉස්සරහින් අපිට කොහොමවත් යන්න බෑ. වෙලාව අපිට ඉස්සරහින්
1: අපි ඔරලෝසු කරකෝ ගත්තොත් මිසක්.
0: කොච්චර ට්‍රයි කරත් ඒක නම් අපිට කරන්න බෑ. මොකද උදේ ඔය ලෑස්ති වෙනවනේ අපි වැඩට එන්න.
1: ඔව්.
0: අපි ලෑස්ති වෙන්න ගන්නේ සාමාන්‍යයෙන් අපි වෙලාව තියාගන්නවා පැය භාගයක් විනාඩි 45ක් විතර සමහර වෙලාවට අපි ලෑස්ති වෙන්න කියලා තියාගන්නවා. ඔයා නම් උදේ මම දැන් 10 විතර
1: මම ඉතින් කල්පනා කරේ මට ඒකත් මන්
0: 10 විතර ඉඳලා ලෑස්ති වෙනවනේ මම දන්නවා. මේ එහෙම එක එක නාගේ වෙලාවල් තියෙනවා. හැබැයි ඒ කොච්චර වෙලා වර්ගෙන් ලෑස්ති වුණත්
1: හරි
0: අන්තිම තප්පරේ කලබලේ කොච්චර දුවනවද?
1: කොච්චර කලින් ලෑස්තුනත් කලබලේ තමයි දුවන්නේ.
0: කලබලේ දුවන. ඒක එකක්. අනිත් එක කොච්චර දේවල් අන්තිම මොහොතේ අමතක වෙනවද? කෑම එක දාලා එනවා.
1: හරි.
0: වතුර බෝතලේ දාලා එනවා.
1: වොච් එක දාලා එනවා.
0: වොච් එක දාලා එනවා.
1: හහ.
0: මුකුත් නැහැ. පර්ස් එකක් දාලා සමහර වෙලාවට
1: එනවා. ෆෝන් එක දාලා
0: එනවා. ෆෝන් එක දාලා
1: එනවා. මේ අතේ තියෙන එක.
0: අතේම තියෙන. ඒක නිසා අපිට මේ කොයි තරම් ප්ලෑන් කළා ලෑස්ති වෙලා හිටියත් අන්තිම මොහොත කියන එක තමයි.
1: ඔව්.
0: කලබලම වෙලාව නිදහසේ ආපු දවසක් කල්පනා කරලා බැලුවොත් අහපස්සට ගිහිල්ලා මම අනේ අර දවසේ මම නිදහසේ ආවා කියලා එහෙම දවසක් නැහැ. ඒ නිසා අපිට කාලයට ඉස්සරහින් ජීවිතේට වැඩ කරන්න
1: බැහැ. එහෙනම් ඒක හිතන්නත් එපා.
0: ඒකටත් කියන්න තියෙන්නේ අර try කරලා බලන්න.
1: ආසහිතයි කියන්නේ බැ.
0: ට්‍රයි කරලා බලන්න.
1: හරි.
0: අපි කියන්නේ මේක අතහැරලා දාන්න නෙවෙයි.
1: ඔව්.
0: එහෙම වෙන්න ට්‍රයි කරන්න.
1: නෑ අපි කාලේ කලමනා කරගෙන වැඩ කරමු.
0: කාලේ කලමනා කරගෙන කරගන්න වෙනවා. හරි එවනම් ඉතින් ඒ විදිහට තමයි වැඩ කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිට අපි ෆේල්.
1: ඔව් ඒකනේ.
0: හා. රයිට් අපිට මතක් කරන්න ඕන විචේ නිෂ්පාදන ගැන. නූඩල්ස් එකක් හදාගෙන කනකොට.
1: හරි.
0: රසට හොදට බෙරි වෙච්ච ඇලිච්ච නැති.
1: පාපයක්.
0: පාපයක් වෙච්ච නැති. වෙසක් කූඩු අලවන්න පුළුවන් නූඩ්ල්ස් එකක් නැතුව. හොඳට රසට නූඩ්ල් එකක් හදාගෙන කනවා නම් විචේ නූඩ්ල්ස් අරගන්නම වෙනවා.
1: ඉතින් අපේ ගෘහණිය හැමදාම කඩේකට ගියාම නූඩ්ල්ස් අරගෙන කොච්චර නම් වර්ග වර්ග ගන්න ඇතිද හරියට නූඩ්ල්ස් එකක් ගෙදරට හදලා දෙන්න. ඒත් ඉතින් හදාගෙන බැරි වෙනවා. ඒක එක නිෂ්පාදන ගත්තාම හිම තමයි. ඉතින් එහෙම නැතුව රසට වගේම හරි විදිහට නූඩ්ල්ස් එකක් හදාගන්නවට පුළුවන්කම තියෙන විශ්වාසය හේතුව විචේ නිෂ්පාදන ගන්න විචේ නූඩ්ල්ස් එක අර පුළුවන්කම තියෙන ඇලෙන්න බැරි වෙන්නේ නැතුව නූඩ්ල්ස් එකක් හදාගෙන වගේ ගෙදරට කන්න දෙන්න. අපේ රසී රටේසමට බෙදෙන විජය නිෂ්පාදන වරදින නෑ හැබ තැනම තිනවට පොලෑකම තින ලැගම වෙනසලෙන් සුපරි වෙනසලෙන් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: රයිට් එමනම් විජය නූල්ස් විතරක් නෙමෙයි තෝසේ පිටි මිශ්‍රණයෙන් රසට තෝස එකක් හදාගෙන කුරක්කම් පිටි මිශ්‍රණයෙන් රසට කුරක්කම් තලපයක් හැලපයක් හදාගෙන මේ වගේ දෙයක් වෙනින් විජය නිෂ්පාදන අරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. හවස 5 විනාඩි 54යි වෙලාව.

was a high vinadi at Ivelava, even in driver K Nathra Magade, Avekatia Kazakaragan, the Mavilava Piva Hagdina, Kilatina Sadatima, Surania Vagema, nice program, Kilavin message, Kakavalatini, Maharagaming Sama, where Matakaragana Mavilave, even in driver Hagarin Athere, it must say Matagami message, Kakalatini, Pasan, Pasan Matakaragana Gamang, Ilagatiadava, Kagalapatri, Kagaling, Hirunina Vodia, message Kakalatina, the Hiruniku Pandilu, happy birthday, Hiruni on the Vishkurno. ඔයාට හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ගෙදර හැමෝමත් එක්ක හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ සුබම සුබ සන්ධ්‍යාවක් වේවා සද්දටම අහනවා කියලා තියෙනවා. කෑගල්ලෙන් තමයි මැසේජ් එක ආයිමත් එන්නේ. දිනේෂ් ෂෝ බණ්ඩාර, ඉන්දිකා ප්‍රියදර්ශනී, පුතා තිස්සර වගේ මදුව හංසනි මේ වෙලාවේ එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ මලිකා රත්නායක මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ඒත් එකම යන්න හදන්නේ මේ වෙලාවේ මතුගම පැත්තට. දෙව්මිනී මැසේජ් එකක් දාලා තියෙනවා, ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්න හදන්නේ මොරොන්තු ඩුවේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙන්නේ මුදිත පෙරේරා. ඔයාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහන්නයි මේ හදන්නේ. හවස 6:09 වෙලාව ඔහොමම ඉවිනින් ඩ්‍රයිව් සද්දටම අහගෙන ඉන්නවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: How is the high? We are not high then.
2: Take care. Sureki Mumakatota. Clean Sri Lanka, Vedasatani at the Tekriat Makavana. Jatika Mark Arakshava Pilipanda. Sisum Danuat Kirime. Take care. Me Lanka Vedasatana.
3: Juni Dahavanada. උදෑසන 7:00 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට
4: අම්මිතවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
7: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
8: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර අපි මතක් කරන්න ඕන ගොවිසත ලොතරැය්‍ය සම්බන්ධව විශේෂයෙන්ම වාසනාවෘගා බලන අයට හැමදාමත් වාසනාව අරගෙන ආපු ලොතරැය්‍යක් තමයි ගොවිසත කියන්නේ. ඉතින් ඔයාගේ වාසනාවෘගා බලන්න අද ගෙදර යන ගමන් ගොවිසත ලොතරැය්‍යක් අරගන්න.
9: ඉතින් ඔයාට පුළුවන්කම දෙන අය කෝටිපති හීනය හැබෑ කරගන්න ගොවිසත ලොතරැය්‍ය වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් කෝටි 6කින් අරබෙන සුප්‍රිය තෑගක් එක්ක ඔන්නාට පුළුවන්කම දෙන සතිය දින 7ෙම දිනුම් මදින ගොවිසත ලොතරැය්‍ය වැඩි වැඩියෙන් දිනා ගන්න. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලය බදුගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ කබද් අරමුදලට දායක වෙන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ හැම දෙයකටම දායක වෙන ගමන් වාටි පුලංකම තියෙනවා. ඔයාගේ කෝටිපති හිමියත් හැබෑ කරගන්න එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.

0: hunter.
1: අවසහයයි විනාඩි 19යි. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176 479

0: සිත තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: Lakhanda Radio ITN.
1: Cool drive Vikita.
0: Lakhanda Evening Drive.
2: රයිට් එබනම් අපි සින්දු වලට යන කලින් මතක් කරන උන නිහාල් කසුන් ඒ වගේම සුමින් දතුළු කට්ටිම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන නුගේ ගොඩ ඉඳලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම අපි යනවා ඇහැලිය ගොඩට. ඇහැලිය ගොඩින් සුමිත් මැසේජ් කරලා තියෙනවා සින්දුකට එකතු කරගන්න පවුල හැමෝමත් එක්කම ඊවනිං ඩ්‍රයිව් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. රයිට් ඊවනිං ඩ්‍රයිව් එක අපි යන්න ලෑස්තෙන්න කලින් අපිට ඉක්මනටම මතක් කරන්න දෙයක් තියෙනවා. තමයි විජය නිෂ්පාදන ගැන. විජය නිෂ්පාදන කිව්වහම 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් තමයි විජය නමින් ඔබට හඳුන්වා දෙන්නේ. ඉතින් ළඟම වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා ඕනම තැනකින් ගන්න පුළුවන් ඔබේ ගෙදර කෑම වේල රස ගන්ව ගන්න විජය නිෂ්පාදන.
3: වසර 30කට එහා පැත්තේ ගියපු විශ්වාසයක් තියෙන පාරිභෝග විශ්වාසය දිනාගත නිෂ්පාදනයක් තමයි අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් ඔයාගේ කෑමත් රස කරගන්න ගුණ කරගන්න මේ හැම දෙයකම වාට පුලංකම තියෙන විශ්වාසයෙන් විජය නිෂ්පාදන එකතු කරගන්න. ඉතින් විජය නිෂ්පාදන ගැන මතක් කරන ගමන් අපි අදට ඉවෙන් ඩ්‍රයිව් එක යන්න තමයි හදන්නේ.
2: එමනම් අදට අපි යනවා ආයෙමත් හෙටත් හවස 4ට ඉවෙන් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තු වෙන්නේ. ගිහින් එන්න මම චමිත්.
3: ගිහින් එන්න ඔයාලට සුබ දවසක්. මම චාරු.

Radio ITN. Even in driving, Shamit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් භාවිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: na stole.
1: හිටපු නියෝජ්‍යමති සරණට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම්. දඩය රුපියල් ලක්ෂ 18ක්. බාධක පැමිණියත් පාස්කු විමර්ශන නතර නොකරන බවට ඇමිද නලින්දගෙන් ප්‍රකාශයක්. පාස්කු විමර්ශනවලට බියවන අය ගැන නියෝජ්‍යමති කෞශල්‍ය කියයි. රටින් ඩොලර් පිට කරන ජාවරම් ගැන පොලිස් ඇමතිගෙන් හෙළිදරව්වක්. නිර්මලා ලබන බාධකෙන් පීඩා වූ ගොවින්ට මිලියන 141ක වන්දේ. තලපතුකඩ ආපන ශාලාවේ ගින්නෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට. ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායල් අගමැතිට අනතුරු ඇඟවීමක්.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා දෝෂණ චෝදනාවලට වරදකරු කෙරුණා. ඒ අනුව නඩු හතරකට වෙන්වෙන් වශයෙන් වසර හතර බැගින් වසර දහසක බරපතල වැඩ සහිතව ඔහුට සිරදඬුවම් නියම කර තිබෙනවා. ඊට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කෙරුණා. අල්ලස්කම් සම්බගුණකල මෙම නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහයිල් මහතා විසින්. 2006 වසරේ සංවර්ධනතරයි මණ්ඩලයේ සභාපතිරයා වූ සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම් මත ලබා ගැනීමේදී එවෙහි හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයට කටයුතු කරමින් රජයට පාඩු සිදු කළ බවටයි සරණ ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වුණේ. අල්ලස් පන්තියේ 70 වගන්ති යටතේ ඔහුට චෝදනා ගොනු කර තිබුණා. ඒ අනුව වාහන තුනක් සඳහා කුලියට ගැනීමේදී රුපියල් 15,60,000ක් රුපියල් 15,21,000ක් සහ රුපියල් 9,60,000ක් බදු අත්තිකාරම් වශයෙන් ගෙවා තිබෙනවා යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මෙම විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ අනෙක් නඩුතුනේද මේ හා සමාන චෝදනා ගොනු කර ඇති බව සඳහන් කළා. මෙම ගෙවීම් සිදු කිරීම සඳහා අදාළ ආයතන නිලධාරීන්ට බලපෑම් කරමින් ඕන් පිළිඹු බවට පැමිණිලි විසින් සාක්ෂි ඉදිරිපත් කර ඇතැයිද විනිසුරුවරයා පෙන්වා දුන්නා. එම සාක්ෂි විශ්ලේෂණය කර බැලීමේදී අදාළ මුදල් අනීතික ආකාරයට ගෙවීම සඳහා විත්තිකරු විසින් එහි නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි අධිකරණ නිරීක්ෂණය වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. ඒ අනුව මෙම විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකකින් තොරව ඔප්පු කර තිබෙන බවත් ඒ අනුව චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බවත් විනිසුරුවරයා සිතින්දෙන් ප්‍රකාශ කළා. ඒ අනතුරුව සන්න ගුණවර්ධන මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන ගියා. ඔහුගේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ මෙම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයේ වෙත ඇපෑලක් ඉදිරිපත් කරන බවයි. නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රජයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණ නැමැති වරද සිදු කිරීමේ චෝදනාවට ඔහු වරදකරු කෙරුණා. කොමන බාධක පැමිණියත් පාස්කු විඳිතයන්ට සාධාරණ ඉටුවනතෙක් විමර්ශන අඛණ්ඩව සිදු කරන බව අමාත්‍ය වෛද නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය මිතුකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
1: පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි තුවාන් සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග යටතේ සිටින්නේ. එතකොට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙකුට අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේදී කටයුතු කරන ආකාරය අනුව සාමාන්‍ය සම්ප්‍රදාය අනුවම තමයි ඔහු වෙනුවට කටයුතු කරන්නේ. කෙනෙක් විශේෂයක් කරලා වද හිංසා පැමිණීමක් හෝ කෙනෙක් විශේෂයක් කරලා අමතර සැපදීමක් වෙන්නේ නැහැ. අනිත් අයට මෙතෙක් කල් කටයුතු කරපු ආකාරයට තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් කලින් අයට කටයුතු කළේ කොහොමද කියන එක ගැන ගම්මන්පිල ඇතුළේ ඒකට අයට හොයලා බලන්න පුළුවන්. ඒ ආකාරයටම තමයි සුරේෂ් සලේ වෙනුවට කටයුතු කරන්නේ. මේ ගෝසා වැඩි වෙන්න ගත්ත කාලය සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ. තුවාන් සුරේෂ් සලේ අත්තරංගොඩ ගත්තේ පෙබරවාරි 25 වෙනිදා. ඔහුට රැඳවුම් නියෝග පළවෙනිවට නිකුත් කරන්නේ දින 90ක පෙබරවාරි 27. ඒතොර ඒ දින 90 අවසන් වෙනවා මැයි මාසයේ 27 වෙනිදාට. මැයි 27 වෙනිදා යළිත් දින 90ක රැඳවුම් නියෝග ලබා ගන්නවා. ඒතොර මේ ඒ සියල්ල සිදුවන්නේ නීත්‍යානුකූල ක්‍රමවේද අනුව. කිසිකුට ඒක ප්‍රශ්න කරන්න බෑ. රැඳවුම් නියෝග ගහලා තිබෙන්නේ ඒ නියමිත පිළිවෙලට. පළවෙනි දින 90ේදී නොතිබුණු ගෝසාවක් දැන් එන්න පටන් අරගෙන තියෙනවා. ඔබ හොඳට බැලුවොත් මෙච්චර කාලයකට ඔය රැඳවුම් නියෝගයන යටතේ හිටියේ ඔය CID කට තමයි හිටියේ. ඔය විදිහට තමයි අනික් රැඳවුම් නියෝගවල ලක් වූ අයට විදිහට තමයි ඔහුටත් සැලකීම් කළේ. හැබැයි ජුනි 3 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිට බුද්ධිමධාරින් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් ගත්තත් එක්ක මේ ගෝසාව වෙන මට්ටමකට ඇවිල්ලා තිබෙනවා ඔබට පේනවා ඇති. ඉතින් අපිට කියන්න තිබෙන්නේ තුවාන් සුරේෂ් සලේ රජලදාරි කැටි කටයුතු කළා තියෙනවා. හමුදා බුද්ධිමධාරි කැටි කටයුතු කළා තිබෙනවා. ඔහු දන්නවා මේ පරීක්ෂණ දියත් වෙන ආකාරය පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙනට ඕනේ.
0: වැරදිකරුවෙක් නොවන්නේ නම් පරීක්ෂණ වලට සහාය දිය යුතු බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ.
1: පාස්කු ඉරිදින ප්‍රහාරය වගේ අපේ රටේ සිදු වුණු ම්ලේච්ඡතම ඝාතනයක් පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනකොට කෙනෙක් වැරදිකරුවෙක් නොවේ නම් කළ යුතු හොඳම දේ තමයි පරීක්ෂණයට සහාය ලබා දීම. ඒක රටේ පුරවැසියෙක් සහ විශේෂයෙන් රාජ්‍යලධාරියෙක් විශේෂයෙන් හමුදා නිලධාරියෙක් හැටියට තමන් වැරදිකරුවෙක් නොවේ නම් පරීක්ෂණයට සහාය ලබා දීමෙන් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන්. හැබැයි තමන් විසින් හෝ තමන්ට සහාය දෙන තමන්ට අනුබල දෙන කණ්ඩායමක් විසින් එක්කාසු වෙලා යම් කලබලයක් කරනවා නම් මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න ඒකෙන් අනියමින් ගම්‍ය වෙන්නේ ඔහු මේකට සම්බන්ධයිද කියන වගේ දෙයක්. හොඳම දේ තමයි තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා මේ පරීක්ෂණ වලට සහය ලබා දෙන්න. මේ ඝාතනයේ ලක්ුණු අයට සාධාරණයක් කරන්න පුළුවන් සහ මේකේ මහමුලකරු හොයා ගන්න පුළුවන්, මේක දේශපාලන සම්බන්ධයෙන් හොයා ගන්න පුළුවන්, අනාගතයේ මෙවැනි ම්ලේච්ඡ ඝාතනයක් දේශපාලන අරමුණු වලින් සිදු කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන සහ යාන්ත්‍රය සකස් කරන්න පුළුවන්. ඒ සියල්ල සහය ලබා දීම තමයි හොඳ වැඩේ. එහෙම නැත්නම් කඩාකප්පල් කරන එක නෙමෙයි, කඩාකප්පල් කරන උත්සාහ කරනවා නම් තේරෙන්නේ ඒක පිටිපස්ස යම් වෙන හඳුනාගත් දෙයක් තියෙනවායි කියන එක. පරීක්ෂණ නිසි මාවතේ ගමන් කරනකොට ඒකට සම්බන්ධයි කලබල වෙනවා කියන එක අපිට පේනවා. ඒක සාමාන්‍ය බුද්ධියට ගෝචර වෙන දෙයක්. අපි ඒ දිහා බලන් ඉන්නේ. ඒකට හැම එකටම උත්තර දෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේ පරීක්ෂණ නිසි ආකාරයේ මෙහෙවලා කුමන්ත්‍රණය පිළිබඳව සියලු දේවල් එළිදරව් කරගන්න එක. පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට ගමන් කරනවා අට්ටාල එකක් නෙවෙයි 10ක් ගැහුවත් පරීක්ෂණ අතර වෙන්නේ නැහැ. ඔය 12 18ක් සෙනඟරය තියාගෙන හිටියයි කියන එක අපරාපක්ෂ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ අතර කරන්න හරි මොකක්වත් බාධාවක් වෙන්නේ නැහැ. වොයිස්කට් ඕන තරම් දීපු දෙන්න, වොයිස්කට් ප්‍රචාරය කරන්නත් මාධ්‍යත් ඉන්නවා. ඒ මොනවා කරත් මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීම සඳහා මේ රජයේ පාරගත් ජනවර මනෝ කටයුතු කරනවා.
0: පාස්කු විමර්ශනයට බියබිය ඇති පිරිස එම විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න මහත්මිය ප්‍රකාශ කළා. පාස්කු විඳිතින් වෙනුවෙන් පිණි නොසිටින පිරිස මෙලෙස කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
2: ඊයේ දවසේ අපි දැක්කා 16 දෙනෙක් විතර එකතු වෙලා ඉතා මහා දැවැන්ත සත්‍යග්‍රහයක් කරනවා කියලා ලොකු කලබලයක් ඇති කරන්න උත්සාහ කරා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට. එහි තිබුණු ජනතා සහභාගීත්වය සහ ඒ සම්බන්ධව ලැබිච්ච ප්‍රතිචාර දැක්කහම අපිට හිතුණා ඒක ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු බංකොලොත් කණ්ඩායමක ඉතා සාර්ථක උත්සාහයක් ලෙස. කාලයේ වැලි තලාවෙන් සහ දේශපාලනික හස්තයන්ගෙන් වැහිලා ගියපු මහා අපරාධවලට යුක්තිය ඉෂ්ට කරනවා කියලා ජනතාවට පුරොන්දු බිලියන ගණන් හොරකම් කරපු සල්ලි අපි ආපහු අරන් දෙන්න යුක්තිය ඉෂ්ට කරනවා කියලා අපි පොරොන්දුනා. බලයෙන් පහ කරන ලැබූ ඒ පාලකීන් කවදාවත් හිතුවේ නැහැ මේ කටුක යථාර්ථයට මුහුණ දෙන්න උන්ට සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. ස්වාධීන අල්ලස් කොමිසමක්, ස්වාධීන පොලිස් දෙපාර්තමේන්තුවක්, ස්වාධීන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක්, ස්වාධීන අධිකරණයක් කියන දේවල් පිහිටුවමින් ඒවට අවශ්‍ය සම්පත් සහ සහයෝගය ලබා දෙමින් ඒවට ස්වාධීනව තමන්ගේ වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නා, ඒ වගේම සහයෝගය දුන්නා. දැන් ඔවුන් ඒ කාර්තව්‍ය සාධාරණව ඉෂ්ට කරමින් තියෙන බව අපිට මහ ජනතාවට පේන්න තියෙනවා. එනවා සමහරු බෝධි පූජා කරනවා ගිහිල්ලා මිනිමරුව වෙනුවෙන්, කවුරුත් වෙනුවෙන් නෙමෙයි.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවදන මහතා මෙහිදී අදහස් පළ කළා.
3: ව්‍යාපාර ටික කඩාගෙන වැටෙනවා. ඇයි ව්‍යාපාර කඩාගෙන යන්නේ? මේ රටේ කරන ව්‍යාපාරණය බැඩි බහුතරයක් ඉන්ධන පාවිච්චි කරන්න, තෙල් පාවිච්චි කරන්න ඕන. එන්න මිල ගණන් වැඩි වෙනකොට මේක කරගන්න බැරි වෙනවා. අද අපේ ගම්වල තියෙන හෝටල් නිවාඩු නිකේතන එමුසු ඒක දිහා බලාගෙන හූල්ලනවා. අපේ භාණ්ඩාගාරේ සල්ලි තියෙනවා. ලොකුවට කියනවා භාණ්ඩාගාරේ සල්ලි තියෙනවා. දැන් කොවිල රෝග මිනියෝ කනවා. කෑවනේ දැන් ඩොර දෙකමාරක් කෑවනේ නාමල් නේද? අකරපයින්ෝ.
0: සභානායක අමාත්‍ය බිම රත්නායක මහතා රෝහිත අබේගුණවද මහතාට ප්‍රතිචාර පළ කළා.
4: අපි හැකරු දැකලා නැහැ. හැබැයි නයිකාපු පොරවල් දැකලා තියෙනවා. අයතා වත්කම් රැස් කරගෙන නඩු දාලා අල්ලස් කොමිසම ඉන්නකොම නයා කෑව කියලා බේරිච්ච පොරවල්ලා තමන්ගේ ආණ්ඩුව හයියෙන් කිසිම නීතියකින් නෙමෙයි අද හැකරුන්ගේ රිපෝට් ගැන කතා කරා. රට බංකොලොත් කරපු නිසා තමයි IMF ගියේ. නැතුව IMF එකට ඇවිදගෙන ලංකාව ගියේ නෑ. ඒක කරපු ආර්ථික අපරාධකරුවෝ මහින්ද රාජපක්ෂ, අනිත් රාජපක්ෂලා පස් දෙනෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණෙන් කියලා තියෙනවා ආර්ථික අපරාධකරුවෝ කියලා. වහල්ලු වගේ දලා ඒ වගේ ඒ පක්ෂෙත් පැනලා මාරු කරලා අනිත් පැත්තට පැනලා විදේශික වෙන්නේ නැත්තේ මාලකට නිසා වෙන්නේ නැත්තේ ඒ පැත්තට. මොකක්ද දැන් කරු කතා කරන්නේ? මම දැන් බැලුවා මේ සංචාරක කර්මාන්ත සම්බන්ධව මොකද්ද ලංකාවේ දැන් තියෙන තත්ති කියලා. දැන් 2026 මැයි tourist arrivals. The Sri Lankan Tourism Development Authority recorded 145,745 arrivals for May 2026. This is a 9.6 increase compared to May 2025. ඒ වෙලාවල තියෙන 132,919. ඉතින් මේ කිට්ට වලින් නැතුව මාලකට නිසා ලංකාවටේ මේ යනවා ටුවර් එස්ස ඔතෙන්ට එන්නේ නැතුව ඇති. නයිට් ඉන්නවනේ. මොකද්ද කියන්නේ බිස්නස් growth එක. මොනේ අපි පිළිගන්නවා මේ වෙලාවේ මේ තෙල් මිල වැඩිවීමේ බාධාවක් තිබෙනවා. එහෙම තිබියදී හැම බුටික් ලොජිස්ටික්ස් ඇන් ඉක්විප්මන්ට් රෙන්ටල්, ලෝකල් SEO ඇන් ෂෝට් ෆෝම් කන්ටෙන්ට් ප්‍රොඩක්ෂන්, හෝම් බේස් ෆුඩ් ඉනෝවේෂන් ඇන් මයික්‍රෝ ෆාමින්, self serve ඇන් high traffic retail මේ ඔක්කොම වැඩි වෙලා තියෙනවා. පොදුවේ
0: පාර්ලිමේන්තු මන්ත්‍රී දාමන් රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: සුරේෂ්ගේ කාර්යය සම්බන්ධයෙන් බෝධි පූජා කරනවා තමයි ප්‍රශ්නේද? බෝධි පූජා කරනවා තමයි. ඒ වගේම තමයි අපි මේ රටේ රණවිරුවනේ පෙනී හිටිනවා. ඒක ඔබට ප්‍රශ්නේද? ඔව්, ඔයාලට ප්‍රශ්නයක් ඇති. මේ ඕනෑම පරීක්ෂණයක් කරන්න. හැබැයි මේ පරීක්ෂණ ඔබ තමුන් නාසලා දේශපාලනීකරණය කළා. ඒ දේශපාලන වේදිකාවේ ඔබේ මාතෘකාව බවට පරිවර්තනය කරගන්න ලෑස්ති වෙන්න.
0: ආරක්ෂක නියෝජ්‍ය මාතේ විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා කියා සිටියේ පාස්කු බින්දි තිඹිනුන් මෙම් පිරිස පෙනී නොසිටි බවයි.
5: ඊයේ කොටුවේ ඉස්සරහා කියලා කෑ ගැහුවේ ඒ රණවිරුවන් වෙනුවෙන් කියලා කිව්වට සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න අයවලුන් වෙනුවෙන් පෙනී සිටින නමුත් අහිංසකේ ජීවිත වෙනුවෙන් පෙනී සිටින්න ඔය කවුරුත් ගිහිල්ලා කතා කරේ නැහැ. එදා කරෙත් නැහැ, අද කරන්නෙත් නැහැ. ඔවුන් මහා යුද සෙනවියෝ කුදලගෙන ගිහිල්ලා කිරේ දාලා දානකම් ඒ අයවලුන් බලාගෙන සිටියේ කොහොමද කියනක මතක් කර දෙන්න ඕනි. දේශපාලනීකරණයේ හමුදා වලින් නැති කළ ඉතාමත් හොඳ වෘත්තිමය හමුදාවක් හැදීමේ අරමුණ තමයි අපේ වගකීම. ඒ කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ කරනවා.
0: පාස්ක විමර්ශන සහ අධිකන කටයුතු වල රජයේ මැදිහත්වීමක් නොමැති බවත් ඒ ස්වාධීනව සිදු කරන බවත් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානකර මහතා ප්‍රකාශ කළා.
3: අල්ලනකොට කෙඳිරි ගන්න එපා කියලා කිව්වා. මුලින් මේ විපක්ෂයේ සමහර ෆ්‍රන්ට් බෙන්චස් වලිනුත් කිව්වේ ඇයි කියව කියවින අල්ලන්න අපි ඉන්නවා අපි ඉන්නවා. දැන් මෙන්න බුදුම්මෝ පලිගන්නෝ. ඒ සලේ සම්බන්ධයෙන් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය ඒ අධිකාරීන් නිවැරදිව කළා. ඉදිරියේදී නීති කටයුතු කරනවා. ඒකට අපේ මැදිහත් වීමක් නැහැ. හැබැයි මීට කලින් ඒ මනුස්සයා දවස් 90ක් ඇතුළේ හිටියනේ. ඒතර කවුරුත් කෙඳිරි ගෑවේ නැහැ. රාබුයි බතුයි කනවා කියලා කිව්වේ නැහැ. මරාගෙන මැරනවා කියලා කිව්වේ නැහැ. අම්මලා දුවලා තාත්තලා කොහේ හිටියද අපි දැක්කෙත් නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් ගත්ත ගමම්ම ඔන්න කට්ටිය රත් වෙන්න ගන්නවා. ඒ සත්‍යග්‍රහයේ හිටපු කට්ටිය දිහා බලන්න. දහ දෙනෙක් එකතු කරගන්නේ කෝටි ස්ටේෂනේ ගමන් බිමන් යන ඊට වඩා සරයක් ඇවිල්ලා හිටියා. පොලිසිය හිටියා ඊට වඩා. අපි තේරුම් ගන්න ඕන මේ අඳෝනාව තියෙන්නේ සලේට ආදරයකට නෙමෙයි. ඒගොල්ල බලාපොරොත්තු වෙනවා වේ විමර්ශනේ කෑ ගහලා කළා සලේ ගාවින් නවත්ත ගත්තොත් හොඳයි, ඊට වඩා උඩට ගියොත් අන්න මහමොලකරු ඉන්නවා. එහෙමයි මම හිතන්නේ. මමත් විමර්ශනය ගැන මන් දන්නේ නැහැ නේක පොලිසියෙන් කරන්නේ. නෝ මේ කේන්ද්‍රීයකනේ. නැත්තම් කොහොමද ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනම ලැබුණු ගමන්ම මේ සද්දෙයි රාබුයි බතුයි කැරපොත්තොයි මේ ඔක්කොම එක දවසේ ඉන්නේ? වෙන්න බෑ. දැන් ඉන්නේ අනුකම්පාව දිනා ගැනීමේ වැඩක. වැඩක් වෙන්නේ නැහැ.
0: රටින් ඩොලර් වෙනත් රටවලට වංචනිකව පිටකිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වංචනික ක්‍රම උපයෝගී කරගනිමින් මෙම ජාවාරම සමාගම් ලියාපදිංචිය මගින් සිදු කර ඇති බවටයි අමාත්‍යවරයා හෙළිදරව් කළේ.
6: පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසියේ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයත් ශ්‍රී ලංකා රේගුවත් විසින් විවිධ අවස්ථාවලදී සිදු කරන ලැබූ විවිධ පර්යේෂණ ඔස්සේ රටට භාණ්ඩ ආනයනය කර මුවාවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කිරීමේ ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය කරගෙන තියෙනවා. විගම්‍ය විද්‍යුත් පැවරුම් ක්‍රම හෙවත් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් කියන ක්‍රමය, එහෙම නැත්නම් සාමාන්‍ය විවාහයේදී TT කියන ක්‍රමය හරහා භාණ්ඩ ආනයන කරන බව හඟවමින් විශාල මුදල් ප්‍රමාණයක් විදේශ රටවල සමාගම් වලට යවලා තියෙනවා. ඒත් කිසිදු අවස්ථාවක ඒ මුදලට කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කරලා නැහැ. පළවෙනි එක තමා පහුගිය අවුරුද්දේ 10/22 කැලණි අපරාධ කොට්ටාසයේ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෑලියගොඩදී සැකකටයුතු ත්‍රිරෝදාතයක් පරීක්ෂා කරනවා. ඒ ත්‍රිරෝදාතය තුළ රුපියල් කෝටි 3ක මුදලක් තියෙනවා. මේ කෝටි 3ක මුදල සහ සැකකරුව දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ හරහා කරපු විමර්ශන හරහා තවත් 6 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මේ 6 දෙනා අත්අඩංගුවට ගත්තට පස්සේ හෙළි වෙනවා. එම සැකකරුවන් ඒ වත්කම් උපයා ගැනීමේ මූලාශ්‍රයේ පැහැදිලි කිරීමට අපෝසත් වෙලා තියෙනවා. මේවා මත්ද්‍රව්‍ය ජාරං හෝ වෙනත් අපරාධයකින් උත්පාදිත දේපල බවට සැක කරලා 6 දෙනා අත්අඩංගුවට ගන්නවා. විමර්ශන වැඩිදුරටත් සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් වාද්‍ය අපරාධ විමර්ශන ඒකකයට බාර කරනවා. ඒ අනුව සැක කටයුතු මේ මුදල් Next Gen Private Limited සමාගම විසින් බැංකු ගත කිරීම සඳහා ලබා දුන් මුදල් බවට තහවුරු වෙනවා. එම සමාගම අවස්ථා 953කදී TT හරහා රුපියල් කෝටි 1289ක මුදලක් රටවල් විදේශ රටවල් 26ක සමාගම් 256කට වුවමාරු කරලා තියෙන බව අනාවරණය වෙනවා. මේ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 42.7ක් මේ රටින් පිට කරලා තියෙනවා. මේ සමාගම විසින් විවිධ භාණ්ඩ මිලදී ගැනීම ලෙස හුවා දක්වමින් රටින් පිට කර ඇති බවට තහවුරු වූ ඇති මෑත කාලින සිදු NDB රුපියල් බිලියන 13ක මූල්‍ය වංචාවට අදාළ මුදල්ද මේ ගනුදෙනුව හරහා රටින් පිට කර ඇති බවට විමර්ශන වලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. දෙවනි සිදුවීම කරු කතානායකතුමනි, මීගොම්ම පොලිස් ස්ථානයේ විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 4 දෙනෙකු මේ අවුරුද්දේ පෙබරවාරි 15 වෙනිදා අත්අඩංගුවට ගන්නවා. ඔවුන් හෙරොයින් ලබා ගැනීමට අදාළ මුදල් දියුලපිටියේ තියෙන කමර්ෂල් බැංකුවේ පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කරනවා. මෙම ගිණුම ඩුබායි සිට අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මේ වූ පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන ගිණුමක් බවට අනාවරණය වෙනවා. එම ගිණුමේ තිබුණු මුදල් පිටකොටුවේ කමර්ෂල් බැංකුවට මාරු කරනවා. එම ගිණුම පවත්වාගෙන යන්නේ AY ඉන්වෙස්ට්මන්ට් කියන සමාගම. එම සමාගම එම ගිණුම තුළ රුපියල් බිලියන 0.2.2ක් මුදලක් තියෙනවා. එමෙන් එම ගිණුම 2024/99 තම ආරම්භ කරලා තියෙන බව විමර්ශන වලින් හෙළි වෙලා තියෙනවා. රුපියල් කෝටි 1300ක් මුදලක් 25.10.30 ඉඳලා 26.34 කාලය තුළ TT ක්‍රමය ඔස්සේ විදේශ රටවලට යවනවා. කෝටි 1300ක් මේ ගිණුම් තුන හරහා
0: විදේශ සමාගමවලට ඩොලර් ගෙවා තිබුණද කිසිදු භාණ්ඩයක් මේවනතෙක් මේටට ගෙන්වා නොමැති බවයි ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේ.
6: එතකොට මේ සමාගම විසින් භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් රටවල් 108කට TT ක්‍රම ඇරා මෙම මුදල් ගෙවීම සිදු කර තිබුණත් එලෙස දක්වා තිබූ හාඩ්වෙයාර් භාණ්ඩ, බාත්รูම් උපකරණ, රත්‍රන් බඩු වැනි කිසිදු භාණ්ඩයක් මේ දක්වා මෙරට ආනයනය කරලා නැහැ. තුන්වෙනි සිදුවීම 2023/1 ඉඳලා 2025/9 දක්වා කාලය අතරතුර භාණ්ඩ ආනයනය සිදු කරන බව අඟවා විදේශ රටවලට විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය කර ඇති බවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණි කරා. ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් මිලියන් ඩොලර් ප්‍රමාණයක් මේ රටින් ගිහිලා තියෙනවා. කිසිදු භාණ්ඩයක් මේ රට ගෙන්නාගෙන නැහැ. මේ වගේ අවස්ථා ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් අවස්ථා 26108ක් මේ සඳහා භාවිතා කරලා තියෙනවා. බැංකු 13කට අදාළ ගිණුම් 227ක් හරහා තම කාර්යය සිදු කරලා තියෙන්නේ. මේ සඳහා දේශීය සමාගම් 105ක් සම්බන්ධ වී ඇති බවට තහවුරු වෙලා තියෙනවා. අපි මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරා. මේ සමාගම් 105 ඉන්නේ සමාගම් ලේකම්වරුන් හෝ සමාගම් අධ්‍යක්ෂවරුන් 55 දෙනෙක් විතරයි. මේ සමාගම් 105 ඉන්නේ. ඒ අනුව පැහැදිලිව පෙනී යන කාලයක් තිස්සේ එකම කණ්ඩායමක් විසින් ඉතාම කෙටි කාලයක් තුළ සමාගම් නාමය මාරු කරමින් මාස 6ක් තුළ සමාගම පවත්වාගෙන ගිහිල්ලා TT ක්‍රමයේ ඔස්සේ භාණ්ඩ ඇනුම් කරලා ඒ සමාගම වහලා ආය සමාගමක් විවෘත කරනවා. මේ විදිහට මේ ජාවාරම සිද්ධ කරලා තියෙනවා. එකම දවස්තේ අවස්ථා 14කදී TT ක්‍රමයේ ඔස්සේ මේ මුදල් හුවමාරුව සිද්ධ වෙලා තියෙනවා. මේ හින්දා අපිට සැකයක් මතුවෙනවා. සමහර නිලධාරීන් රාජකාරි වගවීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිද්ධ කරමින් පවතිනවා. දැනට විමර්ශන ආරම්භ කරලා තියෙන 2023 සිට මේ දක්වා කාලවකවානුව තුළ 23ට පෙර ආතුවත් මෙවැනි විශාල වශයෙන් මුදල් රටින් බෑරුව අවස්ථාව පිළිබඳ අනාවරණය වෙලා තියෙන හින්දා ඒ පිළිබඳව විමර්ශනයක් කරනවා. මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ සත්‍ය වශයෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වෙන යන පුද්ගලයන් විසින් නෙවෙයි මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒ වගේම මේ සමාගම් මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ වහලා දාලා තියෙනවා. මේ විදිහට ව්‍යාජ පුද්ගලයන් නීත්‍යානුකූල විදිහට පෙනී සිටීමෙන් තමයි මේ අය මේ ජාවාරම සිදු කරලා තියෙන්නේ. මේ කරුණු අනාවරණය වුවාම ගරු ජනාධිපතිතුමා පහුගිය 6/3 වෙනිදාත් 6/5 දිනත් විශේෂයෙන් මේකට අදාළ පාර්ශ්වයන් කැඳෙව්වා. මේ සියලු අංශ සාකච්ඡා කරලා වහවහ ක්‍රියාමාර්ග කිපයක් ගත්තා. ඒ සමාලෝචනයේ ප්‍රතිඵලයක් හැටියට තීන්දුවක් ගත්තා. භාණ්ඩ ආනයනය කරන සමාගම් සමාගම් රෙජිස්ට්‍රාර් එකට අමතරව රේගු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි විය යුතුයි කියලා. ඊට අමතරව පුද්ගලයෙක්ව සමාගමක් භාණ්ඩ ආනයනය කරනවා නම් තින් අංකය භාවිත කරන්න ඕනේ කියන එක. එහෙනම් අපි වහාම තීන්දුවක් ගත්තා. නැවතත් මේ විනමේ පාලන පනත යටතේ කරන වැරදි මුදල් විසුද්ධිකරණ යටතේ විමර්ශනය කරන්න හැකියන හැකිවන පරිදි මේ අනපන සංශෝධනය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ සඳහා ගරු ජනාධිපතිතුමා මුදල් ලේකම්වරයාට මේ වෙනකොට ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න තියෙනවා.
0: ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට රජයේ තීන්දුව කර තිබෙනවා. ඒ අක්‍රමවත් ඉඩම් භාවිතය හේතුවෙන් නිර්මාණය වී ඇති තත්වයන් පාලනය කිරීමේ අරමුණෙන් තිරසන සංවර්ධන ඉලක්ක සමග සම්පාත වන අයුරින් මේ ප්‍රදේශ සඳහා දිගුකාලීන ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් තවත් අරමුණක්. නිට්වාසුලක නඩුවත් සමග ඇති වූ නායම් සහ තදසුරන් හේතුවෙන් මධ්‍යම කඳුකරේ සංගීතී ස්වාභාවික වනාන්තර වලින් 34ක් විනාශ වී තිබෙනවා. ඉන් ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධතියට දැඩි බලපෑම් ලැබුණා. ඒ හේතුවෙන් පාංශු ඝාතනයේ සහ ස්වාභාවික ජලමූලාශ්‍ර සිඳී යාමේ බරපතල අවධානමක් දහට ගත්තා. දශකන්නක අක්‍රමවත් ඉඩම් භාවිතයේද මෙම තත්ත්වය උග්‍රවීමට හේතු වී තිබෙනවා. ඒ සමනය කිරීම සඳහා කණ්ඩම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මත ඉහළ ජලපෝෂක ප්‍රදේශ කළමනාකරණය සඳහා වෙන් වූ අධිකාරයක් පිහිටුවීමටයි යෝජනා වී තිබෙන්නේ. අධීරතුනක් කරතේ එහි සැලැස්ම ක්‍රියාත්මක කරනවා. විශේෂඥ තාක්ෂණය කමිටුවක් පත් කිරීමටද නියමිතයි. ඒ සඳහා වන පනත්කිනු පද සකස් කිරීමටත් අධිකාරිය පිහිටුවීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. නිල්මල ලබන බාධකයේ හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ ගොවීන්ට වන්දි ගෙවීම් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම සහ ගොවි ජනරක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා ප්‍රකාශ කළා. මේ වන විට ගොවීන් 1322 දෙනෙකුට රුපියල් මිලියන 141ක මුදලක් වන්දි ලෙස ලබා දී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
7: මාතර නිල්වාගඟේ ලවණ බාධිත කිරීම හේතුවෙන් මාතර මඩිය අකුරැස්ස කමරුපිටිය තියගොඩ ආදී කුවිබීම් අක්කර 15000ක් වගා කරන්න බැරි වුණා. අන්නේ වගන බැරි විශ්ච ගොවීන්ට 19 ඉඳලා 22 දක්වා අනුයාත වගා කරන හතක් සඳහා වන්දි ලබා දීමට මේ පාර අයවෙන් සැලවීම කිරීම කළා. ඒ අනුව ගිය 27 වෙනිදා ගර්ජන්තුමා විසින් ආරම්භ කිරීම කළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය. ඒ අනුව අපි දැනට අක්කර 2811කට ගොවීන් 1322කට මිලියන 130ක් සල්ලි ලබා දීම කළ තියෙනවා චෙක්පත් වශයෙන්. තව ගොවීන් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ සියලු දිනාටම අපි ඉදිරි සති 3 තුල චෙක්පත් අපි ලබා දීම කරනවා.
0: බත්තරමුල්ල තලවතුගුරු නගරයේ ආපන ශාලාවක අද උදෑසන ඇතුව ගින්නෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. තලවතුගුරු නගරයේ බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ පිහිටා තිබූ ආපන ශාලාවෙහි අද උදෑසන ගින්න හටගත්තා. එම අවස්ථාවන විට සේවකයන් 6 දෙනෙකු ඒ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. ගින්න සමගින් 3 දෙනෙකු ආපන ශාලාවෙන් පිටතට පැමිණ තිබෙනවා. ආපන ශාලාවේ පිටුපසින් පිටවීමේ දොරටුවක් නොමැති වීම නිසා තවත් 3 දෙනෙකු ඒ සිරවේ සිට ඇති බවයි වාර්තා වුණේ. ගින්න පාලනය සඳහා කොටුවේ මහනගර සභාවේ ගින්නිමන රථ 2ක් යොදවා තිබුණා. ගින්නිමන බටින් විසින් ආපන ශාලාව තුළ සිරවේ සිට 3 දෙනා බේරාගත්තද ඔවුන් දැඩි ලෙස පිළිසුම් තුවාල ලබා සිටි ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එයදී මෙමුතු පුද්ගලින් 3 දෙනා මියගොස් තිබෙනවා. ගෑස් කන්දු විමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වුණේ. තලංගම් පොලිසියේ වැඩිදුර විමර්ශන මෙහෙවනවා. මාර්ගාන්තර වළක්වා ගැනීමේ අරමුණින් සංවිධානය කළ සුරේකම් මගතොට ටේක්කෑ වැඩසටහනේ තවත් අදිරක් මේ ගමු හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී අද පැවැත්වුණා. අන්තර වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ආකාරය ඇතුළු ප්‍රායෝගික දැනුම එහිදී ලබා දෙන බවයි අප නියෝජිත ගිහාන් ගීත් ඉෂේර ප්‍රකාශ කළේ.
8: දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු අවම කිරීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද තේකේ අසුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ තෙවන වැඩසටහන අපි අද දවසේදී අතිසාර්ථකව නිමාවට පත් කළා. මීගමු අධ්‍යාපන කොට්ටාසයට අයත් මීගමු හරිශ්චන්ද්‍ර විද්‍යාලය තමයි අපි අද දවසේදී සත්කාරක පාසල විදිහට තෝරගත්තේ. ඉතින් මේ පැමිණි සියලුම දුවදරුවන්ට අද දවසේදී මාර්ග අනතුරු සම්බන්ධයෙන් අපි ප්‍රායෝගික වගේම න්‍යායාත්මකව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය එකතුල කටයුතු කරා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ පූර්ණ මාධ්‍ය දායකත්වය සහිතව අපි සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් අද දවසේදී එහි තෙවන වැඩසටහන තමයි මේ විදිහට අතිසාර්ථකව නිමාවට පත්වන්නේ. නැවත හමුවන්නේ හෙට දිනේදී ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී. ඉතින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිට කත්වල බඳ ගන්න ආයතන රැසක් තිබෙනවා. අපි ඔවුන් පිළිබඳව මේ වෙලාවේ සතුටෙන් යුතුව මතක් කරන්න ඕන. විශේෂයෙන්ම මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි මූලිකත්වයෙන් කටයුතු කරේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන ෆෙයාර් ෆස්ට් ඉන්ෂුරන්ස් අපිට කත්වල බඳගෙන තිබෙනවා. ඉතින් අපි ඔවුන් පිළිබඳවත් මේ වෙලාවේදී සඳහන් කළ යුතුයි. ඉතින් අපි හෙට දවසේදී හමු වීමේ බලාපොරොත්තු වෙන අද සමුගන්නවා මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාල පරිශ්‍රයේ සිට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් අජිත් දම්මික සමගින් මම ගිහාන් ගීති ශේර.
0: දෙවනි වසරෙන් තේකේ වැඩසටහන ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ විදුහල්පති විමුක්ති දේශප්‍රිය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට සිස්තෝතිය පළ කළා.
9: මේ වැඩසටහන සාර්ථකව දෙවනි වසරේ ක්‍රියාත්මක වෙමින් පවතින ඉතින් ඉදිරියටත් සමස්ත දරු පරපුරම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඒ සහාය ලබා දෙන ITN ආයතනයට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
0: ක්ලීන් ශ්‍රී ලංකා නියෝජිත නීතිඥ අසීර් මොහොමඩ්ද අදහස් පළ කළා.
10: මීගමු ආසනේ පාසල් ගණනාවක් මේ වැඩ කටයුතු සඳහා සහභාගී වුණා. විශේෂයෙන්ම හරිශ්චන්ද්‍ර විශ්වවිද්‍යාලයේ සංවිධාන කටයුතු කළේ. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරමින් රටේ දිශානතිය වෙනස් කරන්න ඒ සඳහා අවශ්‍ය කරන පරිසර නිර්මාණය කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිදු කරන
0: ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් ඊශ්‍රායලයේ ඉදිරි කටයුතු තනිවම බහර ගැනීමට සිදුවන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. අප්‍රේල් මාසයේදී දෙරට අතර ඇතිකරගත් එකඟතාවයෙන් පසු පළමුවරට ඉරානයේ ඊශ්‍රායලයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා. ඊශ්‍රායල ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙසින් ඉරානයේ මිසයිල් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමෙන් වලකින් ලෙසයි අමෙරිකා ජනාධිපතිවරයා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුට අනතුරු අඟවා ඇත්තේ. කෙසේ වෙතත් මේ වන විට දෙපාර්ශ්වයටම ප්‍රහාර අත්තිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත 2020 ක්‍රිකට් තරඟාවලිය සඳහා බටහිර ඉන්දිය කොදෙව් සංචිතයේ නම් කර තිබෙනවා. ඒ ක්‍රීඩකින් 15 සමන්විතයි. කොදෙව් කණ්ඩායමේ නායකත්වය සඳහා ෂායි හෝප් නම් කර තිබෙනවා. දෙරට අතර පළමු 2020 ක්‍රිකට් තරඟයේ සබිනාපා ක්‍රීඩාංගණයේදී අනිත්‍යා පැවැත්වීම නියමිතයි. දෙවන තරඟයේ 13 සහ 3 තරඟයේ 14 සබිනාපා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. හිටපු නියෝජ්‍ය ඇමති සරණට බරපතල වැඩ සහිත වසර 16 සිරදඬුවම් දඩේ රුපියල් 118,000 බාධක පැමිණියත් පාස්කු විමර්ශන නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශය. පාස්කු විමර්ශන වලට බියවන අයගෙන නියෝජ්‍ය ඇමති කෞශල්‍ය කියයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ඊශ්‍රායල් අගමැතිට අනතුරු ඇඟවීමක්. ඒ සමගින් අපගේ ප්‍රධාන පෙවති ප්‍රකාශයේ මෙන් නිමාවට පත්වනවා. යලිත් හමෙමු හෙට පෙරවරු 9ට.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
13: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
14: ලාංකික විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: විඳින්න.
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579
1: සන්තතිය තහර
0: අපේ ජීවිත ජීවත් කරවන්න බලාපොරොත්තු හැම කෙනෙකුටම ඊළඟ මොහොත පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඔබ ළඟ තියපු බලාපොරොත්තුවක් සැබෑ කරන මොහොත මේ. අඟහරුවාදා සඳදිය දහරේ හමුවීම. අදත් බොහොම ආදරෙන් සෙනෙහසින් ඔබත් එක්ක මුණ ගැහෙන්නේ දෙහෝරාවක් පුරා සිංහල ගීතේ විඳින්නට හැකි දැනෙන ගීතාවලියක් එක්ව විඳින්න. සෝමතිලික ජයමහස්වරයෙන් ආරම්භ කරලා නිරංජන සරෝජිනි ස්වරයෙන්, සංගීත නිපුන් සනත් නන්දසිරි ස්වරයෙන්, ප්‍රියා සූර්යසේන ස්වරයෙන්, ඊවැගේම විශාරද මාළනී බුලත්සිංහ ස්වරයෙන්, සුනිල් ඉදිරිසිංහ ස්වරයෙන් කියන මේ ප්‍රවීණයන් 6 දෙනාගේ බොහොම ආදරණීය ගීතාවලියක් මත්මතක අවදිවන ගීතාවලියක් පෙළගස්වගෙන ඉන්නවා. රාත්‍රියේ 9 වනතෙක් අඟහරුවාදා සඳදිය දහරෙන් එක්ව විඳින්න. එන්න අපි

සිංහල සුභාවිත ගීතය තුළ නිවුණු මధుර ස්වරයක් හිමේ මේ ආදරණීය ගායන ශිල්පියා 1940 කුලියාපිටියේ නක්කාවත්ත කියන ගමේදී තමයි උපත ලබන්නේ සෝමතිලක ජයමහ නමින්. නක්කාවත්ත මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනවා එතුමා මූලිකව. ඊට පස්සේ 1959 අවුරුද්දේදී ඉවකට තිබුණු ගුවන්විදුලි හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එතුමට පත්වීමක් ලැබෙනවා. එතුමා මේ ආයතනයේ රාජකාරී කටයුතු කරන අතරතුර තමයි එතුමන් සංගීත කටයුතු වල නිරත වෙන්නේ. ඒ තුල තමන් එකතු කරගත්ත නිපුණතාවයන් දක්ෂතාවයන් මත 1960 අවුරුද්දේ ගුවන්විදුලියේ හඳමාමා ළමා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ ළමා වැඩසටහනට සම්බන්ධ වෙලා දසබිම්බර මාර්සනග කියන ගීතය ගායනා කරමින් තමයි එතුමන් මේ තරම් දුරක් ආ සංගීත ගමනේ පළමු පියවර තියන්නේ. ඊට පස්සේ 1979 වසරේදී සරල ගීත පරීක්ෂණයෙන් සමත් වෙලා එතුමන් විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම විශාරද පී. දාස්තෙන්ද සිල්වා මහතා සහ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය හදාරන මෙතුමන් සිංහල ගීතය තුළ කිසි දිනක නොමැකෙන විදිහට සෝමතිලක ජයමහ කියන නම මුද්‍රාගත කරන්න සමත් වෙනවා. මේ වගේ අපූර්ව වූ ගීතයක්.

සෝමතිලක ජයමහ කියලා කියන්නේ ලාංකීය ගීත ශිල්පයේ නොමැකෙන සටහනක් තබපු නිහඬ නිහතමානී දක්ෂ කලාකරුවෙක්. ඔහු ගායනා කළ බොහෝ ගීත ඔහු විසින්ම පද රචනා කරගෙන ඔහු විසින්ම සංගීතවත් කළේවා වීම විශේෂත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අර අපි වාග්ගේයකාරයන් කියලා කියන්නේ මේ වගේයිට. ඔහු කිසිදු කලා පසුබිමක් නොමැති සුවෝත්සහයෙන් කලාකිත අස්පැද්දීමට දායක වුණු කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මුල් යුගයේදී ගායනා කරපු ගීත බොහෝමයක් එතුමා විසින්ම රචනා කළ, එතුමා විසින්ම සංගීතවත් කරපු ගීත. සමහර විට මේ ගීත තමන් රචනා කළේ, තමන්ම සංගීතවත් කළේ කියලා කිව්වට පිළිගන්නේ නැති හින්දා එතුමන් වෙනත් නමක් යොදාගෙන මේ නිර්මාණ කරලා තියෙනවා. එතුමන්ගේ ගීතවල තියෙන සුවිශේෂීත්වය තමයි සංගීත භාවිතාව ඉතාමත්ම මිහිරි. ඒ වගේම තමයි අතිශයින්ම සරල වචන භාවිතා කරලා තියෙනවා. එනිසා ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ගැඹුරුම තැනක එතුමන්ගේ මధుර ස්වරයෙන් ගැමි මේ පදවැල් ලැබුම්ගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වරක සඳහන් කරන මහා සංගීතවේදී රෝහණ වීරසිංහ මහත්මයා සෝමතිලක ජයමා මහත්මයා ප්‍රසංගයකට ගිහිලා ලැබුණු ආදායමෙන් ගීතවල සංගීතය නිර්මාණය කිරීම වෙනුවෙන් වන කර්තෘ භාගය එදවස මුදලින් චෙක් පතකින් රෝහණ වීරසිංහ මහත්මයාට ලබා දුන් වගේ. එතුමා ඒ තාමත් මාරු නොකර සිහිවටනයක් ලෙස තබාගෙන තියෙනවා කියලත් එක්තැනකද කියවා. ඉතින් ඒ තරම් නිහතමානී කලාකරුවෙක් විදිහට සෝමතිලක ජයමා මහත්මයා අපිට හරි ආඩම්බරෙන් හරි ගෞරවයෙන් හඳුන්වන්න.

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

ගීතයක් ගීතවත්ව අපිට දැනෙන්න නම්, හදවත කම්පනය කරන්න නම්, සංගීතයේ නිර්මාණයත් පදවැලේ අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుර ස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. ඇයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පිනියක්. ඇය නමින් නිරංජලා සරෝජිනී. ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරිය මැතිවරණගේ ආදරණීය ප්‍රියම්බිකාව. ඇයත් සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ වූ 70 දශකයේ තුල ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨව 2010 වසර දක්වාම ඇගේ හඬින් සිංහල ගීත කිත පෝෂණය කළ ප්‍රවීණ ශිල්පියක්. මේ ඇගේ නමින් පිදෙන ගීතමය පෙළක්.

නිරංජන සරෝජන මහත්මිය වෙනුවෙන් දයාදන්විස් මහත්මිය, ඊවැගේම ප්‍රේමකීර්ති දන්විස් මහත්මිය ගීත ගණනාවක් රචනා කරනවා. ඒ අතර අතිශයින්ම සංවේදී වූ ගීත ගණනාවක් අපිට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සත්‍ය සිදුවීමක් අලලා දයාදන්විස් මහත්මිය රචනා කරන මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. අකලට වට මහවරුසාවක්සේ, අසුභ දිනක සුභ පැතුවක්සේ, මා හැරගිය ඔබ නොසිතූ මොහොතක ඇයිද චලියාවේ. අකලට මහවරුසාවක් බැහැල වැඩකුත් නැහැ, අසුභ දිනයක සුභ පණිවිඩයක් ඇවිත් වැඩකුත් නැහැ.

0: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾದೇವಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ಕ ಮಿಲತಿಗೆ ನಿಮ್ಮ ಸಂದಹ ನಾಯ ಸಹನೆಯಾಗ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯಾಯಿ
1: ಅಡಕುಮುರಿ ರಲುಮಾವತಿ ನಿಲ್ ಕುರುಲ್ಲಾ ಸೊನಾಲಿಕಾ ಅಶ್ವಬಲ ಪನಹಕ ಎಂಜಿನ್ ಧಾರಿತಾವ ಅವಮ ಇಂಧನ ದಹನೆ ಪಹಸುವಿನ ಹೆಸಿರುವೀಮ ನಡತು ಸಹ ಅಮದರು ಕೊಟಸ್ ಗನಿಮೆ ಪಹಸುಮ ಟೂ ವೀಲ್ ಫೋರ್ ವೀಲ್ ಸೊನಾಲಿಕಾ ಟ್ರಾಕ್ಟರೇ ದನ್ ದಿವೈನಪುರ ಅತಿ ಟಿವಿಎಸ್ ಅಲವಿ ನಿಯೋಜಿತ್ಯಾನ್ ವೆತಿನ್ ರಾಕ್ಷಣೆಯ ಲಿಯಾಪಾದಿಂಚಿಯ ಔರ್ದು ಹತರಕ ಸೇವಾವ ಸಹ ವಗಕೀಮ ಸಮಗ ಬಟಿನಾ ದೊರತಿಕಿ ಅಲ್ಮಾರಿಯಕ್ ನೋಮಿಲಿ ಟಿವಿಎಸ್ ಅಗ್ರಿಬಿಸ್ನೆಸ್ ವೆತಿನ್ ಸೊನಾಲಿಕಾ ಟ್ರಾಕ್ಟರೇ ಮಹಾಪುಲವಟ ಮಹಾಬಲಯ
2: ಕ್ಲೀನ್ ಶ್ರೀಲಂಕಾ ವೆಡಸಟಹಣೆ ಯಟತೆ ಕ್ರಿಯಾತ್ಮಕವನ ಜಾತಿಕ ಮಾರ್ಗ ಆರಕ್ಷಾವ ಪಿಲಿಬಂದ ಸಿಸುಂ ದನುವತ್ ಕಿರೀಮೆ ಟೇಕ್ಯಾ ಮೀಲಂಗ ವೆಡಸಟಹಣ
3: ಚುನಿ ದಹವನದ ಉದಯಸನ ಹತೇ ಸಿಟ ಹೋಮಾಗಮ ಮಹಿಂದ ರಾಜಪಕ್ಷ ವಿದ್ಯಾಲಯದಿ
0: ಸಂವಿಧಾನಯ ಕ್ಲೀನ್ ಶ್ರೀಲಂಕಾ ಲೇಖಂ ಕಾರ್ಡ್ ರ್ಯಾಲಿ ಶ್ರೀಲಂಕಾ ಪೊಲೀಸ್ ಸಮಕ ಅಧ್ಯಾಪನ ಅಮಾತ್ಯಾಶಯ
1: ಪೂರ್ಣ ಮಾಧ್ಯಮ ಹಿವರ ಸ್ವಾಧೀನ ರೂಪವಾಹಿನಿ ಮಾಧ್ಯ ಚಾಲಯ ಸುರಕ್ಷಿಮುಗತೊಡ
4: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
6: මානවීය ප්‍රේමී සෞම්‍යාත්මක වියමන
7: සන්තෝෂයේ දහර
8: FM 93.5 FM 93.7 ඔබ දවතත් ලක්කඳ සඳදිය දහරත් එක්ක අද සඳදිය දහරේ මීළඟ දිගහැරුමට කලින් අපිත් එක්ක අත්තල් බැඳගෙන ඉන්න අපේ අනුග්‍රහක බෞතන් පිළිබඳවත් මතක් කරන්න ඕන. අපිත් එක්ක අත්තල් බැඳගෙන ඉන්නවා NLB, ඒ වගේම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනේ රුපියල් කෝටි 47ක් ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරත්වයක හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනේ. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් කැටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හෙල පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767979 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා.
7: අඟහරුවාදා සඳදිය දාර
8: අද අඟහරුවාදා සඳදිය දහරේ මිළඟ ගීතමය දිගහැරුම තමයි මේ. පෙදෙන්නේ ඔහුගේ නම. ඔහු නමින් හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි 1942 පෙබරවාරි 15 ගොතටුවේදී උපත ලබන සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා 2023 මාර්තු 28 වෙනිදා අවුරුදු 81 ජීවන සැලිය නිමා කරනවා. ඒ අවුරුදු 81 තුළ ගොතටුව මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන්න ප්‍රවිෂ්ට වෙලා ශාන්ත මැතිව විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරලා මහාබෝධි විද්‍යාලයටත් ඇතුළු වෙලා එතනින් පස්සේ ඉන්දියාවේ ලක්නෞහි භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයට ඇතුළු වෙලා එහිදීත් සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හදාරලා විශේෂයෙන්ම ගායනය පිළිබඳව සහ තබ්ලා වාදනය පිළිබඳව එතුමා විශාරද උපාධි දෙකක් ලබාගෙන සංගීතය පිළිබඳව ගායනය පිළිබඳව සිය දැනුම පුළුල් කරගන්නවා. සංගීත පුර සනත් අන්තසිරි මහත්මයා ජාතික ගුවන්තොට සම්බන්ධ වෙන්නේ 1955 අවුරුද්දේ. හැබැයි එතුමා පළමුවරට ගීතයක් ගායනා කරන්නේ 1947 අවුරුද්දේ. ඒ ඔහුගේ වැඩිමහල් සහෝදරයෝ වුණු ඊඩා සමගින් ඒ තමයි යමුනා යමුනා සෝබන ගංගා ගීතේ තනුවට නිර්මාණය කරනු පායා පේනා චන්ද්‍රා පේමා කියන ගීතය ගායනා කරමින්. එතනින් පස්සේ එතුමන්ගේ මధుර ස්වරයෙන් ගුවන්විදුලි සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකාව කියන මේ සෑම ශ්‍රේෂ්ඨයක් තුළම ගීත ගායනා කරන්න සමත් වෙනවා. ඒ තුළ එතුමට ආදරය කළ බොහෝ රසික ප්‍රජාවක් සංගීත නිපුන් සනත් නන්දසිරි කියන නාමය වටා ඒකරාශී වෙනවා. අද අගහරුවාදා සඳදිය දහරේ ගීතමේ දිගහැරුවා සංගීත්‍යකුණ සනත්.

සංගීතපු සනත් අන්දසරි මහත්මයා චිත්‍රපට පසුබිම් ගායනයට එකතු වෙන්නේ 1967 සැදොල් කඳුළු චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට දායක වෙමින්. එතනින් පස්සේ හරිමග හන්තානේ කතාව, එතකොට සමනල කුමරියෝ හතරවටේ, සිහිනලොවක් අහස් ගව්ව, දුලේකා සාගරක අමරණීය ආදරය, මේ වගේ චිත්‍රපට ගණනාවක එතුමා පසුබිම් ගී ගායනයට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ සංගීතපු සනත් අන්දසරි මහත්මන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වන කුලපතිවරයා විදිහට කටයුතු කරන තමන් ඉගෙනගත් සංගීත දැනුම අලුත් පරම්පරාවට දායාද කරන්න අලුත් මාවතක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ තුලත් එතුමා ගායන ශිල්පියෙක් විදිහට සංගීත ශිෂ්‍යයෙට මෙහෙවරක් කළා වගේම සංගීත නිර්මාපකයෙක් විදිහට, ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට කලා ශිෂ්‍යයට මහකු මෙහෙයක් කළා වගේම අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යය තුලත් ලොකු පිබිදීමක් ඇති කරන්න සංගීතපොන් සනත් නන්දසිරි මහත්මන් සමත් වෙනවා. එතුමන්ගේ ගායන පෞරුෂයට සම්මාන ගණනාවකින් පිදුම් ලැබෙනවා. විශේෂයෙන්ම 2019 අවුරුද්දේදී එතුමන්ට ජනාභිමානී ගෞරව සම්මානයක් පිරිනැමෙනවා. ඒ සංගීත ශ්‍රේෂ්ඨය වෙනුවෙන් අපේ රටේ කලා වෙනුවෙන් කළ අනවිභවනීය මෙහෙවර නිසා.

0: ශ්‍රීලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: ආර්ථික ස්ථාවරත්වයට කර්මාන්ත සංවර්ධනයේ දායකත්වය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
3: සඳගිය දහර
4: ආදරණීය සහෝදර රසවතුනේ මත්මතක අවධිකරණ බොහොම ආදරණීය ප්‍රේමණීය ගීතාවලියක් රසවිඳින අගහරුවාද සඳදිය දහරේ අපි දෙවන හෝරාවේ ගීතමේ දිගහැරුම ආරම්භ කරන්න ලෑස්ති. තෝරගත්තේ සිංහල සුභාවිත ගීතේ වෙනුවෙන් අනබි භවනීය මෙහෙවරක් කළ ඔහුගේ හඬින් ගැයෙන ගීතාවලියක්. 1949 දෙසැම්බර් 19 වෙනිදා කැලණිය වරාගොඩදී උපත ලබන ඔහු නමින් පැටික

ගීතය නිර්මාණය කළ සුනිල් එදිරිසිංහ මහත්මයාගේම සහෝදරයා වුණ සතිස් චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කළ මාතරාච්චි චිත්‍රපටයට සඳකඩ පහනක කැටයම් ඔබලා ගීතය ගායනා කරමින් තමයි ගීතස්වේශයට ප්‍රවිෂ්ට වෙන්නේ. ඒ ආරම්භය ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීත වංශාවලිය නවුම් මාවතක් විවර කළා පමණක් නෙමෙයි. සුනිල් එදිරිසිංහ මහත්මයා එදා සිට අද දක්වා මේ ආපු ගමන් මඟ ආලෝකවත් කරගන්න එය මහර්ග වූ පිටුබලයක් වුණා. එතනින් පස්සේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගුවන්විදුලි ගීතය තුළ, චිත්‍රපට පසුබිම් ගායනය තුළ, ඊට පස්සේ වේදිකා නාට්‍ය තුළ, නාට්‍ය ගායනය තුළ, මේ සියල්ල තුළ සිය ප්‍රතිභාව ප්‍රකට කරන්න වුණා මදුරු හඬ පෞරුෂයෙන් සේම සිය සංගීත ඥානය. එනිසා අද සඳ දිය දහරෙන් මේ

සුනිල් එදිරිසිංහ මහත්මයාගේ මේ මත් මතක හැරවන රස මතක අරන්ගෙන මේ මధుර ගායනය නිසාම මෙතුමන් අවස්ථා ගණනාවකදීම සම්මානයෙන් පිදුම් ලබනවා. 1983 තමයි එතුමන් ජනාධිපති සම්මානයකට හිමිකම් කියන්නේ. ඊට පස්සේ සරසවි සම්මාන, ස්වර්ණ සංක සම්මාන, සුමුති සම්මාන ඇතුළු වර්තමානයේ වෙනකොට සම්මාන බොහෝ ප්‍රමාණයක් එතුමන් නමින් වෙන් කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ සියල්ලටම වඩා අපේ රටේ බාල මහලු සියලු දෙනාම වේදිකෙන් තොරව සුනිලිස්වරයෙන් ගැනු හැම ගීතයකට බැලුම් කරනවා. ප්‍රේම ගීත, විරහ ගීත, බුදුගුණ ගීත, උපදේශනාත්මක ගීත, ළමා ගීත ඇතුළු සෑම සවුවකම ගීත සුනිල්ස්වරයෙන් පණ ලබලා තියෙනවා. එනිසායි වේදිකෙන් තොරව සුනිල්ස්වරයට මේ තරම් ඇලුම් කරන්නේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: කොවි සිතලොතුරෙන්ය.
1: වසට පිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: උදෑසන 7 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සුරකිමුමගතොට
5: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
6: ආර්ථික ස්ථාවරත්වයට කර්මාන්ත සංවර්ධනයේ දායකත්වය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

FM 93.7 FM 93.7 අපි ලක්කඳ සඳදිය දහරත් එක්ක අද අගහරුවාදා දවසේ අපි මීළඟට තෝරගෙන ඉන්න ගීතාවලිය තමයි මේ ආදරණීය ගායන ශිල්පිනි උපත ලබන්නේ 1949 දෙසැම්බර් 12 වනදා බුර්ලස්කම්ලේදී. ඒකේ ජීවන සරිය නිමා වෙන්නේ 2001 මාර්තු 26 වෙනිදා. ඒ අවුරුදු 51ක කාලච්ඡේදය තුල ඇය සිංහල ගීතය වෙනුවෙන් නොමැකෙන මතක සටහන් ගණනාවක් ඉදිරි කරන්න සමත් වෙනවා. ඒ ගුවන්විදුලි සරල ගීතය, චිත්‍රපට පසුබිම් ගායනය, වේදිකා නාට්‍ය, ඒ වගේම ටෙලි නාට්‍ය කියන මේ සියලු අංශයන් තුල ඇය ඇගේ හඬ හරි අපූර්වට ගීතස්වරයෙන් අපේ දෙසවනට සමීප කරනවා. රජ සංගීත විද්‍යාලයේ ගායන සහ වාදන ලලිත කලා ඩිප්ලෝමා ධාරණයක් වුණු ඇය ලක්නව සංගීත බහත්කණ්ඩ සරසවෙන් ගායන හා විශාරද උපාධියක් ලබා ගන්නත් ඇය සමත් වෙනවා. ඒ වගේම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකාවක් විදිහටත් ඇය අපේ රටේ දරුවන්ගේ නැන පහන් දල්වන්න කටයුතු කරනවා. කසුම් කල්හාර ආදරණීය ගායන ශිල්පියාගේ මව වූත් ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ ආදරණීය ප්‍රියම්බිකාව වූත් ඇය විශාරද මාලනී බුලත්සිංහල මේ දිගහැරුව ඇගේ නම.

විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය සිය ගායන ප්‍රතිභාව නිසාම සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. 1995 දී හොඳම චිත්‍රපට පසුබිම් ගායන වෙනුවෙන් සරසවි සම්මානය ලබනවා. ඒ වගේම 1991 දී ස්වර්ණ සංක සම්මානය ලබනවා හොඳම ගායිකාවට හිමි. ඒ වගේම 1992 දී ස්වර්ණ සංක සම්මානය ලබනවා හොඳම ගායිකාවට හිමි. ඒ වගේම සුමති ටෙලි සම්මාන උළෙලේදී ඇය 1995 වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායන වෙනුවෙන් සම්මාන ලබනවා. ඒ වගේම තමයි තව සම්මාන ගණනාවක් ඇගේ නමින් සටහන් වෙනවා. ඒ ඇගේ මේ මధుර ස්වරයෙන් සිංහල ස්වභාවිත ගීතය වෙනුවෙන් කළ අනවිභවනීය මෙහෙවර නිසාමයි.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

FM 99.5 FM 99.7 ඔබ නැවතත් ලක්හඳ සඳදිය දහරත් එක්ක. අද සඳදිය දහරේ මේලඟ දිගහැරුමට කලින් අපිත් එක්ක අත්තල් බැඳගෙන අපේ අනුග්‍රහක බෞතන් පිළිබඳවත් මතක් කරන්න ඕන. අපිත් එක්ක අත්තල් බැඳගෙන ඉන්නවා NLB, ඒ වගේම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනේ රුපියල් කෝටි 47ක්, ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරවත් එකේ හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණුන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනේ. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් කැටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හිඳ පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. අදරණීය හිතවතුනි, අද සඳදිය දහරේ අවසන් දිගහැරුම තමයි මේ. තෝරගත්තේ ඔහුගේ නමින්. ඔහු මැදවල ලියනගේ දොන් සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූර්යසේන ලියනගේ. 1952 ඔක්තෝබර් 27 වෙනිදා මෙලොව එළිය දකිනකොට එලෙසින් නම් ලබන ඔහු 1972 ජාතික ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් වුණාට පස්සේ ප්‍රියා සූර්යසේන නමින් නම වෙනස් කරගත්තා. ඒකට හේතු තිබුණා. කොහොම නමුත් ප්‍රියා සූර්යසේන මහත්මයා 1952 ඔක්තෝබර් 27 වෙනිදා පුත්තලමේදී උපත ලබලා අවුරුදු 72ක ජීවන ගමන නිමා කරනවා 2024 දෙසැම්බර් 24 වනදා. ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ප්‍රථම ගුවන්විදුලියේ ගීතය වෙන්නේ අඳුර අඳුර මගේ කියන ගීතය. ඒ ගීතයෙන් ගායන දිවි ආරම්භ කරන ප්‍රියා සූර්යසේන මහත්මයා ඉන් අනතුරුව රසාලිප්ත ගීත රසකට සිය මధుර ස්වරය එකතු කරනවා. අද අඟහරුවාදා සඳදිය දහරේ මේ දිගහැරුවේ

අපි සිංහල ගීතය තුළ ප්‍රියා සූරියසේන ස්වරයට හිමිවෙන්නේ සුවිශේෂී තරාක. ඔහුටම අනන්‍ය වූ ස්වර පරාසයක් තුළ ඕනෑම පදවලක් ජීවමාන කරන්න එතුමන්ට තිබුණේ පුදුමාකාර හැකියාවක්. ප්‍රිය සූරිසේන මහත්මය වෙනුවෙන් ලාල් තේනබදු මහත්මයා, එතකොට සරත් දසනායකයන්, ශ්‍රැලි පීරිස්, සරත් අල්වෙස්, ඒ වගේම ක්ලරන්ස් විජේවර්ධනයන්, රංජිත් පෙරේරා, මේ වගේ ප්‍රවීණ සංගීත නිර්මාපකයන් රැසක් ප්‍රිය සූරිසේන මහත්මයාගේ ගායන දිවේ කළු කරගන්න සිය සංගීත ඥානය නිර්ලෝභීව ප්‍රදානය කරනවා. ඒ තුළ තමයි අද ඔබට මට බෙදෙන්න පුළුවන් මේ රසාලිප්ත ගීත බිහිවෙන්නේ. ප්‍රිය සූරිසේන මහත්මයා ගේම් ගණනාවකට ලක් වෙනවා, සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. කොහොම නමුත් ගීත ශ්‍රේෂ්ඨයේ තුල අතිශය ජනප්‍රිය වුණු ප්‍රිය සූරිසේන දත්තවන්ට නිසි ඇගෙයීම ලැබුණාදැයි එක්තැනක හිඩැසකුත් තියෙනවා. ඒට හේතුව තමයි අපේ රටේ තරු බිහි වූ රාත්‍රීන්වල ප්‍රිය සූරිසේන මහත්මයා ජීවමාන වුණා. ඒ ඇගෙයීම

නම් ආදරණීය සහෘද රසවතුනි, අපි අඟහරුවාද සම්පතියේ ධාරෙන් සමු ගන්නවා. චලිත ලබන සතියේ ප්‍රවීණයන් 6 දෙනෙකුගේ මధుරතම ගීතාවලියක් රස විඳින්න ඔබත් එක්ක හමු වීමේ බලාපොරොත්තු ඇතිව මම දසුන් වසන්ත ප්‍රාර්ථනා ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. ජය වේවා.

0: ඇගි ඩබල් වෙලා කෝටි 11 ධනනිධානයට රුපියල් 40ක් හොදටම ඇති.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 0111 679 579.

0: Radio ITN. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: ආර්ථික ස්ථාවරත්වයට කර්මාන්ත සංවර්ධනයේ දායකත්වය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලක්ෂණ මොමදී ඉස්සල්
4: ලක්ෂණ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
2: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

ඔබ උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

마지막이에요.

0: අයිබෝන් සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටෙක් සමග. මේ දිනවල ආර්ථිකය සම්බන්ධයෙන් ආර්ථික ස්ථාවරත්වය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙනවා, විශේෂයෙන් මැද පෙරදිග තත්ත්වයත් සමග. ඉතින් අද දවසේදී අපගේ සාකච්ඡාවේ මාතෘකාව විදිහට අප තෝරාගත්තේ ආර්ථික ස්ථාවරත්වයට කර්මාන්ත සංවර්ධනයේ දායකත්වය. ඉතින් ඔබ පූර්ව ප්‍රචාරක පටහරා දකින්න ඇති අපගේ ආරාධිතයා. ඉතින් මා පිළිගන්නයි සුදානම් වන්නේ අද දවසේ අපගේ ආරාධිතයාව කර්මාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන මාත්‍ය සුනිල් හඳුන්නේති මහතා තමයි අද දවසේදී ඔන්නෑ පොලිටික්ස් දහස භාග වෙන්නේ. අයබෝන්
1: අයබෝන්
0: බොහෝ කලකට පසු ඔබතුමා එක්කන අවසමක සාකච්ඡාවකට අපි අද දවසෙන්ම පටන් ගත්තොත් ඔබේ අමාත්‍යංශයට අදාළව වැදගත් ජාතික ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය. මේක අලුත් මාතෘකාවක්, පුරුදු මාතෘකාවක්. ඇයි මේ වගේ දෙයක් එන්නේ? කොහොමද?
1: ගොඩක් ස්තුතියි. අදම මේ වැඩසටහනට එකතු වෙන්න ලැබීම මම සතුටක් එකතකින්. මොකද අපේ රටේ ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මකුනේ නැහැ. ඊට කලින් 1999 තමයි ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් තිබිලා තියෙන්නේ, මීට අවුරුදු 27කට කලින්. හැබැයි ඒකෙදිත් ඒ ප්‍රතිපත්තියට අනුව නිසියාකාර ක්‍රියාත්මක වෙලා නැහැ. විශේෂයෙන්ම 2023 ගෙනාපු වෙනස්කම් නිසා විකෘති තත්ත්වයක් පත් වෙලා තිබුණා. උදාහරණයක් ගත්තොත් එහෙම අපේ රටේ ඛනිජ සම්පත් තියෙන රට වටේටම ගොඩබිමේ, විශේෂයෙන් නැගෙනහිර මුහුදු තීරේ වගේම දකුණු පළාතේ මන්නාරම උතුරේ වගේ රට මැදක් තියෙනවා. ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, ටයිටේනියම්, සිලිකන් මේ වගේ ගොඩක් ජාති. අපේ ඛනිජ සම්පත් වල තියෙන විශේෂත්වය තමයි වෙන රටවල් වලට වැඩිය මතුපිට පොළොව තලයේම තියෙන එක. හුඟාක් රටවල් වල ඕස්ට්‍රේලියාව වගේ කැණීම් කරන්න මහන්සි වෙන්න ඕන.
0: පහසුවෙන් ගන්න පුළුවන්.
1: ඔව්. මේක දැන් පුල්මුඩේ ඛනිජ වැලි ගත්තොත් උදේට හවසට ගන්න පුළුවන් එකක් තියෙන. ඒ මුහුදු රළවල තියෙන විශේෂත්වයත් ගොඩබිමෙන් ඒ ඛනිජ සම්පත් ගලා යන ආකාරයත් එක්ක. ඒක ස්වභාව ධර්මයෙන්ම අපට ලැබිච්ච දෙයක්. නමුත් අපේ රටේ මේ තාක් දුරට ගවේෂණ බලපත්‍ර දෙන්නේ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ GSMB. ඒකෙන් බලපත්‍ර දීලා තියෙනවා 471ක්.
0: දේශපාලන
1: ගවේෂණ බලපත්‍ර.
0: කම්මතත් සමහර දේවල්
1: ලම්බ බොහෝ විට ගවේෂණ බලපත්‍ර. දැන් ඔය හුඟාක් ඔය ඒ ගවේෂණ බලපත්‍ර තමයි අනිසි විදියට පාවිච්චි කරන්නේ. හැබැයි ඒ ගවේෂණ බලපත්‍ර වලින් කැණීම් බලපත්‍ර බවට පත් වෙලා තියෙන්නේ 28යි. මේ ඉතිහාසෙට. ඒ 28නොත් ඇත්තටම කැණීම් කටයුතු කරලා තියෙන්නේ 8යි. ඒ අට තමයි යටිනුත් තුනක් ලංකා මිනරල් සෑන් ටික අපේ රජයේ ආයතනයේ කංජවිලි සංස්ථාව, කහටගහ පතල, කහටගහ ග්‍රැෆයිට් ටික, ඊළඟට එපාවල පොස්ෆේට් ටික, හයක්ම ඒ ආයතන තුනේ, දෙකයි පුජ්‍යලිකාංශේ. එතකොට හිතන්නකො අර එක්ස්පොරේෂන් ගවේෂණ බලපත්‍ර ගත්ත කට්ටිය මොකද කරන්නේ? ඒවා රජයේ ඉඩම් ඒගොල්ලෝ අරගන්නවා. ඒ සමහර ඒවා කෘෂිකර්ම විහාර ප්‍රතිහැටි වගේ අරගෙන තියෙනවා. පෞද්ගලික ඉඩම් අත්පත් කරගෙන තියෙනවා, ගවේෂණය කරන්න පුළුවන්. හැබැයි ඒවා ඉන්හිහාට ගිහිල්ලා නැහැ. එතකොට ඒගොල්ලෝ ඒ ගවේෂණ බලපත්‍ර තියාගෙන ඒවා කොටස් වෙළඳ පොලේ අලෙවි කරමින් යනවා. රජයේ සමග ව්‍යාපාරයක් කරනවායි කියන කීර්ති නාමයේ වටිනාකම තමයි අලෙවි වෙන්නේ. රජයත් එක්ක මේ
0: රාජහවුල් කාර්යයත්.
1: ඔව්. ඒක තියෙන කොටස් ගනුදෙනුව. හැබැයි ඉන්හිහාට ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් අපි මේ පාර කරන දේ වෙනස තමයි දැන් ගවේෂණය කැනීම්, සකස් කිරීම, ප්‍රොසෙසින්, වැලියු ඇඩිෂන් අගේ එකතු කිරීම කියන හතරටම දැන් ප්‍රතිපත්තියක් හදනවා. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ
0: පළවෙනි වතාවක් තමයි තියෙන්නේ මේ කාරණා. මොනවද ආයෙ පැහැදිලි කරොත්?
1: ගවේෂණය, ඒ වගේම කැනීම් කටයුතු, මයිනින්, ප්‍රොසෙසින්, සකස් කිරීම, අගේ එකතු කිරීම, වැලියු ඇඩිෂන්. එතන මේ හතරටම අපි මේ මේ මේ මේ අලුත් ප්‍රතිපත්තියේදී මූලික මූලධර්ම හතක් යටතේ කටයුතු කරනවා, ප්‍රතිපත්ති හදලා තියෙනවා. ප්‍රතිපත්ති විතරක් නෙමෙයි, ඒවා ක්‍රියාත්මක වෙන නීති රීතිත් හදනවා, මූලධර්ම හදනවා, ඊට පස්සේ ඒක අනුගමනය කරන ක්‍රියාමාර්ගත් හදලා තියෙනවා. ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරලා දැන් අද පාර්ලිමේන්තුවට සම්මත කරා. එතන මේ මාසේ 11 ඉඳලා අපේ රටේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා. ඒකේ වැදගත්කම තමයි අපේ බලාපොරොත්තුව තමයි අගේ එකතු කිරීමකින් නිෂ්පාදන ක්‍රියාවලියකට එකතු නොකර අපේ රටේ කිනිසිදු ඛනිජ සම්පතක් මින් පස්සේ අමුද්‍රව්‍ය හැටියට රට පටවන්නේ නැහැ. නැත්තම් වෙන්නේ හුඟා කාලවට ඔය ගානට් ගත්තත්, සිලිකට් ගත්තත් හැම දෙයක්ම ඉල්මනයිට් පවා අපි ලොකු අගේ එකතු කිරීමක් වෙන්නේ නැහැ. ඒක අමුද්‍රව්‍යයක් හැටියට තමයි රට යන්නේ.
0: එතද මෙයාගේ එකතු කිරීම කටයුතු වලට අවශ්‍ය කටයුතු සම්පාදනය කොහොමද?
1: එතකොට වෙන්නේ දැන් අපි දැන් ආයෝජන කැදවුණා. ආයෝජන කැදවුණා. ඒ ආයෝජකින්ට අපි අවස්ථාව දෙනවා විවිධ මට්ටම් වලින් දැන් උදාහරණකට එක්ස්පොරේෂන් කටයුතු, ගවේෂණ කටයුතු අපි බලාපොරොත්තු වෙන්නේ මින් ඉදිරියට භූවිද්‍යා පතල් ගැනීම කාර්යංශෙම කළ දෙන්න. ඒක පෞද්ගලිකංශෙන් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට අවශ්‍ය කරන සියලුම පාරිසරික වාර්තා, රජයේ අනිකුත් ආයතනින් ගන්න වාර්තා ගන්න පහසුම ආයතනේ භූවිද්‍යා පතල් ගැනීම කාර්යංශය. මොකද ගවේෂණ කරන අය ඒ ගවේෂණ බලපත්‍රය ගන්න වෙන්නේ භූවිද්‍යා පතල් ගැනීම කාර්යංශය. එහෙනම් අපිම කරලා දෙනවා ඒක. රජයේ නියාමන ආයතන හැටියට. එතකොට ඊළඟට තියෙන පෞද්ගලික ව්‍යවසායකින්ට ඒක ගැනීම කටයුතු කරනවද, අගේ එකතු කිරීම කරනවද, ප්‍රොසෙසින් සකස් කිරීම කටයුතු කරනවද කියන. මෙතෙක් අපේ අගේ එකතු කිරීම කියන එකට ඩිෆිනිෂන් එකක් තිබුණේ නැහැ. නිර්වචනයක් තිබුණේ නැහැ. නමුත් මේ පාර කණිජ සම්පත් ප්‍රතිපත්තියේ කණිජ ප්‍රතිපත්තිය අපි අගේ එකතු කිරීම කියන එක නිර්වචනය කළා තියෙනවා. ඒ නිසා කාටවත් ඒක Tamanට ඕන විදිහට අර්ථකථනය කරන්න බෑ දැන්. දැන් සමහරු මොකක් හරි පොඩි හැඩයක් වෙනස් කළත් අගේ එකතු කිරීම කියලා කරනවා. ඒක අපි දැන් නිශ්චිත කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක තමයි අපේ රටේ ඉදිරියේ විදේශ විනිමය හොයන්න තියෙන හොඳම ක්‍රමය. මොකද මේක ස්වභාව ධර්මයෙන්ම අපට ලැබිච්ච දායාදයක්. මේ ඛනිජ සම්පතක් අපි කැණීම් කරලා අරගත්තට පස්සේ ඒව අපනයනය කරාම නැවත උත්පාදනය වෙන්නේ නැහැ. ඒක එතන මෙහෙමමයි. ඒතර ස්වභාව ධර්මෙන් අවුරුදු 1000 ගාන තිස්සේ එකතු වෙච්ච වස්තුවක් වටිනාකමක් අපේ රටට ධන නිදානයක් හැටියට ලැබිලා අපි තුට්ටු දෙකට මෙච්චර කල් විකුණලා තියෙන්නේ. ඉතින් ඒක රටේ නිෂ්පාදන ක්‍රියාවලියට අගේ එකතු කිරීමේ ක්‍රියාවලියට අපි අතුල් කළා තියෙනවා. දැන් උදාහරණයකට අපි බලාපොරොත්තු වෙනවා වැඩිම ඛනිජ සම්පත් තියෙන්නේ
0: මොනවාද ප්‍රථමයෙන් වෙන ආයෝජන
1: මිසක් දැනට අපි එපාවල පොස්පෙට් එකට කොහොමත් මේ ආයෝජන කැඳවලා තියෙනවා. අවසාන අධීරිය දැන් තියෙන්නේ ඒ කියන්නේ EOI කැඳවල RFP අධීරිය තියෙන අපිට තව මාසිකින් විතර ආයෝජකකින් තෝරගන්න පුළුවන් සිංගල් සුපර් පොස්පෙට් SSP හදන්න. මම කියන්නේ හොඳ ආයෝජන ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉල්ලුම් පත්‍ර ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා. කහට ගහ
0: තව මාසයකින් විතර
1: අවසන් කරන්න පුළුවන්. අවසන් අධීරිය දැන් තියෙන්නේ කහට ගහ පතල කහට ගහ ග්‍රැෆයිට් එකට ආයෝජන ගොඩක් කැඳවන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒකේ UI මට්ටමේ තියෙන්නේ. ඒක අපි ඒක දැන් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පුල්මුඩේ කණිජ වැලි සම්බන්ධයෙන් ඒ ආයෝජන කැඳවන්න අපි කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. එතකොට ඒ වයින් ඒ රැකියා උත්පාදනය විතරක් නෙමෙයි ප්රාදේශීය සංවර්ධනයත් එනවා. ඒ උදාහරණයකට කප්පල් තුරේ තිරුකුණාමලේ අපි අක්කර 100ක් වෙන් කළා තියෙනවා. ඛනිජ සම්පත් ප්‍රොසෙසින් සෝන් එකක්, සැකසුම් කලාපයක්, ඛනිජ වැලි සැකසුම් කලාපයක්. එතකොට ඒක සම්පූර්ණ ආයෝජනය ඉන්නේ අපේම ඛනිජ සම්පත් අමුද්‍රව්‍යයක් හැටියට අරගෙන අගේ එකතු කිරීමේ කර්මාන්ත ආරම්භ කරන්න. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වෙනි විශාල වශයෙන් අපේ රටේ විදේශ විනිමය අර අඩු අගේකට ගියපුවා. මේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගුණාට පස්සේ වැඩි අගේකට රටට විදේශ විනිමය ලැබෙයි කියලා බලාපොරොත්තු
0: වෙනවා. ඒ අපේ
1: ප්‍රකාශනයේ තිබුණ දේවල්.
0: ආයෝජකයන් කැඳවාගෙන මේ විනිවිද භාවය කොහොමද තේන්නේ මේවා දේශපාලන
1: මං ගන්න. දැන් අපේ රටේ දේශපාලන ස්ථාවරත්වයත් එක පැත්තක බලපානවා. ආයෝජන එන්න බලපාන ප්‍රධාන හේතුව තමයි දේශපාලන ස්ථාවර භාවය. දැන් අද ඒක තියෙනවා. ඉතින් අද හුඟක් ආයෝජකයනෝ අපි ඒ වගේ අපේ විදේශ තානාපති සේවාව හරිම ශක්තිමත්. දැන් අපේ ඒ තානාපති සේවාව
0: ශ්‍රී ඇමරිකාවෙන් නගන චෝදනාව තමයි කෝ ආයෝජකය කියලා. මොකද්ද
1: අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. BOI වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. අපේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න. ඒ තොරතුරු වල හොඳට තියෙන අලුත් ආයෝජන ගොඩක් ඇවිල්ලා. ගිය අවුරුද්දේ විතරක් අලුතෙන් ආයෝජනාව BOI එකට විතරක් ඩොලර් බිලියන එක පළවෙනි වතාවට ඩොලර් බිලියනයක් අපි ඒ කියන්නේ අලුත් ආයෝජන. අර ප්‍රොසෙස් එකේ ක්‍රියාවලිය තිබිච්ච ආයෝජන නෙමෙයි අලුතෙන් ආයෝජන වෙලා තියෙන්නේ. මේවිල තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. දැන් පෝට් සිටි එකට එනේවා තියෙනවා. අපේ මේ කර්මාන්ත පුරවලට අලුතෙන් එනේවා තියෙනවා. දැන් අපි තිරුකුණාමලේ බලාපොරොත්තු වෙනවා කන්තලේ සීනි කර්මාන්තයට බින් වෙලා තිබිච්ච අක්කර 15000ක් විතර තියෙනවා. ඒ අක්කර 15000න් දැනට తాවකාලික බඩේනක වගාවට අක්කර 4000ක් විතර කන්න වගාවට දීලා තියෙනවා. නමුත් ඉතුරු ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙන්නේ තිරුකුණාමලේ වරාය ආශ්‍රිත කර්මාන්ත සඳහා ආයෝජන කැඳවන්න. ඉතින් අගේ එකතු කර ආයෝජන ඒ හැම එකකින්ම රටේ අමුද්‍රව්‍යයක් එක්කෝ කුෂිකාර්මික අමුද්‍රව්‍ය නැත්නම් කර්මාන්ත මත මදරංගච අමුද්‍රව්‍ය ආයෝජන එනවා. පිංගිරියේ අක්කර 300ක කර්මාන්ත පුරයක් දැන් ආරම්භ කරනවා. මිල්ලනිය කර්මාන්ත පුරේ අවසාන අධීරිය තියෙන්නේ. ඒකේ නීතිමය කටයුත්තක් නිසා తాවකාලික නතර වෙලා තියෙනවා. නමුත් ඒක පටන් ගන්නවා. ඒ වගේම අපි මේ අලිවංකඩ දැනට සෝල්ටන් එකට ලුණු වල අගේ එකතු කරලා අලුතෙන් පටන් ගන්න ආයෝජන කැඳවලා තියෙනවා. කුරුංජන්තිව් සෝල්ටන් එක. يعني අලිවංකඩ ලුණු දේවායට අල්ලපු එක. එච්චර කාලයක් ක්‍රියාත්මකුනේ නැහැ. පරන්තන් කෙමිකල් සෝන් එක අපි දැන් පටන් ගන්න ඉදිකිරීම කටයුතු ආරම්භ කළා තියෙනවා. ගිය අයවැයෙන් අපිට මුදල් වෙන් වුණා. අපි දැන් ඉදිකිරීම කටයුතු කරනවා. ලංකාවේ නැවත වතාවක් අර සමාජ අධ්‍යයන ඉගෙන ගන්න කාලය ප්‍රතිබුනේ කෙමිකල් වලට පරන්තන් කියලා. පරන්තන් කෙමිකල් එකක් පටන් ගන්නවා. ඒ වගේ මාන්කුලම් වල අක්කර 200ක සෝන් එකක් පටන් ගන්නවා. VUI එකකින් අංකසන්තුරේ අක්කර 300ක් අපි දැනට වෙන් කරා. සෙමින්ති සංස්ථාවට තිබිචිලා
0: මොකක් කරේ
1: උනා ඒවයින් ආයෝජන එනවා. ඉතින් අපි නිකන් ඉඩම් වෙන් කරන්නේ නැහනේ.
0: හොඳයි. මගේ ප්‍රශ්නේ මොකක් හරි දෙයක් දැන් ඔබේ ආණ්ඩුවෙන් ඔබ කරොත් කියන දෙයත් මේ රණලිගේ කාලේ කරන්න තිබ්බ දෙයක් රණලිගේ කාලේ
1: දැන් මේ මම කියපු ඔක්කොම අලුතෙන් පටන් ගන්න ඒවා.
0: අලුතෙන්.
1: මේ ඔක්කොම කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා අලුතෙන් පටන් ගන්න ඒවා. මේ මම දැන් මොකද අපි අවුරුදු එකම ආරක්නේ. අපට අනුන්ගේ ආණ්ඩුව වලට උපැන්න ලියන්න අවශ්‍ය නැහැ දැන්. මේ අලුතෙන් පටන් ගන්න ඒවා ඔක්කොම මම කිව්වේ. පරන්තන් කෙමිකල් එක අලුතෙන් පටන් ගන්න ඒවා. ඔබ විශ්වාස කරන්න ලංකාවේ රනිල් වික්‍රමසිංහ කිව්වා ඔබට මතක නම් මේ රටේ ආර්ථිකය හදන්න 2048 වෙනකන් ඉන්න ඕන කියලා. අපි බාරගත්තේ පළාත් පාලන ඡන්දේ තියන්න සල්ලි නැති වෙච්ච රටක්. පළාත් පාලන ඡන්දේ කල් තිබ්බේ නාන යෝජනා කැඳවලා.
0: ඔවුනේ වෙලා ඡන්දේ නැහැ කිව්වා.
1: සල්ලි නැති හින්දා
0: ඡන්දේ කල් දාලා වෙන්න පුළුවන්.
1: සල්ලි නැහැ කියලා කිව්වේ කෙලින්ම. 2048 වෙනකන් ඉන්න ඕන කිව්වා ආර්ථිකය හදන්න නම්. පෝලිං වල හිටියේ මිනිස්සු ණය ගන්න නැතුව මේක හදන්න බෑ කිව්වා. අද අපි ණය ගෙවන්න පටන් අරන් තියෙනවා. මේ වෙනකොට බිලියන 8ක් ඩොලර් බිලියන 8ක් අපි ණය ගෙවලා තියෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා. එතකොට වහන්න තිබිච්ච ආයතන තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය. ඔබට මතකයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රුපියලකට හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් දෙන්න තමයි කතා කරේ. අද අපි දැන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනවා රජය යටතේ. එතකොට කහට ගහ පතල ලංකා මිනරල් සෑන්ඩ් එක ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කළ තියෙනවා. දැන් පැය 24 වැඩ කරන වාලච්චනේ පේපර් කෝපරේෂන් එක. පැය 24 වැඩ කරනවා. දැන් ඊළඟට BCC ආයතනේ පොල් තෙල් තිබුණේ. සබන් තිබුණේ BCC. සර්වණ බාර් සබන්. ඒ BCC ආයතනේ අද ලාභ ලැබුණා. මෙහෙම ලාභෙම මේ මිලියන ගාණක් දැන්
0: උනදේස පාඩු ලැබෙන ලාභ ලැබෙන ආයතන පරිවර්තනය කරන්න පුළුවන් ආයතන.
1: ඉතින් BCC ආයතනය, මිල්කෝ ආයතනය, ඊට පස්සේ CTB එක, ඊට පස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය, කහට ගහ ග්‍රැෆයිට් එක, ලංකා මිනරල් සෑන්ඩ් එක, මේ මගේ කර්මාන්ත අමාත්‍යංශය අර්ථෙම තියෙන ආයතන. ඒවා ලාභ ලැබනවා. ඒවා ලාභ ලැබෙන බෝනසුත් දීලා. මිනිසුන්ටත් සහන දීලා, රජයටත් ආදායම දීලා. පරන්තන් කෙමිකල් එක මම දැක්ක ආදාත් දිත්වාවලෙන්ට ආධාරයක් හැටියට ජනාධිපති අරමුදුරට මිලියනයක් දුන්නා. ඒ කියන්නේ පරන්තන් කෙමිකල් එක තාම අපි වැඩ පටන් ගන්න නැහැ. අපි දැන් තියෙන බිස්නස් එක ක්ලෝරින් සප්ලයි කරන එකකින්. වෝටර් බෝඩ් එකට. මොකද ඒ ලාභ ලැබෙන දොස්තරට පත් වෙන්නේ වෙන මුකුත් කළා නෙමෙයි. හොරකම නතර කළා. දූෂණ නවත්තලා. මේ ආයතන වල තිබිච්ච අකාර්යක්ෂමතාවය නතර කිරීමම ආයතන ලාභ ලැබෙන්න පුළුවන්. මම එකකින් කියන්නේ රාජ්‍ය ව්‍යාපාර හැම එකක්ම කරන්න ඕන කියලා. නමුත් දැන් රාජ්‍යයේ තිබිච්ච ව්‍යාපාර විකුණන්න ලැබිසු ගත කළ තිබිච්ච ඒවා අද අපි ලාභ ලබන තත්ත්වයට පත් කළා තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ අකාර්යක්ෂමතාවය පළවෙනි හේතුව. දැන් මේ අද අපිට මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඉන්ධනවල ප්‍රශ්නේනේ. ඔබ හිතන්න දිත්වා සුලිකුණාටු ආවේ නැත්තම් ඔය ඇමරිකාව ඉරානයේ යුද්ධේ අපිට බලපෑවේ නැත්තම් අද අපේ රට මේ මාස 18ටත් විශාල ගමනක් ගිහිල්ලා අනික මාස 18 කිව්වත් අපි ඇත්තටම 2025 මැයි මාසේ 4 වෙනිදාත් තිබුණේ පළාත් පාලන ඡන්දේ. අපි ඒ කාලේ ඡන්ද කරේ. දැන් හරියට ගත්තොත් මාස 12යි. හරියට ගත්තොත් මාස 12ක සංවර්ධනයක් මේ අපි කියන්නේ. අද ඩොලරය ස්ථාවර වෙලා තියෙනවා. ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා. අපනයන වර්ධන වේගය වැඩි වෙලා තියෙනවා. 2025 අපේ වර්ධන වේගයටම සාපේක්ෂව දැන් මේ කාර්තුවේ අපේ වර්ධනේ වැඩි වෙලා තියෙනවා. දැන් අපට තරඟේ තියෙන අපිත් එක්කම දැන් 2025 අපි අපනයන වැඩි උනේ 2024 සාපේක්ෂව කියන්න පුළුවන්. හැබැයි 2025ට සාපේක්ෂව දැන් 2026ත් වැඩි වෙලා තියෙනවා. එතකොට ජාත්‍යන්තර තත්ත්වයේ අවාසියක් තියෙද්දි ලෝක වෙළඳ පොලේ අවාසියක් තියෙද්දි හිතන්න.
0: මොන දේ කිව්වත් විපක්ෂයෙන් එලගෙන චෝදනා තමයි ඔබ ඇතුළු කණ්ඩායම ආර්ථිකයේ ෆේල් ෆේල්
1: නෑ කොහොමද කිව්වනේ. අපි එනකොටම අපි එල් බෝඩ් කිව්වා, මතකද? අපිට මේක කරගන්න බැරි වෙයි කිව්වා. අපිට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා 159ක් කොහොමද මේව කරන්න දන්නේ නැහැ කිව්වා. පළපුරුද්ද නැහැ කිව්වා. එහෙනම් දැනුත් ඇවිත් ඉඳලා හිටලා කියන්නේ ඒගොල්ලෝගේ උපදෙස් ගන්න කියලා.
0: උපදෙස් ගන්න
1: ඕනේ. ඒගොල්ලෝ උපදෙස් ගත්තොත් එහායි වරකම් කරන්න තමයි උපදෙස් ගන්න වෙන්නේ. නාස්තිය දූෂණය ගැන තමයි උපදෙස් ගන්න වෙන්නේ. මං කියන්නේ
0: සමහර අය කියන ඔවුන්ට ආරාධනා කරා වගේ කියනවා. ආරාධනා කරාද?
1: ඇත්තටම අපි කියනවා දැන්
0: අපේ ඔවුන්ගේ සමහර අය කියනවා ඔවුන්ට ආරාධනා කරා ආර්ථිකය හදන්න එකතු වෙන්න කියලා. ඔවුන් ප්‍රතික්ෂේප කරා ක්ෂේම ආරාධනා කරා.
1: දක්ෂ මිනිස්සු ඔක්කොම පුරවැසියෝනේ මේ රටේ. දැන් අපිත් එක්ක වැඩ කරන අමාත්‍යංශ වල ඉන්න අය ගත්තත් ආයතන වල ඉන්න අය ගත්තත් කලින් මේ දූෂිත අකාර්යක්ෂම පාලනය යටතේ හිටපු අය. නමුත් ඒගොල්ලෝ අද කොච්චර වැඩ කරනවද? ඔබ හිතන්න මේ ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය වගේ එකක් හදන්න මාස 12කින් පුළුවන් කියලා. මහජන විමසි අදහස් අහලා පරිසර අමාත්‍යංශය හර්තියෙත් විද්වත් අදහස් අහලා අමාත්‍යංශ වල අපේ නිලධාරීන් පැය 24 වැඩ කරලා තියෙනවා. විශ්වාස කරන්න. ඇත්තටම ඒ කියන්නේ මේ අර අර ක්‍රමයට ඉන්නකොට ඒ ක්‍රමයට. ඒතර ඇමතිවරයා ඉන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ, මොකද වෙන්න කියලා දන්නෙත් නැහැ. අපි නිරන්තර අධීක්ෂණයක්, මගපෙන්වීමක්, කතාබහක්, සාකච්ඡාවක් යටතේ. අපි අපේ කර්මාන්ත අමාත්‍යංශ විතරක් නෙමෙයි අනිත් අමාත්‍යංශ යටතේ. දැන් අදහවස මට තිබුණා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයයි අපේ අමාත්‍යංශයයි යපනයන සංවර්ධන මණ්ඩලයයි කීකාබද්ධ සාකච්ඡාවක්. අපේ සමන්ත විද්‍යාරත්නම තුමයි අපි මොකටද අපනයන ශේෂ්ත්‍රයේ වර්ධනයට වැවිලි කර්මාන්තයේ දායකත්වේ. එතන උන් යෝජනා කරනවා දැන් සිලෝන් ටී ගම්මාන ටුවරිස්ට් බෝඩ් එකත් එක්ක එකතු වෙලා 144ක් දැන් දියත් කරන්න ලෑස්ති. සිලෝන් ටී ගම්මාන එතන අගේ එකතු කරන්න. එතන හෑන්ඩ් මේඩ් ටී ලෝකෙ ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. එතන සිලෝන් ටී වලට හෑන්ඩ් මේඩ් ටී. අපි කොහොමද සිනමන් කුරුඳු තේ වලට කලවම් කරලා දෙන්නේ මාකට් එකට? තැඹිලි අපේ ලොකු ඉල්ලුමක් අපනයන වෙළඳ පොලේ තියෙනවා. දැන් අපි සැලසුම් කරලා තියෙනවා තැඹිලි වලට වෙනමම තැඹිලි වගා කරන ගම්මාන 75ක් ආරම්භ කරන්න වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන්. එතකොට ඒව
0: කොහොමද
1: තැඹිලි වගා කරන අපනයන මට්ටමට ගේන්න පුළුවන් ප්‍රොසෙසින් කරන තැඹිලි බෝතල් කරලා වතුර හැටියට කුරුඹ වතුර හැටියට පිටරට වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද අද වසවිසින්තර ආහාර සංස්කෘතියක් ලෝකෙ බිහිවිලා තියෙනවා. බයෝ ෆුඩ් කියන එක දැන් ලෝකෙ හුඟක් ඉල්ලුමක් තියෙනවා. අපේ සමහර ආහාර තියෙනවා බයෝ කියලා වෙනම නම් කරන්න ඕනේ. අපේ කොහොමත් බියෝ තමයි. අපේ කටු අනෝදා, අපේ කොස්, පොලොස්, තැඹිලි, කුරුම්බ, මුරුංග, අපේ ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. අපිට ඇත්තම ගත්තොත් අපේ පළතුරු දැන් අපට දැන් ඉග්‍රාණ මැද පෙරදිග යුද්ධ තත්ත්වෙත් ඒකට බලපෑවා. ඉල්ලුමට සපයන්න බෑ. ලෝක ඉල්ලුමේ මට්ටමට සපයන්න බැරි ඉල්ලුමක් අපට තියෙනවා. ඊට පස්සේ කුරුදු ගම්මිරිස් වගේ කොම සම්ප්‍රදායික අපට තිබුණා. ඊට පස්සේ අපේ මැනික් වලට ගත්තොත් එහෙම දැන් නීති රීති වෙනස් කරලා මැනික් වල වෙළඳ පොළ අලුත් කරන්න අපි තියෙන එක තියෙනවා. අපේ ලබන අවුරුද්දේ ඉලක්කයක් තමයි ජාත්‍යන්තර ජෙම් සෙන්ටර් එකක් ලංකාවේ ආරම්භ කරන්න. දැනට කොල්ලුපිටිය අපි සිමෙන්ති සංස්ථාවේ ඉඩමක් එකට බින් කරගෙන තියෙනවා. අපේ මරමුදල් වලින් අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තරයේ ගෙනියන්න පුළුවන් මට්ටමේ, කියන්නේ පැය 24 වැඩ කරන වෙළඳ ප්‍රදර්ශන තියෙන ස්ථාවර වෙළඳ කුටි තියෙන කොන්ෆරන්ස් තියන්න පුළුවන් තායිලන්ත ජෙම් සෙන්ටර් එක වගේ, බැංකොක් ජෙම් වෙළඳ පොළ වගේ, ඩුබායි ජෙම් වෙළඳ පොළ වගේ, හොංකොං ජෙම් වෙළඳ පොළ වගේ, මැනික් වෙළඳ පොළ වගේ තැනක් ලංකාවේ පිහිටවන්න. ඉතින් කොල්ලුපිටිය අපි දැනට ස්ථානේ අරන් තියෙනවා. අපි වැඩ කරන යනවා මේ මාස 12ට. මං හිතන්නේ රටක් හැටියට ගත්තොත් මේ අපනයන ස්ථාවර වීම, මූල්‍ය ස්ථාවර වීම ගැන කුහක නොයි හිතන ඕන කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් අපි එල් බෝට් නෙමෙයි කියලා.
0: හොඳයි. දැන් මැද පෙරදිග ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක විශේෂයෙන් කර්මාන්තවලට ගැට රසකට මුහුණ පාන්න වෙලා තියෙනවා. විනිමය වෙනස් වීම, ඉන්ධන විල ඉහළ යාම, විදුලි විල ඉහළ යාම මේ ආදී ප්‍රශ්න නිසා විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මොනවද වුණ ආරක්ෂා කරන්න තියෙන තියෙනවා.
1: ඇත්තටම අපි දැන් ඒකේ එකක් හැටියට තමයි විශාල වශයෙන් ණය ගෙවා ගන්න බැරි පරාටේ තත්ත්වයට පත් වෙච්ච අයගේ ප්‍රශ්න තිබුණා. අද ඒ තත්ත්වෙ හුඟක් නිරාකරණය කළා තියෙනවා. අපි සෑම බැංකුවත් එක්කම සතියකට සැරයක් ඒකාබද්ධ සාකච්ඡාවක් අපේ කර්මාන්ත අමාත්‍යංශය තියෙනවා. ඒ වගේ මුදල් අමාත්‍යංශය සහ කර්මාන්ත අමාත්‍යංශය එකතු වෙලා බිලියන 97ක ණය පහසුකම් හැට දීලා තියෙනවා. දැන් මම ඔබට පෙන්නන්නම් ගැරන්ටි ණය දීලා තියෙනවා අපි අපකර අපි රජයේ අප වෙලා National Credit Guarantee Insurance Limited මුදල් අමාත්‍යංශය ආයතනයේ දැනට අප්‍රේල් 30 වෙනකොට 1747 දෙනෙකුට මිලියන 7779ක් ණය දීලා තියෙනවා. අපේ ටාගට් එක තමයි ටෝටල් වැලියු එක අපි එහෙම දෙන්න බලාපොරොත්තු වෙනවා ගැරන්ටිස් වලින් මිලියන 16000. ඔක්කොම මිලියන 23700යි ඒ ආයතනෙන් විතරයි. ඊට අමතරව මගේ නංග දැයිස්තුවක්ම තියෙන ඔබට කියන්න පුළුවන් අපි හැම මට්ටමේම බැංකුත් එක්ක සාකච්ඡා කරලා වැඩිම මම හිතන්නේ උඩා ව්‍යාපාර වලට ණය පහසුකම් ලබා දුන්නේ මේ අවුරුද්ද.
0: සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුයි.
1: ඔව් SMEs ලා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුයි. ණය ලබා දීලා තියෙනවා. RD හැම බැංකුවක්ම මම දන්නේ හැම රජයේ බැංකුවක්ම ඒ වෙනුවෙන් කටයුතු කරන පෞද්ගලික අංශයේ බැංකුත් කටයුතු කරනවා. ඒ වගේම අපි අලුතෙන් හැදුවේ වැඩසටහනක් දැන් පෞද්ගලික අංශයයි රාජ්‍ය අංශයයි රාජ්‍ය නෝන සංවිධානයයි ඔක්කොම එකතු වෙලා හැමතිස්සෙම මේ කුඩා ව්‍යාපාර සංවර්ධනයට ගොඩක් වැඩ කරනවා. හැබැයි ඒක ඒකාබද්ධ වෙලා නැහැ. දැන් අපේ ආයතන තුනක් වෙන වෙනම වැඩ කරා. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ව්‍යවසාය කතු සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය. අපි දැන් මේ තුනම ඒකාබද්ධ කරා. ඊයේ කැබිනට් මණ්ඩලෙන් අපට අනුමැතිය ලැබුණා. තවත් අපේ ආයතන තුනක් ඒකාබද්ධ කරන්න. එක හා සමාන. ජාතික මෝස්තර මධ්‍යස්ථානය, හස්තකර්මාන්ත මණ්ඩලය, ලක්ෂල ශිල්ප සභාව. ඒ ඇවිල්ලා එතකොට එක පැත්තක්. එතකොට කාර්මික පැත්තේ, නිෂ්පාදන පැත්තේ අනිත් පැත්ත. තර ඒ ඒකාබද්ධ කළ විතරක් නෙමෙයි අපි විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා දැන් කරගෙන යනවා ඉන්කියුබේෂන් සෙන්ටර්ස්. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට කර්මාන්ත කරුවෙක් තත්ත්ව සහතික ගන්නවොත් කුඩා ව්‍යාපාරිකයෙක් මොන හරි කුළු බඩු හරි ඕන දෙයක් හදන ඒවට තත්ත්ව සහතික ගන්න ඔක්කොම කොළඹට එන්න ඕන. ITI ආයතනෙට එන්න ඕන. SLA සහතික ගන්න කොළඹට එන්න ඕන. ප්‍රමිති ආයතනෙට එන්න ඕන. හැබැයි දැන් පළාත් මට්ටමින් එක පුළුවන්. උතුරු පළාතේ අයට සියලුම ටෙස්ටින් කරලා තත්ත්ව සහතික ගන්න කොළඹ මට්ටමේම තත්ත්ව සහතික ගන්න දැන් වවුනියා විශ්වවිද්‍යාලෙ පුළුවන්. අපි විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍යංශයයි කර්මාන්ත අමාත්‍යංශයයි දැන් ඒක කරලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ කාලය ඉතිරි. වියදම අඩුයි. සහ ඒකම ක්වොලිටි. ඊට පස්සේ දකුණු පළාතේ අයට දැන් පුළුවන් මාපලාන කෘෂි විද්‍යා පීඨේ අපි තත්ත්ව සහතික ලබා ගැනීමේ ඉන්කියුබේෂන් සෙන්ටර් එක පීඨෙව්වා. නැගෙනහිර පළාතේ දැන් අපි පීඨෙව්වා නැගෙනහිර විශ්වවිද්‍යාලෙ. ඔබ විශ්වාස කරන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යාතා මධ්‍යස්ථානයේ තියෙනවා තාක්ෂණ පීඨි. එතන දැන් කවුරු හරි ව්‍යවසායකෙක් කාම පස්සේ ලොකුම ප්‍රශ්නේ තමයි එයා අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගත්තත් අපි තුන් සොසේජස් හදනවා කියලා, යෝගට් හදනවා කියලා, අයිස්ක්‍රීම් හදනවා කියලා. එයා මේ මැෂින් එක මිලදී ගන්න ඕන පුජ්‍යලික. ඒතර ලක්ෂ 10ක්, 20ක්, 30ක් වෙයි මැෂින් එකට. ඊටත් වඩා වැඩි වෙනවා තියෙනවා. උපකරණ ගන්න ඕන. ඒක අරගෙන ව්‍යාපාරයට අසාර්ථක වුණොත් මැෂින් එකට මොකද කරන්නේ? දැන් තියෙන තත්ත්වෙට එයාට අමුද්‍රව්‍ය ටික ගෙනහිල්ලා දැන් සොසේජස් හතර ගෙනුණා, මස් ටික ගෙනහිල්ලා ඒ ටික සම්පූර්ණ අවසාන නිෂ්පාදනය දක්වා මෙතන හදා ගන්න පුළුවන් මැෂින් වලින්. වෙළඳ පොළටත් ගෙනියන්න පුළුවන්. වෙළඳ පොළේදී එයා සාර්ථක වුණොත් හිමින් සැරේ එයාට මැෂින් එකක් හදා ගන්න පුළුවන්. එතකම් මැෂින් අපි දෙනවා. දැන් නැගෙනහිර පළාතේ කුඩා ව්‍යාපාර
0: ආරම්භල්
1: තියෙන්නේ. මේ ගිය සතිය අපි ආරම්භ කළා. එතකොට කුළු බඩු ටික වුණත් එහෙමයි. කොළබඩු ටික යාට අමුද්‍රව්‍ය ටික ගෙනහිල්ලා හාල් ටික ගෙනහිල්ලා කුඩු කරගන්න පුළුවන්. මිරිස් ටික කුඩු කරගන්න පුළුවන්.
0: ඒක එකතු වෙන යවැත්තෙන් ජනතාව ඇති කොහොමද
1: කියන්නේ. දැන් ඒගොල්ලෝ අපි දැනුවත් කරනවා. ඒගොල්ලෝ අපේ IDB එක හරහා දැනුවත් කරනවා, අපේ ආයතන හරහා දැනුවත් කරනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුවත් කරනවා. ඒගොල්ලෝ පහසුකම් ගන්නවා. ඒවා හැම මාසෙකම අපි හොයලා බලනවා. මාතරක් තියෙන ටෙස්ටින් සෙන්ටර් එකකින් අපි බලනවා. අතන තියෙන විශේෂත්වය මැෂින් ඒකට මම හිතන්නේ විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය මේ පාර නැගෙනහිර විශ්වවිද්‍යාලයට විතරක් දුන්නා මිලියන 50 ලක්ෂ 500ක් දුන්නා. එතකොට දැන් ඇවිල්ලා විශ්වවිද්‍යාල වෙනමයි, ඒ අමාත්‍යංශ වෙනමයි නෙමෙයි වැඩ කරන්නේ. අපි එකට වැඩ කරන්නේ. ඒ එකට වැඩ කිරීමේ ප්‍රතිඵලයේ කොච්චර නාස්තිය දූෂණ යන්ත්‍ර සූත්‍ර වලට යන වියදම කොච්චර අඩු වෙනද බලන්නකෝ. දැන් නැගෙනහිර පළාතේ මිනිසුන්ට මෙහෙ ඉන්න ඕනේ නැහැ. දැන් අපේ ඊළඟ සැලැස්ම තමයි ඒකෙන් සාර්ථක වෙන අය අපි ඉස්සරහට ගෙනියනවා. ඒගොල්ලන්ට යන්ත්‍ර සූත්‍ර අපි ණය දීලා හදා දෙනවා. තමන් මිලදී ගන්නවන යන්ත්‍ර උපකරණ යාට ණයක් දෙනවා බැංකුවෙන්. එහෙම නැත්නම් අපි IDB එක හරහා හදලා දෙනවා. මොකද මේක තේරෙන්නේ ආර්ථිකයේ කොඳුනාරටිය තමයි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්නේ. ගාමි ආර්ථික ශක්තිමත් කිරීම. ගාමි ආර්ථික ශක්තිමත් කරනවා කියලා නිකන් අතහැරලා හරියන්නේ නැහැ. මෙහෙවන්න ඕනේ අය. අපි දැන් කරන්නේ අන්තර් අමාත්‍යංශ ක්‍රියාකාරීත්වයක් එක්ක. කෘෂිකර්ම අමාත්‍යංශය, පැවිලි කර්මාන්ත අමාත්‍යංශය, දීවර අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය. මේ අමාත්‍යංශ පහ මම හිතන්නේ රටේ නිෂ්පාදනාර්ථිකේ ප්‍රධාන අමාත්‍යංශය. ප්‍රධාන අමාත්‍යංශය. රටට ආදායම ගේන අමාත්‍යංශය. මේ පහ. මේ පහෙන් තමයි ওই අපනයන ආදායමේ සංයුතිය හැදිලා තියෙන්නේ. අපි ඒව එකට වැඩ කරන්නේ දැන්. අවුරුදු 28කට පස්සේ අපනයන කර්ම අපනයන සභාව අමාත්‍ය මණ්ඩල සභාව පිහිටෙව්වා. EDCM.
0: අපනයන ආදායමේ ඔබ ඉලක්ක වෙත ගමන් කරලා තිනවා?
1: අනිවාර්යෙන්. අපේ ඉලක්ක වලට ගමන් කරලා තිනවා. දැන් ගියා වෘද්ධි ගත්තොත් එහෙම අපි ඩොලර් බිලියන 17ක් අපි ආවා. දැන් මේ තත්ත්ව යටතේ අපි 106ක වර්ධනයක යන්නේ. අපේ ඉලක්කය තියෙන 10ට යන්න 10 වර්ධනේ අපි දිගට ගියොත් 2030 වෙනකොට ඩොලර් බිලියන 36ක ආර්ථිකයකට අපිට යන්න පුළුවන්. අපේ ඉලක්කයට යනවා. ඒ කියන්නේ දැන් ගත්තොත් එimhe 2025 වගේ දෙගුණයක් අපි 2030ට යන්න ඕන. ඒකට යන්න පුළුවන් සරස්මක තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්න තමයි අපේ තියෙන මාර්ග පද්ධතිය. දැන් හුගාක් වෙලාට කොළඹ කේන්ද්‍ර වෙලානේ මේ ව්‍යාපාර කර්මාන්ත ඔක්කොම කියන්නේ කොළඹින් ඉඩම් ඉල්ලනවානේ. හැබැයි ඉඩම් තියෙනවා වඩකලපුවේ. තිරුකුණාමලේ, අම්පාරේ, යාපනේ, මුලතිව්, කිලිනොච්චි වල යන්නේ නැනේ දුර වැඩි. දැන් අපි බලාපොරොත්තු ලබන අවුරුද්දේ අපි කඩවත මීරිගම අධිවේගී මාර්ග කොටස ඉවර කරාම රජයේ මුදල් වෙන් කරලා අපි කුරුණෑගල ඉඳලා ගලේ වෙල කොටස සම්පූර්ණ කරනවා. අපි 2029 අවසාන වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා දඹුල්ලට අධිවේගී මාර්ගය සම්පූර්ණ කරන්න. දඹුල්ලෙන් පස්සේ කොහොමද ඩබල් ලේන් දැනටත් තියෙනවා. දඹුල්ලේ ඉඳලා තිරුකුණාමලේට මඩකලපුවට යාපනේට යන්න එච්චර අමාරු නෑ. එතකොට දැන් රටේ ලොකුම ඉල්ලුමක් නැති කුරුණෑගල, දඹුල්ල, පොළොන්නරුවේ ඉඩම් වල ලොකු ඉල්ලුමක් එනවා. ලොකු ඉල්ලුමක් එනවා. ඒ වගේම තමයි වැඩිපුරම අන්එම්ප්ලොයිමන්ට් එක. තරුණ රැකියා විරහිත ප්‍රමාණය රැකියා විරහිත ඉන්නේ මේ පැතිවල. එතකොට ඒගොල්ලෝගේ සංස්කෘතියක් තියෙනවා. දැන් මම දන්නවා නැගෙනහිර පළාතේ මම ගොඩක් වැඩ කරනවා. නැගෙනහිර පළාතේ අයගේ සංස්කෘතියක් තියෙනවා. ඒගොල්ලෝ එළියට එන්න කැමති නැහැ. රට යන්න ගියත් කොළඹ එන්න කැමති නැහැ. දීවර ජනතාව ඉන්න වැඩිපුර, ගොවි ජනතාව ඉන්න, හේන් ගොවිතැන් කරන අය ඉන්න, ඒගොල්ලෝ බඩඉරිඟු ටික කව්පි ටික හදාගෙන දීවර කර්මාන්ත කරගෙන ඉස්සෝ ටික වල්ලගෙන ඉන්නවා. දුප්පත් තමයි සමාජලට. හැබැයි ඒගොල්ලෝගේ ජීවිතයක් තියෙනවා. ඒගොල්ලෝ කොළඹවිල්ලා ඉන්න කැමති නැහැ. ඒ පවුල කෙනෙක් දෙන්නේ රට යනවා. නමුත් දැන් මේ මාර්ග පද්ධතිය විධිමත් වීමත් එක්ක ඊට පස්සේ තදාසන්න වරායන් ටික ශක්තිමත් වීමත් එක්ක තිරුකුණාමලේ වරය, කංකාසන්තුරේ වරය ඒවා ශක්තිමත් වීමත් එක්ක අපි හිතන්නේ ආයෝජනෙන් මේ පැත්තට. අපේ ඉස්සා නැති ඒක. ආයෝජන කොළඹ සිට රට මැදටත් රටේ අනිකුත් පළාත් වලටත් කැඳවීම.
0: නෑ අපි විරාමයක් ගන්නත් අවශ්‍යයි. ඊට කලින් දැන් මේ ආයෝජකයෙ ඉන්න නම් ව්‍යාපාර පටන් ගන්න මේ ස්ථාවර බලශක්තියක් අවශ්‍යතාවය අනිවාර්යෙන් තිබෙන රටකට.
1: අනිවාර්යෙන්.
0: මොනවද අරන්නේ?
1: දැන් මේ මම ආයි කියන්නේ මේ බලශක්තිය අරමුදේ තියෙන්නේ අපේ ප්‍රශ්නයක් ඉඳ නෙමෙයිනේ. කලින් අපට ඉන්ධන ගන්න, විදුලිය ගන්න සල්ලි තිබුණේ. දැන් සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. යුද්ධේ ප්‍රශ්නයක්. දැනටත් අපි සුනිත් බලශක්ති අධිකාරී ඒ වගේම විදුලි බල මණ්ඩලය, විදුලි බල අමාත්‍යංශය, සෝලපාව වගේවට, ඒ වගේම අනිකුත් ස්ථාවර බලශක්තියින්ට ගමන් කළා තියෙනවා. ඉතින් ඒවයි ප්‍රශ්නයක් දැනට තියෙනවා. මොකද මේගොල්ලෝ අපට මුලින් දුන්න ඉලක්කම් වලටම තාම මේගොල්ලෝ නෙගෝෂিয়েට් කරමින් ඉන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ. ඉතින් අපි ඒව ස්ථාවර තත්ත්වයකට පත් කරගන්න පුළුවන්කම තියෙයි. දැනට తాවකාලික අර්බුදයක් තියෙනවා. අපි කවුරු පිළිගන්න. ඒකයි අතාරතේ. නමුත් අපි හිතන්නේ ලෝක වෙළඳ පොලේ තියෙන මිල ගණන් වලට වඩා අපි මිනිසුන්ට සාධාරණ මිලකට දීලා තියෙනවා. මේ අපේ තිබිච්ච ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය නිසා ඩීසල් ලීටරයකට රුපියල් 100ක් අපිට ගාණ දෙන්න පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ ඉන්දියාවත් පකිස්තානෙවත් වෙන රටවල් ජනතාවට එහෙම සාහනයක් දුන්නේ නැහැ. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. අපේ පුජ්‍යලික ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ආණ්ඩුව නිසා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇත්තම ජාත්‍යන්තර අර්බුදයක්. නමුත් අපි ඒ අර්බුදයේදීත් රටේ ජනතාවට බරක් නොවි මේක පාලනය කළ තියෙනවා. විදුලි බිල ගත්තොත් එහෙම 95%ක් ජනතාවට විදුලි බිලේ බලක් නැහැ. 5%යි තියෙන්නේ. පැඩිම ඒකක ගාන පාවිච්චි කරන 5%කට ඒ බර පැටවිලා තියෙනවා. මොකද අපේ රටේ වැඩිම විදේශ විනිමය එළියට යන්නේ වාහන ගෙන්න. ඉන්ධනවලට, පෝරවලට. ඒතර ඉන්ධනයි පෝරයි පාලනය කරන්න බෑ අපිට. ඒක අපිට පාලනය කරන්න බෑනේ. ඉන්ධනයි පෝරයි පාලනය කරන්න බෑ අපිට. ඉතින් වාහන යම් ප්‍රමාණයට පාලනය කරගෙන ඒ කැමැතිනම් ගන්න පුළුවන් වැඩිපුර ගිවල. ඒක කළමනාකරණය ගන්න අපට වෙලා තියෙනවා. හැබැයි මම ආයි කියන්නේ ඒකයි. ඒ කළමනාකරණය කිරීමත් අපට කරන්න වෙලා තියෙන්නේ අපේ කැමැත්තට නෙමෙයි. රටේ ලෝකයේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක.
0: හොඳයි අපි පළමු විරාමයට වඩා සිතන වුණා. දවසේදී ඔන්න පොලිටික්ස් පරිසරන් හා සම්බන්ධ වන්නේ කර්මාන්තා ව්‍යවසායගත සංවර්ධන මාත්‍ය සුනිල් හඳුන්නේති මහතා. විරාමයෙන් අනතුරුව එළි තමිමු රදී සිරනා ඉතින් ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග.
2: Lakhanda Radio ITN.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: විරම අනතුරු ඔබෙරිතෙක් වන්නේ ඔන්න අපොලිටික් සමග දවසේදී අපගේ ආරාධිතයා වශයෙන් සහභාගී වන්නේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත් මහතා. ඔබේ ආණ්ඩුව බලයට පත් කිරීමේදී ජනතාව හිතුවා දූෂණ චෝදනාවලින් තොර ආණ්ඩුවක් බවට පත් වේවි කියලා. හැබැයි ආරම්භයේ සිටම විවිධ චෝදනා එල්ල වෙනවා. කන්ටේනර් සිද්ධිය, ගල් අඟුරු සිද්ධිය, ඊට පස්සේ මහා භාණ්ඩාගාරයේ සිද්ධිය, මේ ආකාරයෙන් විවිධ සිද්ධීන් එකින් එක ගලා යනවා. මොකක්ද ඔබට දෙන්නේ?
1: ඒක මෙහෙමයි. ඒකේ දේශපාලන වමනාව තමයි තේරුම් ගන්න ඕනේ. මොකද මේ විපක්ෂයට බලය ලබා ගන්න එහෙම සැලැස්මක් නැහැ. මහජන පදනමකුත් නැහැ. ජනපදනමකුත් නැහැ. එහෙනම් ඒගොල්ලෝ කරන්නේ එදා වේලට අහු වෙන ගලෙන් ගහනවා. ඒකට ඒගොල්ලෝ සිද්ධි නැත්නම් සිද්ධි හදනවා. ඒක තමයි මේ තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට ඔප්පු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ ඔප්පු කරන්න ඕන දේ තමයි ජනතාවට ඒත්තු ගන්න හදනෝ. මේ ජනතාව අපිට හොරුයි කියලා, දූෂිතයි කියලා පත් කරගත්ත මේ මාලිමාව ආණ්ඩුවත් අපි වගේම තමයි. ඒගොල්ලොත් දූෂිතයි. ජනතාවට වැරදුනා. ඔක තමයි ඔප්පු කරන්න හදන බොරුව.
0: ඒක ඔහුනොත් දූෂිතයි, ඔබත් දූෂිතයි.
1: ඒක තමයි කියන්න හදන්නේ. ඒක කියන්න ඒගොල්ලෝ ගන්න දේවල් ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද එහෙම නෑනේ. දැන් උදාහරණයක් ඔයාම කියපු දෙපාන කන්ටේනර් 323 ප්‍රශ්නේ. ඒක ඔක දිගට ඇදගෙන ගියානේ පාර්ලිමේන්තුවේ. සත්ති ගණන් මාස ගණන් ගිහලා අපි ඒකට පාර්ලිමේන්තු කමිටුවක් දැම්මා. දැන් මූ සද්දයක් නැහැ. ඊට පස්සේ ගල් අඟුරු පස්සේ ගල් අඟුරු වංචාවක් වුණා කියලා මගේ අම්මේ කොච්චර කෑ ගැහුවද? ඒ විශ්වාස භංගිකුත් ජනාව. ඊට පස්සේ අපිට සිද්ධ වුණා, කියන්නේ ඒ තරම් මේක අවසන කතාවක් හදපු නිසා අපේ බලශක්ති අමාත්‍යවරයා තාවකාලිකව ඉවත් කරගෙන ඒකට ජනාධිපති කොමිෂමක් දැම්මා. පූර්ණ බලති ජනාධිපති කොමිසම. දැන් ඒ දාපු සද්දේ හැටියට ඒ කොමිසමට මුලින්ම පැමිණිලි ගෙනියන්න ඕන කවුද? අපිද? දැන් මේ කියපු කට්ටියනේ නේද? දැන් පැමිණිලි ගෙනියන්න වෙලා තියෙන කාටද? ඒ දැන් ජනාධිපති පූර්ණ බලති ජනාධිපති කොමිසමක් දාපු නිසා දැන් ඒ කොමිසමට පැමිණිලි ගෙනියන්නේ ඒගොල්ලොන්ගේ කාලෙ වෙච්ච වංචා දූෂණ ගැන අපේ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂේ. කොහේගොල්ලෝද? ඒකත් නැහැ. ඊට පස්සේ තමයි කුව මහ බැංකුවේ
0: මහා
1: භාණ්ඩාගාරයේ මුදල්

0: ආණ්ඩුවම පරීක්ෂණ කරන දේවල් වල කොටස් අල්ලගෙන ඒගොල්ලෝ කියවන අර මගේම ඇඳුම අගේට ඇඳගෙන යනවා කියන්නේ මිකිය. උගේ වගේ ඇඳගෙන යනවා කිය ඒගොල්ලෝ අදහස් කියනවා. ඒගොල්ලෝ පරීක්ෂණ කරලා නෙමෙයිනේ. අපි කරන පරීක්ෂණ මිකිය. මම කියන්නේ ඒගොල්ලෝ මොනවද එල්දරව් කරපු දෙයක් ඔප්පු කරපු දෙයක් තියෙන්නේ. චෝදනා කරනවා. හැබැයි චෝදනාව වුණත් පදනමක් තියෙන්නේ ඕන්නේ. ඒකයි මේ කියන්නේ. මොකද ඒකේ හරය තමයි අරක. මොකද යාලට මේ යාලගේ අර වරප්‍රසාදිත ජීවිත නැති වුණාම හොරකම් කරන්න බැරි වුණාම ඒගොල්ලොන්ගේ ප්‍රභූ පන්තියේ බලය අහිමි වුණාම දැන් ඒගොල්ලොන්ට මේක දරා ගන්න බෑනේ. ඒ දරා ගන්න බැරි වේදනාව පිට කරන ක්‍රම තමයි ඔය. එහොත් ඒක ජනතා ප්‍රතික්ෂේප කරනවා. ජනතා පිළිගන්නව නම් නුගේ ගොඩින් පටන් ගත්ත පොහොට්ටුව නාමල් කුමාරයාගේ උද්ඝෝෂණ රැස්වීම මාටයක්. ඒ යන්න එපයි තාම රට පුරා. අභයාරාමයෙන් පටන් ගත්ත භික්ෂු සමුළු පවත්තලා මහින්ද මහත්තයත් අමාරුවෙන් වඩම්මලා රැස්වීම යන්න පටන් ගත්ත භික්ෂු සමුළු. ගියාද කොහෙවත් නැහැ. මේ දිනේට මුළු විපක්ෂයේම සෙනග එකතු කරත් අපේ එක දිස්ත්‍රික්කයක හිටපු සෙනග තරම්වත් නැහෙනේ. අපි දිස්ත්‍රික්ක 21ක මේ දින පෙළපාලි පැවැත්තුවා. ඒගොල්ලොන්ට මුළු රටේම සෙනග එකතු කළත් අපේ දිස්ත්‍රික්කයක සෙනග එකතු කරන්න බැරුණා. ඉතින් මොකක්ද ආයි කියන්නේ? ඉතින් එතකොට මහජන පදනමක් නැහැ. ජනපදනමක් නැහැ. දැන් දැනුත් මේ කෑ ගහන්නේ මොකටද? හිරේ යන්න සූදානම් වෙන්න බයට. ඒ කියන්නේ නඩු තියන කට්ටිය
1: චෝදනාව කෙල්ල කරනවා. සලේ අත්තරන් කොට ගැනීම එක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. මොකද්ද ඔබට දෙන්නේ?
0: ඉතින් ඒක නීතිය කාර්යයක්නේ. ඒක නීතියෙන් ඔප්පු වෙන්න ඕන දෙයක් නේ. එකක් අපි පිළිගන්න ඕනනේ පාස්කු ඇටෑක් එකක් වුණානේ. දැන් උනේ නෑ වගේ කෑ ගැහුවට. පාස්කු ප්‍රහාරයක් වුණා. එතකොට පාස්කු ප්‍රහාරයට අදාළව අපි ආණ්ඩුවක් හැටියට ජනතාවට දුන්න පොරොන්දුවක් තියෙනවා. මොකද ඒ වින්දිතේන්ට යුක්තිය ඉෂ්ට කරනවා කියන්නේ සාධාරණ ඉෂ්ට කරනවා කියන්නේ. ඉතින් ඔයගොල්ලොම කෑ ගහපියක් තමයි ඒක කරන්න කියලා. දැන් මේ කරනවා. ඒ වෙලාවේ කිව්වේ මොකද්ද? ඔය සලේ වගේ අය ගන්න බෑ. රටේ ආණ්ඩුවට ආණ්ඩුවේ බුද්ධියංශ එහෙම ඇරස් කරන්න බෑ. රටේ පොලිස්පති රටේ පොලිසියත් එක්ක ගනුදෙනු කරනවා ඇරස් කරන්න බෑ. දේශබන්දු දෙන්න කොහොමද ඇරස් කරේ? සුරේෂ් තාලියේ දැන් ඇරස් කරේ. ඒ මේ ආණ්ඩුව නෙමෙයි.
1: අද එක්සත් ජාතික පක්ෂය නිවේදනය නිකුත් කළ තිබ්බ සලේට සලකන්නේ සාමාන්‍ය සිරකරුවෙක්ට සලකන ආකාරයෙන් නෝ.
0: හිරේට ගියාම කාටත් එක වගේ තමයි. ඒගොල්ලොන්ගේ කාලේ වෙනස්. වෙනම හිර කාමර තිබ්බා, වෙනම සැලකුවා, පිටින් කෑම ගෙනිච්චා, ලෙඩ වුණේ නැතත් ස්පීතාලට ගියා. සාමාන්‍යයෙන් ඇමතිවරු එහෙම යනකොටම හොස්පිටල්නේ ගිහී. ඒක කාලයක් තිබ්බා. දැන් කාටත් සැමට නීතිය සමානයි. ඉතින් ඒක නීතිය කටයුත්තක්. ඒකත් ආණ්ඩුවේ කටයුතු නෙමෙයි ඒවා. ඒවා නීතිය කටයුතු ඇත්තටම. ඒ අපිට අර්ථකථන ගන්නත් බෑ. මටත් ඔබටත් මෙතන කතා ගන්නත් බෑ ඒක. මොකද ඒක නීතිමය කටයුතු. ඒකද මම කියන්නේ මේකෙදි දැන් වැරදිකාරයේ කවුරුණත් වැරදිව ඔප්පු වෙන දොරු හුනි වැරදි කරුවෙක්. ඒක හරි. හැබැයි ඔහු සැකකරුවෙක් හැටියට කටයුතු කරනවා නම් එයාට විරුද්ධව දැන් මේගොල්ලන්ට ඉතන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක උසාවියට ගිහිලා බේරගන්න මිසක දැන් පාරේ උද්ඝෝෂණ කරන කී තීරුම් මොකද්ද? අර ඒකේ වෙන වෙන දේශපාලන කතාවන්නේ. එතන අර පොල් හොරා කරෙන් දෙනේ කියන එක තමයි මට නම් කියන්නේ. ඒ කියන්නේ මේ දඟලන කට්ටිය දිහා බැලුවම තේරෙනවා මේ මොකෝ හරි අංකුම් තියනවා කියලා. ඉතින් අපි ඒක ඉස්සරහදී බලමු. දැන් මේක ඉවරෙච්ච නැති චිත්‍රපටියක් නේ තාම. නේද මේකේ තිරනාටකයේ කතාව ලියවිච්ච විදියට ආව එක කාලයක් 2019. මම කියන්නේ දැන් ඔය දැන් මේ සුරේෂ් සලේ වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන මහත්තුරු එක දෙයක් තේරුම් ගන්න ඕන. ඒගොල්ලෝ අපේ සමාජෙ බෙදුවා. අපේ පාසලන දරුවෝ මම එක දෙයක් කියන්න මගේ පුතා යන ඉස්කෝලේ මුස්ලිම් ළමයිත් ඉන්න. සිංහල ළමයි ඉන්න දෙමළ ළමයි ඉන්න එක පන්තියේ. ඒ කාලේ 2019 මගේ දරුවන් පවා අපි කොච්චර කිව්වත් ඒ දරුවෝ දිහා සැකෙන් බැලුවා. එකට කෑම කෑවේ නැහැ. මේක ඇත්ත යථාර්ථේ. පර්දාවක් දාගෙන යන ළමයෙක් ගෑන ළමයෙක් කියන විදිහට සැකෙන් බැලුවා. අපේ සමාජයේ ජාතිවාදය නිසා බෙදුවා. අපේ සහෝදරත්වය බෙදුවා. මේ පහුගිය වෙසක් උත්සවයේට අපි මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සු අපි එකට වෙසක් සැමරුවා. ඒක ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඔය කට්ටිය බෙදුවා. ඒකට කවුද වන්දි කියන්නේ? අර ජීවිත 300කට වැඩි ප්‍රමාණය වගේම මේ රටේ ඇති කරපු මිනිසුන්ගේ එකිනෙකාගේ අතර ඇති කරපු අවිශ්වාසය, සැකය, බය

0: ඒකට කවුද වක් කියන්නේ? ඒකට මතවාදී හදුවේ මේගොල්ලෝ. වන්ද කොත්තු, වන්ද බෙහෙත්, ඒ මතවාදී හදපු විදියටම තමයි දැන් මතවාදයක් හදන්න හදන්නේ. හැබැයි දැන් අසාර්ථකයි. මං කියන්නේ දැන් අසාර්ථකයි. දැන් මේ මතවාදී හදලා පෙන්වන්න හදන්නේ මොකද්ද මේ?
1: ඔකෙන් ජනතාව පිළිගන්නේ නැහැ කියලාද? ජනතාව එතර නැහැ කියන එකද?
0: ජනතාව ඉන්නවා කෝ? කෝ ජනතාව? දැන් ඔය දැන් උසාවි ගිහිලා නීතියෙන් ඔප්පු වෙච්ච කට්ටියට ජනතාව ඉන්නවද? එහෙනම් කේලි අරඹු කැල්ල යනකොට ජනතාව ඉන්න එපා. පළවෙනි දවසේ සල්ලි දීලා හරි කට්ටිය ගේන්න පුළුවන් වෙයි. අරක්කු දීලා ගේන්න පුළුවන් වෙයි. හැබැයි නීතියෙන් ඒව ඔප්පු වෙනකොට ජනතාව නැහැ. දැන් කේලි අරඹු කැල්ල මහත්තයා යනකොට දැන් ජනතාව පේන්නේ නැහැනේ. එයා නඩුවක් ඔප්පු කරන්නකො හරියට. එතකොට ජනතාව නැහැ. මොකද අපේ රටේ ජනතාව නීතිගරුකයි තාමත්. ජෝස්ටන්ල ජනතාව නැහැ. සරණ ගුණවර්ධන ජනතාව ඉන්නවද? දැන් හිටායිද්දට යන්න ඉන්න ලැයිස්තුවේ ඉන්න අනික් කට්ටියට ජනතාව නැහැ. මොකද චූදිතය කෑ ගහන උගක් අය දන්නව නඩු දිනේ කවද්ද කියලා. ඔයා දන්නේ නැහනේ වීරවංශගේ නඩු දිනේ හරි නාමල් රාජපක්ෂගේ හරි ප්‍රියංකර ජයරත්නගේ හරි ශෂේන්ද්‍ර රාජපක්ෂගේ හරි ඔය කාගේ නඩු දිනේ ඔයා දන්නේ නැහනේ. හැබැයි එයා දන්නෝනේ. ඒ වගේම එයා දන්නව කරපු වරදක්. ඔය හුඟාක් චූදිතයෝ නඩුව යන විදියට දන්නවා ඔප්පු වෙන විදිය. දැන් මම වරදක් කළා තියෙනවා නම් මට නඩු දිනයක් තියෙන බව මන් දන්නවා නම් තේරුණාද? අනිත් එක පහුගිය කාලේ වෙච්ච වෙනස මොකක්ද දන්නවද? මේ දේශපාලන වෙනසත් ඒක ලොකු දෙයක්.
1: පහුගිය කාලේ චෝදනා කරන ඔබ ඇතුළු මාලිමාව වෛරී දේශපාලනික නේද තනි දේශපාලන පක්ෂයක්
0: ඉස්සර විපක්ෂයට ගියාම චෝදනාවක් තිබුණා නඩුව බේරගන්න ආණ්ඩු පක්ෂයට ගියාම පුළුවන්. විපක්ෂෙන් ආණ්ඩු පක්ෂයට පක්ෂ මාරු කරාම නඩුව මාරු වෙනෝනේ. එහෙම වෙන්නේ නැද්ද කියන්නකො? අපේ ජීවිත කාලේ අපි දැකපු ඉතිහාසෙ තියෙන්නේ මිනිස්සු ආණ්ඩුව පිල් මාරු කරේ මොකටද? නඩු මාරු කරගන්න. එතකොට නඩුව බහා තබනවා. හරිද? දැන් එහෙම නැහැ. දැන් නීතියට කවුරුත් ඇඟිලි ගහන්න යන්නේ නැහැ. නඩුව බහා තබන්නේ නැහැ. අනික පිල් මාරු කළා, පක්ෂ මාරු කළා, නඩු මාරු කරගන්නත් බෑ. අන්න ඒක දන්න කට්ටිය තමයි කෑ ගහන්නේ. මම දැක්ක අද විමල් වීරවංශගේ නඩුවක් පටන් ගන්නවා කියලා. ඉතියා සද්දයක් දාන එක සාධාරණයි. යාගේ එතකොට මේ සමාජ අවධානය එතකොට තමයි ඔය පිළිගන්න කතාව එන්නේ. ඇත්තට මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඊට කලින් ඕවම වෙයි කියලා. අපි ආණ්ඩු බලය ගත්ත ගමන් ඒගොල්ලෝගේ බලාපොරොත්තු තිබුණේ අපි ගිහිලා අල්ලලා දායි නඩු පටන් ගනීවි. එතකොට කියන්න මේ සමාජ අනුකම්පාව ගන්න මෙන්න පිළිගන්නවා කියලා. එහෙම යන්නේ නැහැ.
1: කාලයක් වෙන්නේ නැව විමර්ශන කෝ කියලා.
0: ඒක තමයි. දැන් මේව විමර්ශන කෝ කියලා.
1: මගේ ප්‍රශ්නේ
0: විමර්ශන යනවා.
1: ඔබේ තිබෙන්නේ වෛරී දේශපාලනයක්ද මාළිමාවල? තනි දේශපාලන පක්ෂයක් හදන්න උත්සාහ කරන්නේ.
0: නෑ කිසිම වෛරයක් නෑ කාත් එක්කවත්. මොකද වෛර කරන්නේ අපි? අපි මොනවද බෙදා ගන්නද මේ? මොනවද හදා ගන්නද? දැන් අපිට කාගින්වත් වෛර කරන්න මොකක් තියෙන හේතුව? ඒගොල්ලන්ට එහෙම එකක් තියෙනවා මං කියන්නේ. විපක්ෂයට වැටිච්ච කට්ටියට එක වෛරයක් තියෙනවා. මොකද හේතුව දන්නවද? දැන් ඒගොල්ලොන්ගේ පන්තියේ අතරේ මාරු වෙච්ච බලය සාමාන්‍ය පන්තියට ඇවිල්ලා තියෙනවා. දැන් උතර තියෙන එක වෛරයක් ඒගොල්ලොන්ට මොකද්ද? මේ අනුර කුමාර සානායක ජනාධිපති පුටුවේ ඉන්නේ. හර්ණිය අමරසූරි අගමැති පුටුවේ ඉන්නේ. ඒගොල්ලොන්ගේ පෞල් પરම්පරාවෙන්ම ලියා දීපු ඇමති පුටුවල අපි ඉන්නේ. අපි නිකනුත් නෙමෙයි නින්නේ. ඒගොල්ලෝ කාපු බීපු හොරකම් කරපු අය වෙනස් කරලා නින්නේ. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑනේ ඒගොල්ලොන්ගේ විස්තරාමයට අහෝසි වෙයි කියලා. අද අපේ රටේ හිටපු මන්ත්‍රීවරුන්ට විස්තරම් පඩි දෙන්නේ නැහැ. නිල නිවාස නැහැ. හිටපු ජනාධිපතිවරු මන්දිර හදාගෙන තිබුණේ ආයි ගෙවල් වලට යන්න බලාගෙන නෙමෙයිනේ. මහින්ද රාජපක්ෂලා ජනාධිපති මන්දිරවල හිටියේ මෛත්‍රීපාලලා හිටියේ යන්න බලාගෙනද? ඒගොල්ලන්ට යන්න වුණාම හිතේ අමාරුවක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඒගොල්ලෝ ඒක පුදුම වරප්‍රසාද ජීවිතයක් නේ. ඔයාලට මතකද ඉස්සර දැන් අපිට මතකත් නැහැ නේ. ක්ලබ් වල ගිහිලා ගහගත්ත ඇමති පුත්තු ස්කොඩ් එක අරන් ගියා. රජයේ බදු මුදල් වලින් හිටපු ඇමති ආරක්ෂක අංශ අරන් ගිහිලා ගැහුවා තමගේ විරුද්ධවාදීන්ට. රටේ නිවුස් එකක් නැති දවසක් නැහැ නේ. ක්ලබ් එකක පුතෙක් මරාගත්ත දැන් තියෙනවද? ඒ නෝනලා ඒ පවුල් පිටින්නේ හිටියේ මේ වරප්‍රසාද භුක්ති විඳගෙන. ඒතර වෛරය තියෙන කාටද? අපටද ඒගොල්ලොන්ටද? දැන් දැන් ඒගොල්ලන්ට තියෙන සදාකාලික නැවත බලයට ඉන්න හැකියාවකුත් නැහැ. කරපු වරද වලින් ගැලවෙන්න විදියකුත් නැහැ. අර වරප්‍රසාද භුක්ති දීපු ජීවිතෙත් ඉවරයි. දැන් අතින් කාලා ජීවත් වෙන්න ඕන. ආණ්ඩුවෙන් කාලා ඉන්න බෑ. ඒ අමාරුයිනේ. අපිට එහෙම ප්‍රශ්න නැහැ. අපිට මොකද ඒගොල්ලෝ අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව යටතේ අපි හිටියා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව යටතේ අපි ජීවත් වුණා. ඉතින් අනුර කුමාර සහෝදරයාගේ ආණ්ඩුව යටතේ අපි සන්තෝෂෙම ජීවත් වෙන්න පුළුවන්.
1: විශේෂයක්
0: වෙලා නෑ රටේම ප්‍රශ්න වලට අපි මැදිහත් වෙනවා එකක් කියන්න ඕන. නමුත් මාතර ජනතාවට තිබිච්ච ලොකුම ප්‍රශ්නය තමයි නිල්වලාගඟේ ප්‍රශ්න. නිල් මැයි මාසේ කියන්නේ ගංගොතුරු මාසේ. ඕගොල්ලෝ බලන්න හද්දුව මාලිම්බඩ අකුරැස් මාතර ටවුන් එක තුඩාව හැමතැනම යට වෙනවනේ. දැන් පහුගිය අවුරුද්දේම යට වුන්නේ. අපි බලයට ආවට පස්සේ යට වුන්නේ. ගංගොතුරත් ආව වැස්සා යට වුන්නේ. ඒක මොකද හේතුව? අපි හුඟාකේ නිල්වලාගඟ තරජනේ අපි අඳුරගෙන ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර දුන්නා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහජන නියෝජිතයෝ, ත්‍රිවිධ හමුදාව මැදිහත් වෙලා සුද්ධ පවිත්‍ර කිරීම කළා. ඊට පස්සේ දැන් ලවණ බාධකයේ සම්බන්ධ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අපි ඒකටත් ප්‍රතිපාදනය වෙන් කළා. මේ දවස්වල ඒකේ ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට විශේෂඥ කණ්ඩායමක් දැනට ඒක අවශ්‍ය වාර්තා සකසනවා. ඊළඟට මිලියන 1200ක් වෙන් කරා පහුගිය කන්න හතක, ඉතින් අවුරුදු හතක සමහරුට වැඩිම වන්දි හම්බුණා 129 හම්බෙච්චයි. කවදාකවත් ලැබෙයි කියලා හිතුවේ නෑ අය. වයසක මිනිස්සු, ගොවිතැන් හානි වෙච්ච මිනිස්සු, එයට වගා වන්දි දීලා තියෙනවා. ඒ වගේම අපි දැන් පටන් ගන්න තියෙනවා කසල ප්‍රතිචක්‍රණ ව්‍යාප්තිය සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7කම ප්‍රාදේශ සභාවල, නගර සභාව, කසල අපි ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්. අපි ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාරම කටයුතු මේ වෙනකොට කරමින් යනවා. මේ දිනවල නම් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. ඩෙංගු ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා මාතෘ නගර සීමාවේ. අපි ඒකට අවශ්‍ය කරන කටයුතු දැන් නගර සභාව මැදිහත් වෙලා කරමින් යනවා. ඊට අමතරව ගත්තොත් එහෙම ඉතින් මාතර ජනතාව තෘප්තිමත්. මොකද අපි ඔවුන්ගේ දේශපාලන ඇඟිලි ගැහිමක් නැහැ, විරුද්ධ පක්ෂයෙන් පරිගැනීමක් නැහැ, පත්වීම් තනතුරු ගන්න කියලා විශේෂ මැදිහත් වීමක් නැහැ, කවුරුවක්වත් පගාව දෙන්න අවශ්‍ය නැහැ කාටවත්. වැඩක් කරගන්න ගිහිලා රස්තියාදු වෙන්න ඕනේ නැහැ. එච්චරයි.
1: දකුණ මේ පාතාලය ගැන කියවේදී පසුගිය කාලේ පුරාටම විවිධ සිදුවීම් වාර්තා වුණා. දකුණ මාතර දැන්
0: විශේෂයෙන් දික්වැල්ල, ගන්දර, දෙවුන්දර, දැලිගම, මාතර හුඟක්ම තිබුණා. කුඩු සහ පාතාලි ඔබට මතකයි සමහර මාධ්‍යවල ඒකට වැඩම වැඩසටහන උජ්ජා දවසේ වෙඩිල්ල කියලා. දවසේ වෙඩිල්ල දැන් ඇහෙන්නේ නැහැ.
1: ගණන් කරා
0: අද මෙච්චරයි, 100 වෙනි වෙඩිල්ල කියලා ජියා දවසේ වෙඩිල්ලනේ. ඒ කියන්නේ ඕනම දෙයක් පටන් අරගෙන අවසන් කරන්න ගියාම යම් අමාරුවක් තියෙනවා, ගැටුමක් තියෙනවා. ඒක හැබැයි යම් සැලැස්මකට ගියා. විශේෂයෙන්ම පොලිසිය, හමුදාව, ආරක්ෂක අංශ, CID එක ඒ රාජකාරී හරියට කරා. ඒ රාජකාරී හරියට කරපු එකේ ප්‍රතිඵල තමයි අද දවසේ වෙඩිල්ල ඇහෙන්නේ නැහැ. හරි, ඒ වගේම එක එක වැඩසටහන් තිබුණා නාලිකා වලින් හදලා ඒකටම ප්ලෑන් කරලා හදපුවා. ඒ කියන්නේ මේ ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙヒටි අද කවුද මැරෙන්නේ කියලා. අද ඒක නෑ. මං හිතන්නේ පාතාලේ විශාල ප්‍රමාණයක් මර්ධනය වෙලා තියෙනවා. පිටරටවල් වල ඉඳලා අපරාධ කරපු කට්ටිය හිටියා. සජීවී අපරාධ නරඹපු කට්ටිය හිටියා පාතාලේ. දකුණේ පාතාලයක් කියලා වෙනම තිබුණා. මං ස්තුතිවන්ත වෙන ඕන පොලිස්පත්තුමාට. සැලකියුතු ප්‍රමාණයකින් අද මර්ධනය කළ තියෙනවා. ඒ වගේම කුඩු, අයිස් මද්‍රව්‍ය, ලංකාවේ ඇතුලේ අයිස් මද්‍රව්‍ය නිෂ්පාදනාගාර දාගෙන හිටපු කට්ටිය හිටියා
1: දිස්ත්‍රික්කේ.
0: ඔව්, මම කියන්නේ අද ගොඩාක් මර්ධනය කළ තියෙනවා. ඉතින් දෙමව්පිය පින් දෙනවා ඒවට. ඒවා මේ සංඛ්‍යාත්මකව ගණන් හදන්න බෑ. පාසල් ළමයි කොච්චර ගොදුරේද තිබ්බද මද්‍රව්‍ය වලට. මොකද මේක මහා දෙවන්ත සංවිධානාත්මක ජාලයක් හැටියට තිබුණා. මම කියන්නේ දැන් 100%ක් ඉවරයි කියලා මේ මාස 12ට අවුරුද්ද කාලය තුල. හැබැයි දෙවන්ත මර්ධනයක් කළා තියෙනවා. දැන් ඔය දැන් සමහරවිට අහු වෙනකොටත් කියනනේ ආණ්ඩුවේ නෑ අපේ කිසිම සම්බන්ධයක් නෑ. දැන් සමහර ප්‍රවෘත්ති වලට පෙන්නනකොට හිතනවා ආ මේ දැනුත් තාම කුඩු තියෙනවා. කුඩු තිය අහු වෙන හින්දා තියෙන්නේ. නැතනම් ඌ යටින් තිබුණේ මීට කලින්. දේශපාලන රැකවරණ වලින් තිබුණේ. ඇමතිවරුන්ගේ වාහන වලින් ප්‍රවාහනය කරේ. മന്ത്രിവരുടെ വാഹനവും പ്രവാഹനം കരി ദേശപാലന സംബന്ധයක් නැති പാതാള ക്രിയാകാരിത്വයක් තිබුණේ නැහැ ලංකාවේ කුඩු ප්‍රවාහනයක් තිබුණේ නැහැ මොනවා හරි දේශපාලන සම්බන්ධයක් එක්ක තමයි ඒව සිද්ධ වුණේ අඩුතරේ පාදින් සභාවේ සභාපතිවරයෙක් හරි පිටිපස්සෙ හිටියා අද නැහැ අපිට සහතිකයක් දෙන්න පුළුවන් අද പാതാള ක්‍රියාකාරීත්වයන්ට මද්ද්‍රව්‍ය ජාව වරන් වලට මේ මාලිමාව රජයේ දේශපාලන සම්බන්ධයක් නැහැ. දැන් ඔය අපිට කියනනේ දූෂිතයි එක එක සම්බන්ධතාවය මේ. අපේ ආණ්ඩුවේ කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයකට ගෑවිලාවක් තියෙනවා නම් ගෑවෙනවා නම් හරි ඉස්සෙල්ලම චෙක් වෙන්නේ අපිට. ඔබ හිතනවාද අපේ පාර්ලිමේන්තු සභා මන්ත්‍රීවරයෙක්වත් හිටිය හැටියට වඩා වෙන විදිහකට ජීවත් වෙනවා නම් එහෙම නැත්නම් ඒ වගේ ගඳුන වලට සම්බන්ධ වෙනවා නම් අපේ යාන්ත්‍රණය ඇතුලේ අපේ පක්ෂ යාන්ත්‍රණය ඇතුලේ චෙක් වෙන්නේ නැහැ කියලා. ආණ්ඩුවට පොලිසියට ආණ්ඩුවේ නීති අංශ වලට අහු වෙන්න කලින් අපට අහු වෙන්නේ නැහැ කියලා හිතනවාද? එහෙනම් බරපතල ප්‍රශ්නයක් අපට තියෙනවා. මොකද අපි ඔක්කොම කලින් ඒක බලන්න ඕන. ඒ කියන්නේ අපට චෙක් නොවි උකුත් වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට ඒ වගේ කීම අපි කියනවා. පොලිසිය හමුදාවේ නීති අංශ වලට වඩා කලින් අපට චෙක් වෙනවා අපිව. ඒකින්ද රටේ ජනතාවට දුන්නු සාතිකයක් තියෙන පොරොන්දුවක් තියෙනවා ඒක අනිවාර්යෙන් අපි ඉෂ්ට කරනවා
1: හොඳයි හොඳයි අපි විරාමයකට යන්නත් අවශ්‍යයි ඊට කලින් කොහමද ඔබේ අදහස මාධ්‍ය භාවිතයේ සහ මාධ්‍ය අදහස ගැන
0: දැන් දැන් ඇත්තටම මේ අපිට මඩ ගහන්නට තියෙනවානේ දැන් අය අනුරු සහෝදරයාට අපට අපේ දේශපාල සහෝදරියන්ට අය හරණි සහෝදරීට අපට ගහන මඩ මහින්ද රාජපක්ෂ මහත්තයයි කාලේ ගැහුණා කොහොමද නිකන් හිතන්නකො සංසන්දනාත්මක මාධ්‍ය නිදහස ගැන කතා කරන මහතුරු අපිට ගහන මාඩද අවලාද තියෙනවනේ ඒවා දැන් ආ පොලිසියත් එක්ක හැපෙන හැපිල බලන්නකො පාරේ ඒ පොලිසිය මහතුරුන්ගේ විනය වගේම කලින් හැප්පුරා නකො දැන් සමහර අපිට අමතකයි දැන් අපේ මාධ්‍ය වේදීන්ට වෙච්ච තර්ජන මාධ්‍ය ආයතන වලට වෙච්ච ඒවා YouTube වලට වෙච්ච ඒවා ෆේස්බුක් වල ඉන්නපු කට්ටියට වෙච්ච ඒවා. ඒව නිසානේ මේ රටේ ජනාරගලයක් ඇති වුණේ. එතකොට දැන් සිද්ධ වෙන දේවල්, දැන් ලියන කියන ඒවා, දැන් කරන අපහාස. හරිද? එදා සිද්ධ වුණා නම් එහෙම. මොකද වෙන්න තත්තේ? අද අපි ගණන් ගන්නවත් නැහැ. අපි තිනා වෙලා අපිත් ඒක රස විඳලා ඕනනම් නේද විහිළු තහළු කරලා ඉඳන් ඉන්නවනේ.
1: ආහනේ ඔබේ ප්‍රතිචාරය මොකද්ද ඒකන? ඔබලාගේ ප්‍රතිචාරය මොකද්ද?
0: අපි ගණන් ගන්නේ. ඇත්තටම ගණන් ගන්නේ මොකද ඒගොල්ලෝ ඉන්න නිදහස තියෙන්න ඕනේ. මොකද එහෙම නිදහස රටක් නෙමෙයි හදාගත්තේ. ඒගොල්ලොන්ටවත් ඇති වෙන වෙලාවක් ඇතිනේ. නේද?
1: හොඳයි. හොඳයි අපි යාලේ විරාමයකට මට සුදානම්න්නේ අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ කර්මන්ත හා ව්‍යවසායගත සංවර්ධන මාත්‍ය සුනිල් හඳුන්නේ මහදා කටි විරාමයකට යන තුරු යලිතයි තියෙන ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග මොන්නේ අපොලිටික්ස් සමග හම්බුනේ.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 3

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයින් සමාජික විෂණය.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරම
3: ලඛන මොනින් දේශාලේ.

0: අපිරමෙන් අනතුරු බැලිත් එක්වන්නේ ඔන් යාපොලට එක් සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නැති මහතා. අපි ආර්ථිකය දෙසට යලිත් යමුනොත් ජනතාව මේ වෙද්දී ටිකක් අමාරුවෙන් තමයි ඉන්නේ. මේක බොරු මේ ඇත්ත. ඉන්ධන මිල වැඩිලා තියෙනවා. බැරිද බදු සහනයක් ලබා දෙන්න? වැඩ් බදු යම් තාත්තරට අඩු කරන්න,
1: මේ තියෙන තත්ත්වේ කළමනාකරණය කරේ නැත්තම් ජනතාව මීට වඩා අමාරු වෙනවා. එකක් පිළිගන්න ඕන. يعني වෙනත් ආණ්ඩුවක් නම් මේ වෙලාවෙ හිටියේ. අර කලින් පන්නේ දූෂණ තිබිච්ච, හොරකම් තිබිච්ච, මහ ජනතාවගේ මුදල් බදු මුදල් වංචා කරපු ජාතිය ආණ්ඩුවක් නම් හිටියේ මේ ලොකු ප්‍රශ්නයකට.
0: අතර ප්‍රශ්නේ දැන් ඔබට ඉලකන චෝදනාව තමයි භාණ්ඩාගාරේ පුරවන් ඉන්නවා, භාණ්ඩාගාරේ පුරවන් ඉන්න ජනතාවට සහන දෙන්නේ නැහැ කියලා.
1: අපි මොන්ටිසෝරි දරුවගේ ඉඳලා පෙරපාසල් ළමයාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම සහන දුන්න ආණ්ඩුවක්. ඔබට මතකයි රුපියල් 60 දීච්ච පෙරපාසලේ දිවාහාර රුපියල් 100 කරා. බහුය අය වෙයි. පෙරපාසල් ගුරුවරුන්ට දීමනාව 1000ක් වැඩි කරා. හැම පාසල් දරුවෙකුටම අඩු ආදායම් ලබන පවුල්වල රුපියල් 6000ක් දුන්නා පාසල් උපකරණ ටික ගන්න. ශිෂ්‍යත්ව වැඩි කරා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණය කරන්න නැතුව මහපොළ 5000 7500 කරලා දැන් 10000යි. පෝරසානාධාරේ ගොවියට 15000 තිබිච්ච එක 25000 කළා, මේ පාර 30000යි ගොවියගේ පෝරසානාධාරේ. ඒ විතරක් නෙමෙයි, දැන් පෞද්ගලිකංශෙන් 14200 විතර තියෙන පෝර හොණ්ඩරේ අරගෙන ගොවීන්ට දෙන්නේ 10200. අඬුව ගන්න පෞද්ගලික ගෙන්න නැගයි කියන්නේ. එතකොට එයින් හොණ්ඩර පහක් දුන්නොත් එතන 20000ක් විතර තව ආධාරයක් හම්බෙනවා. එතන 20000යි, අතන 30000යි, 50000ක් ගොවියට හම්බෙනවා. වැඩිහිටි දීමනාව 3000 5000 කරා. ආබාධිත දීමනාව 7500 10000 කරා. බග්ගඩු ආධාර දීමනාව දුන්නා. පාසල් දරුවන්ට නොමිලේ සපත්තු ජෝඩුවක් දෙනවා. මේ කලින් නොතින්නේ නොතිබිච්ච ඒවා. රජයේ සේවකින්ගේ පඩි වැඩි කරා. විශ්‍රාම බැටුප් වැඩි කරා. විශ්‍රාම බැටුප් දීමනාව පරතරයේ අඩු කරා. එක තුරන් කරා. ඉතින් එතම එහෙම ගත්තොත් එම හැම පවුලකම කවුරු හරි මේ කෙනෙක් ඉන්නවනේ. එක්කෝ විශ්‍රාමිකෙක් ඉන්නව, ගොවියෙක් ඉන්නව, දීවරයෙක් ඉන්නව, රජයේ සේවකෙක් ඉන්නව, ගුරුවරයෙක් ඉන්නව, පෙරපාසල් ළමයෙක් ඉන්නව, කාට හරි දෙයක් ලැබිලා තියෙනවා. මෙතන අනිත් පැත්තේ තියෙන තර්කෙ මොකද්ද? දැන් මැදපන්තියේ කොටස් වල තියෙන විවේචනයක් තියෙනවා. ඒගොල්ලොන්ගෙන් බදු අරගෙන මේ නැති තරම් මිනිසුන්ට දීලා තියෙනවා. දැන් ව්‍යාපාරික පන්තියේ ඒගොල්ලෝගේ අදහස් තියෙන එහෙම එකක්. මේ ආණ්ඩුව අපට තමයි 136ක් ගහනවා. 18 වැට් එකක් ජහනෝ කර්මාන්ත ව්‍යාපාර කරන අයගේ අපට තියෙන චෝදනාව තමයි 100ක් ඒගොල්ලෝ හම්බ කරොත් 50ක් ආණ්ඩුව අරගෙන කියලා.
0: අර 130ක ආදායම් බදු 118ක වැට් බදු සමාජ
1: ආශ්‍රිත පද්ධතියේ 130ක් නේ අර බදු කෝපරේට් ටැක්ස් එක එකතු කරාම 150ක් දැන් රුපියල් 100ක් හම්බ කරන කෙනා 50ක් ගත්තොත් මොකද වෙන්නේ කියන්නකෝ. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ දරාගෙන ඉන්න මොකද හේතුව? ඒගොල්ලෝ බදු ගෙවනෝ. දැන් අපි අලුතෙන් බදු ගහලා නෙමෙයිනේ මේ බදු ආදායම අපිට වැඩි වෙලා තියෙන්නේ. ওই කියන විපක්ෂ කියන භාණ්ඩාගාරේ පිරලා තියෙන්නේ. අපි අලුතෙන් බදු ගහලා නෙමෙයි, තියෙන බදු එකතු කරලා. කලින් බදු පැහැරහර මිනිස්සු ආණ්ඩු ගැන විශ්වාසයක් නැතුව බදු නොගෙව මිනිස්සු බදු ගෙවනවා. මොකද මේ කිසි බදු මුදලක් දූෂණයට ලක් වෙන්නේ නැහැ නේ. හොරපාරියන්නේ දේශපාලකයෝ අපි ගෙදර ගෙනියන්නේ නැහැ නේ. අපි ජනතාවට දීලා තියෙන්නේ. ව්‍යාපාර කර්මාන්තවලට අමාරුවක් තියෙන බව ඇත්ත. අපි ඒගොල්ලන්ටත් බදු සහන දෙන්න ඕන. හැබැයි ඒකෙන් ජනතාවට නෑ දීලා තියෙන සාහනයක්. ඒ කියන්නේ ඒකින්ද මම කියන්නේ මේකයි. තව ඇතරම ආණ්ඩුව සහෝදරයාගේ ප්‍රතිපත්ති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති, අපේ ප්‍රතිපත්ති මොකද්ද? කොහොම හරි ජනතාවට දෙන්න. ඔබ විශ්වාස කරන්න අයවැයේ මුදල් වෙන් කරලා තියෙද්දිනි දිත්වාවි. ඒ අයවැයෙන් වෙන් කරපු එකපු දෙයක්වත් කප්පාදු කරන්න නැතුව, එක රුපියලක්වත් කප්පාදු කරන්න නැතුව තව බිලියන 500ක් වෙන් කරානේ.
0: දැන් ඉල්ලන චෝදනා තමයි දිප්ත්‍වාස් දා ලබා දුන්නු ආධාර, මේ රීබිල්ඩේ ශ්‍රී ලංකාස් දා ලබා දුන්නු ආධාර මුදල් භාවිත කළා නැහැ කියන එක.
1: නෑ, භාවිත කළා නැති විදිහ නේද? දැන් අපි තාම භාවිත කරනවා. තාම වැඩ කරපි කර්මින් යනවා. ටාස්ක් ෆෝස් එක තියෙනවා. මමත් සමාජිකයෙක්. ටාස්ක් ෆෝස් එක. රීබිල්ඩින් ටාස්ක් ෆෝස් එක තියෙනවනේ. කාර්ය සාධක බලකාය තියෙනවා. එතකොට ඒකේ බලන්න 25000 දුන්නා. 50000 දුන්නා. ලක්ෂ 3 දුන්නා. ලක්ෂ 5 දුන්නා. අපි හැම කර්මාන්තවලටම ලක්ෂ 2 ගානේ දුන්නා. හරිද? හැම කර්මාන්තයකට දුන්නා. එතකොට ඒ ගෙවීම් කළා තියෙනවා. කැඩිච්ච එකේ හදන්න දුන්නා. අලුතෙන් කිවල් හදලා දුන්නා. කුඹුරු පාළු වෙච්ච ඒවට දුන්නා. හරක්ට දුන්නා. හරක් නැති වෙච්ච ගෙවල් වලට දුන්නා. එළුව නැති වුණාම දුන්නා. කුකුල නැති වුණාම දුන්නා. කොයි ආණ්ඩුවද කිව් කරේ? අනිත් එක ඔක්කොම පාරවලුත් හදනවා. කැඩිච්චා. නගර නැවත හැදුවා. රේල් පාරවල් හදනවා. ඒ කියන්නේ අයවැයෙන් වින් වෙච්ච මුදල් අමතරව ප්‍රතිපාදන වෙන් කළ කරනවනේ. ඒවා කරන අතරනේ මේ අපි යන්නේ. ඒ ආසේ අධිවේගී මාර්ග වලට මුදල් වෙන් කළා තියෙනව නැත්තුවද කියන්නකෝ. පාරවල් හදන එක නැවැත්තුවද? නැහැ. ඒ ඇස්කන් තියෙන ඕන කෙනෙකුට මහ පොළොවට බහලා බැලුවම තේරෙනවා. ඔය අඩු ආදායම් ලාභන පවුල් වලට මිලියනයකට ගෙවල් ලක්ෂ 10 දීලා තියෙනවා, ලක්ෂ 5 දෙනවා, ලක්ෂ 3 දෙනවා ගෙවල් හදාගන්න. ගම්මට්ට මේවා කරනවා. අමාත්‍යංශෝනි කොච්චර වැඩ කරනවද? ප්‍රියන් ශ්‍රී ලංකා වැඩසටහන කල්පනා කරලා බලන්න. පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක, මරදාන බස් ස්ටෑන්ඩ් එක, කොටුව ස්ටේෂන් එක අද තියෙන තත් එදා තිබිච්ච තත් නෙමෙයිනේ. එතකොට ප්‍රජාශක්ති වැඩසටහන හැම ගමකම ග්‍රාමසේ වසමක අරුතරමේ ලක්ෂ 15ක් 20ක් වෙන් කළා තියෙනවා.
0: ඒක දේශපාලන ව්‍යාපෘතිය අද ප්‍රජාශක්තිය.
1: ඔය දේශපාලන ව්‍යාපෘතියක් ඉන්නේ. ඒම ගත්තොත් ඒගොල්ලෝ නේ දේශපාලන ව්‍යාපෘති කරේ. අද ප්‍රාදේශීය ලේකම්, ගමේ ග්‍රාම නිලධාරී, කෘෂි නිලධාරී, සමාජ සමාජ සේවා නිලධාරී, ආර්ථික සමාජධාරී ඔක්කොම එකතු වෙලා කරන්නේ. ප්‍රජාශක්ති කමිටුව කියන්නේ මේ අපේ කමිටුවක් නෙමෙයි. ඔක්කොම ඉන්නවා. අපේ මහජන නියෝජිතත් ඉන්නවා. විපක්ෂයත් අපි දීලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ විපක්ෂයක් නැති එකනේ.
0: ඒ විපක්ෂයේ අවස්ථාවක් තියෙනවා නේද?
1: අනිවාර්යෙන්. ගම්වලින් ඔක්කොම ගම්වලින් ඔක්කොම අපේ අය නම් ගන්නේ කොච්චර හොඳද? නෑ විපක්ෂෙත් ඉන්නවා. මම දැක්කා ඌවා දැක්කද මම අනුරාධපුරේ අපේ මේ മന്ത്രിතුමෙක් මුල්ගල් තිබ්බා ගිහිලිලා UNP අපේක්ෂකයෙක්ගේ ගෙදරකට. ඉතින් අපි පක්ෂි බල නෑ. ওই වගා වන්දි දෙනකොට ආධාර දෙනකොට නිවාස ආධාර දෙනකොට සහතිකයි කියන්නේ පක්ෂි බල නැහැ. විමද්දගත ප්‍රතිපාදන මිලියන 10ක් දෙනවා හැම മന്ത്രിවරයට. දැන් මම මඩකලපුවේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති. මාතර මම සභාපති. ලංකාවේ දිස්ත්‍රික්ක දෙක සම්බන්ධීකරණ කමිටු සභාපති මම. කිසිම විපක්ෂ മന്ത്രിවරයෙකුට කියලා අඩුවක් කළා නැහැ. ඔය ශානක්‍යන් മന്ത്രിතුමාලා ඔක්කොටම අපි ප්‍රතිපාදන වෙන් කරනවා. මඩකලපුවෙත් එහෙමයි. මාතරත් එහෙමයි. කිසි කෙනෙක් මම හැමදාම මාතර മന്ത്രിතුමා ඉන්නේ චතුරගලපති മന്ത്രിතුමාට මම වෙනම කියනවා. වාගේ යෝජනා දෙන්න මන් තුමා කියලා. ඒ ප්‍රශ්නයක් නැහැ. එහෙම සහයෝගයෙන් අපි වැඩ කරනවා. කාටද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන්නකෝ. මේ බලය බලය බලය දිහාම් බලාගෙන කෑදර විදියට ඉන්න ඉතා සුළු දෙනෙක් මාධ්‍යවල ඒගොල්ලන්ට තියෙන Facebook වැඩසටහන. අසහා ඒගොල්ලන්ගේ කණ්ඩායමක් පඩිගිවල හැරි ඉන්නවා කොහේ හරි ගිහලා උද්ඝෝෂණයක් කරන්න බලාගෙන. අර මලගෙවල් කුලියට අඩන කට්ටිය වගේ. එමින් සමහරු මලගෙවල් කුලියට අඩනවා කියලා කියන්නේ ඉස්සර.
0: ඔකේ මේ ජනතාවනේ මේ දෙන්නේ.
1: නේ?
0: ජනතාවනේ මේ.
1: ඔය ඒ ජනතාව හැමතැනම එකම ජනතාවනේ. අර එක්කෙනෙක්ින් අර උසහාදී නැති තැනක් නැහැ. පළවත්තේ ඔෆිස් එක ළඟ අපි හිතන් ස්ටේජ් එකක් ගහලා දෙන්නේ යාට වාඩිලා උද්ඝෝෂණ කරන්න. ඒ පළවත්තේ ඔෆිස් එකට එනවා. ලාල්තාන් සෝදරයා ගෙදර ළඟට යනවා. තා කොහේ හරි යනවා. දැන් මෙතනත් ඉන්නවා. ඔය ඔය ඉන්න ඔය උද්ඝෝෂණ කරන කට්ටියගේ ෆොටෝ අරන් බලන්නකො. හැමදාම එකම තැන ඉන්නවා. ඉතින් එතකොට හිතනවා කුලියට අරනවා වගේ කියලා.
0: හොඳයි ඔබේ බලයටදී රාජතාන්ත්‍රික ගණතන්ත්‍රවල දුර්වලතාවයක් තියෙනවා කියලා කොහොමද තත්ත්වය දැන්?
1: ඔබ දැන් කිව්වනේ නේද? අපි ආණ්ඩුව ආවට පස්සේ පිටරටවල් තරහ වෙයි. නේ? IMF එක දාලේයි. ඉන්දියාව තරහ වෙයි. නේ? චීන තරහ වෙයි. වෙන රටවල් එක ගඳුනු කරන්නේ මොන භාෂාවෙන්ද? ඉංග්‍රීසි කතා කරනවා. ඔහොම ඇහුවනේ. දැන් අද බලන්න අද ලෝකේ රටවල් වැඩියෙන් අපිත් එක්ක ගඳුනු කරනවා. චීන තරහ වෙලත් නැහැ, ඉන්දියාව තරහ වෙලත් නැහැ. වියට්නාම් ජනාධිපතිවරයා මුලින්ම ආවේ ලංකාවට. ජනාධිපති දුර්ලභ. මාල්දිවයිනේ ජනාධිපතියා. අපේ නායකයෙක් පිටරට ගිය හැම වෙලාවකම විශේෂ පිළිගැනීමක් ලැබිලා තියෙනවා. රාජතාන්ත්‍රික කොච්චර අපි ලස්සන්ට ගඳුනු කරනවද කිව්වොත් ඉරාන ප්‍රශ්න වෙච්ච වෙලාවේ අර ඉරාන යුද නැව් දෙකක් මෙහෙට ආව වෙලාවේ ඒ පිරිසත් බේරගෙන රාජතාන්ත්‍රිකව අනිත් රටත් එක්ක හානියක් කරගන්න නැතුව ඇමරිකාවෙන් බදුත් අඩු කරගෙන ඉරානෙත් ට උදව් කරලා අපි ගඳුනු කරපු විදිය මං හිතන්නේ හැමෝටම ආදර්ශයක් නේ. අද මම දැක්කා අපේ හර්මි අමරසූරිය අගමැතිතුමිය ගියා ඉස්රායිල් රාජධානියට ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශන පැවැත්තුවා. ඒ රටවල රාජ්‍ය නායක මුණ ගැහුණා. ළඟදී විජිත හේරත් සහෝදරයා ගියා ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ. අපිට කවදාවත් එළඹෙන්න බැරි මීට කලින් ආණ්ඩුවකට එළඹෙන්න බැරි වෙච්ච විජිත ගිවිසුම් වලට අපි එළඹුණා. ජපානයේ අපේ හිටපු ආණ්ඩුත් එක්ක ගනුදෙනු නතර කරලා තිබුණා. සැලකුණු ප්‍රමාණයක් ඒගොල්ලෝගේ විරසක බව වෙන තියෙනවා. අද ඒ කටයුතු නැවත ආරම්භ වෙලා තියෙනවා. අද මං හිතන්නේ අපේ රටට විදේශ තානාපති සේවාවන් හරිම ශක්තිමත් වෙලා තියෙනවා. ආයෝජන කණ්ඩායම් එනවා, සාකච්ඡා කරනවා. විනිවිද භාවයක් තියෙනවා.
0: කර්මාන්ත ව්‍යවසායගත සංවර්ධනයේ වෙනුවෙන් විදේශ සහාය කොහොමද ලැබෙන්නේ?
1: දැනට අපිට බ්‍රසීලෙත් එක්ක අපේ සීනි වල පරිශන කටයුතු වලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බුණා. ගිවිසුමක් අත්සන් කරන්න අපි බ්‍රසීලයේ උපපරිශන ආයතනත් එක්ක කටයුතු කරමින් යනවා. ඒකට අපි දැන් මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම යුනිඩෝ සංවිධානය, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය අපිත් එක්ක ඉතාම ළඟින් කටයුතු කරනවා. ඒ වගේම ADB එක SMEs ඔය කුඩා ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් විශාල ව්‍යාපෘති ගානකට උදව් කරනවා. World Bank එක අපිට උදව් කරනවා ඒ වගේ ව්‍යාපෘති වලට තාක්ෂණික සහාය ලබා දෙනවා. ඒ වගේම රටවල් ගණනාවකින්ම කර්මාන්ත ආයෝජන වලට කණ්ඩායම් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ අපිට G2G රජයන් රජයන් අතර ගිවිසුම් වලට අපි එළඹෙන සූදානම්. හැබැයි ඒ වගේම අපි ඉදිරිපත් කරලා තියෙන වැඩසටහන් තියෙනවා. ඒ ඕන වැඩසටහන කියන්න. අපේ ડિජිටල් ප්‍රෝග්‍රෑම් එක යටතේ අපේ හැම අමාත්‍යංශයකම වෙබ්සයිට් එකට ගියෝදී අපි ඔක්කොම කැබිනට් මණ්ඩලෙන් අනුමත කරන ටෙන්ඩර් පොසිට් දානේවත් ආයෝජන අවස්ථා අපි විවෘත කරලා තියෙනවා. දැන් අපේ ඔබ යන්න කර්මාන්ත ව්‍යවසායකත් අමාත්‍යංශයේ වෙබ්සයිට් එකට හැම දෙයක්ම අපේ තියෙනවා. අද කැබිනට් මණ්ඩලය අනුමත කරා නම් හෙට අපි දානවා. දැන් අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ඛනිජ සම්පත් පනත ප්‍රතිපත්තිය. ඒක දැන් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒක දැන් අපිව පස්සෙන්න ඕනේ නැහැ කාටවත්. තානාපති කාර්යාල හරහා ආයෝජන මණ්ඩල හරහා ආයෝජන කණ්ඩායම ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒ හැම දිනාටම අපි කියන්නේ එක කතාවක්. අපේ ප්‍රොසීඩියර් එක තියෙනවා, අපේ ක්‍රමවේදය තියෙනවා, ඒකට එන්න. හොඳට ඒ විනිවිදභාවයට හරි කැමති කවුරු. පස්සේ හම්බෙන්න ඕනේ නැහැ, හොටෙල් වල හම්බෙන්න ඕනේ නැහැ, අර කාපාක් වල හම්බෙන්න ඕනේ
0: නැහැ,
1: කොමිස් ගන්න ඕනේ නැහැ. ඒව දාල නැහැනේ. එහෙම සාකච්ඡාවක් නැහැනේ දැන්. ඉස්සර තිබ්බනේ ඇමතිවරයට මෙච්චර ගාණක් කියනවා කියන කතාව. අද එහෙම එකක් නැහැ. අද ඔක්කොම තියෙන්නේ රටේ සංවර්ධනෙට. ඒ ගැන වගකීමක් අපට තියෙනවා. කිසිම කෙනෙක් ආණ්ඩුවේ කටයුතු කරගන්න කියලා කප්පම් දෙන්න ඕනේ නැහැ, පගාව දෙන්න ඕනේ නැහැ. පාතාලයක් නැහැ එහෙම. ඒව ඉවරයි. ඉතින් ඒ ඉවරයි කියන එක දරාගන්න බැරි අය තමයි දවස ගානේ මොන හරි
0: ව්‍යවසායකත්වය
1: කියන එක හුරු වචනයක් නෙමෙයි. වෙළඳාම දන්න හුඟක් අය. බඩු අරගෙන විකුණන්න ඒක දන්න වෙළඳාමට හුරු වෙච්ච සමාජයක්. හැබැයි ව්‍යවසායකත්වයට හුරු නෑ. ඒක නිසා ව්‍යවසායකත්වය කියන එක වෙනම විෂයක් හැටියටම දැන් උගන්වන්න ඕන. දැන් ඒ හින්දා අපි විෂය නිර්දේශයට වෙනව මූල්‍ය සාක්ෂරතාවය සහ ව්‍යවසායකත්වය කියලා විෂයක් අධ්‍යාපන ප්‍රතිසංස් කරනවා. ඒක තමයි ලොකුම ජයග්‍රහණය. ඒ වගේම අපි විශ්වවිද්‍යාලත් එක්ක දැන් ආරම්භ කළා තියෙනවා. විශ්වවිද්‍යාලවල කොළඹ විශ්වවිද්‍යාලයේ අපි පුකුළුපත්තුමත් එක්ක සාකච්ඡා කළා. විශ්වවිද්‍යාල ළමයි අර ඉන්ටර්න් එකට අවසාන වසරේ තියෙන මාස 6 ට්‍රේනින් එකට ආයතන වලට එනවා වෙනුවට පළවෙනි වසරේ ඉඳලම ඒ අය කණ්ඩායම් හැටියට ව්‍යාපාර වලට එකතු කරා. ඒ වගේම තරුණ ව්‍යවසායකින්ගේ සංවිධානයත් එක්ක අපි සංගමයත් එක්ක ළඟදි කතා කරා. අපේ ව්‍යාපාර වලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පිරිස නැහැ. රැකියාවලට අය නැහැ. ඇපරල් ඉන්ඩස්ට්‍රිය කියන ලොකුම ප්‍රශ්නයක් මිනිස්සු නැහැ. සුදුසුකම් තියෙන අය නැහැ. මාස 4ක් 5ක් එක දිගට දරාගෙන වැඩ කරන්න පුළුවන් අය නැහැ දැන්.
0: ඒක ගරුම් කර්මාන්ශාලා එකින් එක වැසි යනවා
1: කියලා විතරයි. නෑ වැසෙනව නෙමෙයි. ඒ කියන්නේ ආයතනික තියෙන මොකද්ද ස්ථානෙ මාරු කරන ඒගොල්ලෝ. ආයතන ඇතුලේ තියෙන කොටසක් මාරු කරනවා. ඒවා වැහිලා යන එක නෙමෙයි. දැන් ඔය කියන්නේ තුල්හිරියේ ෆැක්ටරි එක ආයතනේ තැනක් මාරු කරා. ඒගොල්ලොත් ඒක දැන්වීම පළ කරා. මේ නැතුව ආයතන වැහිලා ගියේ නෑ. තුල්හිරිය අධජ්‍යම තියෙන ආයතනේ. නැත්නම් ඒවා ලොකු ප්‍රවෘත්ති බාඩු මේගොල්ලෝ පත් කරගන්නවා. ඒගොල්ල ආසාවල් තියෙන්නේ. එහෙම නමුත් එහෙම නැහැ. දැන් මම කියන්නේ කී දැන් ලොකු ප්‍රශ්නයක් රැකියාවලට පිරිස් නැහැ. තාක්ෂණික වශයෙන් දක්ෂ අය නැහැ. බලපුරුදු අය නැහැ. ඒකින්ද අපි දැන් සාකච්ඡා කරමු යනවා දිස්ත්‍රික්ක මට්ටමින් ඒ රැකියාවලට අවශ්‍ය අය අපි සම්පාදනය කළ දෙන්න. මොකද අපේ තියෙන අපේ ඩේටාබේස් එකක් තියෙන දැනටම අපි ලංකාවේ කර්මාන්ත රෙජිස්ටර් කරනවා 30,000කට වැඩි අපි දැන් රෙජිස්ටර් වෙලා තියෙනවා. දැන් හැම එකකම තියෙන ප්‍රශ්නයක් තමයි රැකියාවලට අවශ්‍ය පිරිස නැහැ. ඇත්ත ප්‍රශ්නේ මේ සුදුසුකම් තියෙන අය නැහැ. සමහර පෞද්ගලිකංශ ආයතන මේ ප්‍රචාරක වැඩසටහන් ගෙනියනවා රැකියාවලට කට්ටිය දෙන්න කියලා. තව පිරිසක් ඉන්නවා රැකියාව විරහිතව. ඒ ඉන්න අය ඉන්නේ අර සුදු කරපටි රස්සාවල් බලාපොරොත්තුෙන් ඉන්න අය. නමුත් මේ මේක කට්ටක් කාලා ටිකක් දුවලා යන්න ඕන වැඩක්. අපි දැන් අද පටන් ගත්තා. අද පටන් ගත්තා නෙඩ ආයතනින් ව්‍යවසාය කතු සංගම අධිකාරියෙන් ඒ ව්‍යවසායකින්ට දැනට ව්‍යවසායකින් හැටි වැඩ කරන අයට ඉංග්‍රීසි භාෂාව වෙනත් භාෂාවල් පුහුණු කරන්න. මොකද අපේ ලොකු ප්‍රශ්නයක් ඉංග්‍රීසි භාෂාව ව්‍යවසායකින්ට නැතිකම. විශ්වවිද්‍යාලවලින් ඉගෙන ගත්ත අයත් සමහරවිට ඉංග්‍රීසි භාෂාව බැරිකම නිසා ඉස්සරහට යන්න බැහැ. ඒ අයට අපි දැන් නොමිලේ ලබා දෙනවා. නොමිලේ ලබා දෙනවා ව්‍යවසායකින් සඳහා ට්‍රේනින් කරනවා. ව්‍යවසායක අවස්ථා ලබා දෙනවා. නම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවලට යයි යවනවා. මොකද ඒගොල්ලෝ ඒ අත්දැකීම් ගන්න ඕන. කැන්ටන් ෆෙයර් එකට යන්න නැතුව මෙහි ඉඳගෙන තරම් කරන්න බෑ. භාරත් ටෙක්ස් එක්සිබිෂන් එකට යන්න ඕන අපි අය. ඇත්තරම අපි දැන් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ටිකට් එකේ ගාණින් භාගයක් දීලා යවනවා. මෙතන මෑත ඩුබායි එක්සිබිෂන් එකට වැඩිම පිරිස ගියේ ලංකාවෙන් මේ ගියවතා.
0: හොඳයි.
1: එහෙම ව්‍යවසායකින් පුහුණු කිරීම කියන එක විශාල රාජකාරියක්.
0: හොඳයි, අපි බොහෝ දේ කතා බහ කරා. ඔබේ අමාත්‍යංශ ධනවත් දැන් කාලයේ අවසානයේ ලඟාලා තියෙන්නේ. මොකද්ද අවසාන වශයෙන් ජනතාවට ඔබට දෙන්න තියෙන පණිවිඩය?
1: අපි ජනමරමට වග කියමු. අපි මේ රටේ ජනතාවට කියන් තියෙන එකයි, ඔබ මීට අවුරුදු එකහමාරකට කලින් තිබිච්ච රටේ නෙමෙයි දැන් ජීවත් වෙන්නේ. ජාතිවාදී නැහැ. ජාතිවාදී වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. මිනිස්සු අතරේ කෙටවිල්ලක් නැහැ. පඩිගෙවල ජාතිවාදී පෝෂණය කරන ආණ්ඩුවක් නෙමෙයි මේ. පාතාලේ මර්ධනය කළ තියෙනවා. ඕන කෙනෙකුට නිදහසේ ඇවිදින්න කියන පුරාණ රටක් හදලා තියෙනවා. අපි විවේචනය කරන්න පුළුවන්. අඩුපාඩු තියෙන පෙන්වලා දෙයි. අපේ අමාත්‍යංශ වලට වෙන අපේ පෞද්ගලික කාර්ය මණ්ඩල අපි වගේම වැඩ කරනවා. අපිට යම් කාලයක් යනවා තමයි ඉගෙන ගන්න. ඒක ඇත්ත. ඕනම තැනක එහෙමනේ. අපි නමුත් අපි එල්බෝඩ් වෙලා නැහැ දැන්. අපි විෂය දන්නවා. සබ්ජෙක්ට් එක දැනගෙන වැඩ කරනවා දැන්. තවත් අපි ඉගෙන ගන්නවා. ඉතින් රටේ ජනතාවට ඉතාම නිහතමානීව කියන්නේ ඔබ තමයි මේ හැම දෙයකම අයිතිකරුව. මොකද රටේ ජනතාව හදපු ජනවරම නිසා තමයි අද මේ රට මෙතන තියෙන්නේ. අපේ පුජ්‍යලික ජයග්‍රහණයක් නෙමෙයි ඒක. රටේ මහ ජනතාව මාලිමාව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටවලා ඒ හදපු ජනවරම නිසා තමයි අද රට මෙහෙම තියෙන්නේ. ඒකට ස්තුති.
0: හොඳයි, බොහොම ස්තුතිය ඔබතුමාට. ඉතින් අද දවසේදී ඔන්න පොලිටික්ස් සමග එක්කුයේ කර්මාන්ත හා ව්‍යවසායගත සංවර්ධන මාත්‍ය සුනිල් හඳුන්නෙට්ටි මහතා රටේ ආර්ථික ස්ථාවරත්වය වගේම කර්මාන්ත සංවර්ධනය ගැන තමයි අප සාකච්ඡා කරේ. ඉතින් බොහොම ස්තුතිය අමාත්‍යවරණී ඔබ සාකච්ඡා සභාවෙන් සුබ රාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබටත් ITN ලක්කඩ සහභාගී ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ එක්ව සිටි ඔබටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ අඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වූ ඔන්න පොලිටික්ස් වැඩසටහන සමගින් එක්වන්නට ආරාධනා කරමින් සමගන්නවා. සුබ රාත්‍රියක්.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: ලකඩ රේඩියෝ ITN ලකඩාගෙන ඉන්නේ දැන් වෙලාව මධ්‍යම රාත්‍රී 12යි.
1: මහා සමය සූත්‍ර දේශනාව. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිසංජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායන

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අදහමේ අපූර් නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත් වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත් වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

පත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

අයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक के सूत्र देशनाव देश ज्ञानन वहन से गंपुल मीतलाव कहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुबरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ග

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ස්විස්සත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින් මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මෙනිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති.

ත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසකයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමකී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ